0: Money. වෙලා උදැසන 5:39 අපි ලෑස්ති වෙන්න හදන්නේ අද දවසේ අපේ පළවෙනි තරඟකාරිණිය හොයාගෙන යන්න. Good morning.
1: ඉමාෂා, පුතා ඉන්නේ සෙවනගල නේද? ස්කෝලේ 7 වසර ඉගෙන ගන්නේ. මොකද්ද පුතාගේ ස්කෝලේ?
2: මොසමන්දේ මහවිද්‍යාලේ.
1: හරි. දැන් මේ ස්කෝලේ නිවාඩුවේ කොහේ හරි ගියාද? ට්‍රිප් එකක් එහෙම ගියාද? නැත්නම් යන්න දින්නේ?
2: ගම යන්න දින්නේ.
1: හරි. කොහෙද පුතාගේ ගම?
2: හැටන්.
1: හරි. එහෙනම් ඉතින් ඔන්න හද දවසේ ලෑස්ති වෙලා ඉන්නවා. අපි ඉමාෂදුව පොකට් මනී වින් කරන්න. ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරට හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න ඔන්න පුතාටත් පුළුවන්.
0: ලෑස්ති නේද? තප්පර 5යි අපි ඔයාලට එක ප්‍රශ්නයකට දෙන්නේ හරියට උත්තරේ තෝරන්න. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ ඉතිහාසයේ පොතෙන් තමයි ඔන්න ඉමාෂා පළවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. ඉස්සර කාලේ ලංකාවේ මුදල් භාවිතා කරපු සාක්ෂි පුරාවිද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. වෙළඳාම නිසා ක්‍රිස්තු පූර්ව 3 සියවස් ඉඳලා ලංකාවේ කාසි භාවිතා වුණා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවෙන් හමුවන පැරණිතම කාසි වර්ගය මොකක්ද? 1. තඹ මස්ස කාසි. 2. කහාපන.
2: කහාපන.
0: රුපියල් 250ක් ඔන්න පොකට් මනී දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරලා. එහෙනම් ඉමාෂ අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයෙන් තමයි ඔන්න දෙවැනි ප්‍රශ්නේ. රුධිර සංසරණ පද්ධතිය කියන්නේ ශරීරයේ පුරාම ඔක්සිජන්, පෝෂක ද්‍රව්‍ය, හෝමෝන ගෙනියන වැදගත්ම පද්ධතියක්. ඒ වගේම ශරීරයේ උෂ්ණත්වය සහ pH අගය නිසි මට්ටමට තියාගන්නත් මේ පද්ධතිය උදව් කරනවා. මෙනි ප්‍රශ්නේ. රුධිර සංසරණ පද්ධතියේ අවයවයක් වන්නේ මින් කුමක්ද? 1. හෘදය. 2. පෙනහළු. අපි අහුවේ රුධිර සංසරණ පද්ධතිය අවයවයක් වෙන්නේ මොකද්ද කියලා. එතකොට රුධිර සංසරණ පද්ධතිය අවයවයක් වන්නේ හෘදය. හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ මාෂා.
0: හරි. එහෙනම් අපි යමු 3 ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි මේ ප්‍රශ්නේ, එහෙම නැත්නම් 3 ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. සෝමලතා සුබසිංහ මහත්මිය ප්‍රසිද්ධ නාට්‍යවේදිනියක්. ලංකාවේ සිනමා කර්මාන්තයට ඇය සිනමා ශිල්පිනියක් ලෙසත්, නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරියක් ලෙසත් ඉමහත් සේවාවක් කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය නිර්මාණයක් වන්නේ මේ අතරින් 1. මාෂා සහ වලහා. 2. හිම කුමරිය. හිම කුමරිය කියන්නේ තමයි මාෂා දුන්න එක තමයි හරි උත්තරය. දැන් පොකට් මනි කොච්චරක් තියෙනවද අපේ හිමාෂාට?
0: හිමාෂාගේ අතේ මේ වෙද්දි රුපියල් 500ක් පොකට් මනි තියෙනවා හිමාෂා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය අතේ තියෙන 500 ඔයාට රුපියල් 2500ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: බෙන්නි මාෂා බෝනස් ප්‍රශ්නය. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය කියන්නේ රටේ ස්වාධීනත්වය, නිදහස, සංස්කෘතිය පෙන්වන ප්‍රධාන සංකේතය. අද පාවිච්චි වෙන ලාංඡන නිර්මාණය වෙලා තියෙන්නේ පූජ්‍ය මාපලගම විපුලසාර නාහිමියන් අතින්. අපි අහන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ වී කරල් වලින් නිරූපණය වන්නේ 1. සස්ත්‍රීකත්වය. 2. පරිපූර්ණ බව.
2: සස්ත්‍රීකත්වය.
0: ඉමාෂා බෝනස් ප්‍රශ්නයට හරියට උත්තරේ තෝරලා තේ තිබ පොකට් මනී ගාන පස්ගුණයක් කරගෙන රුපියල් 2500ක් ඔන්න දිනා ගන්නවා.
1: ඉමාෂා පුතා ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් එනම් පොකට් මනී ගැන කියනවා නේද?
2: ඔව්.
1: හරි. එහෙනම් ජය වේවා අපි 6 දවසක පොකට් මනී එක සම්බන්ධ වෙලා රුපියල් 5000ක්ම වින් කරගමු.
0: ඉමාෂා විදිහට පොකට් මනී දිනනකොට මම නම්බේ කායමත් සරයක් මතක් කරන්න 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම්බේ එක.
3: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
4: සියත පොකට් මනී අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හද ගැස්මට සියත
1: ඇති ඔයා හරි අර පරිසරනේද
2: හරිම
1: අර පරිසරෙන් තමයි මොලේ පාවිච්චි
2: කරන්නේ පාවිච්චි කරන්න තව කොච්චරකල් පාවිච්චි කරන්න
1: පාවිච්චි කරන්න බා මොලේ පාවිච්චි කරන්න බා පාවිච්චි කරලා ඉවරනොත් ඉතිරි කමත් ඔබත් දිදු රටත්
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4
6: සෙනසුරාද උදේ 8ට
7: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
8: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
7: මොකද්ද තාත්තා කිව්වේ?
8: මම දන්නේ නෑ ඉතින් මම ඇහුවේ නෑනේ.
9: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
4: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. සී ශ්‍රී ලංකා 0.70455
5: සියත ටෙලි දෙපහය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
10: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මන් නම් හිතන්නේ නැහැ සර්.
5: දකින හේන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
13: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: ගෙදර යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
1: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: අයි විනාඩි 57යි දැන් වෙලාව මාෂේ. ඔන්න මේ පැයේ අපට හම්බ වෙන අපේ දෙවෙනියා. අපි යන්නේ මාතර දික්වැල්ලට. අයිබෝවන්, සුබ දැසනක් වේවා. ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්.
2: අපිට කියන්න කන්නේ ඔයාගේ නම.
3: නෝකලාන්.
2: ඇහුන්නේ හරියට. ආයම කියන්න.
3: නෝකලාන් යාය.
2: හරි.
4: ඔයාගේ නම චතුමි නේද?
3: ඔව්.
4: ආ හරි. චතුමි, අපි ලෑස්ත වෙලා ඉන්නේ ඔයාට රුපියල් 5000ක් පොකට් මනි දෙන්න. ප්‍රශ්න හතරක් ඔන්න ඔයාට අපි අරගෙන ආවා. මේ ප්‍රශ්න හතරට උත්තර තේරුවොත් ඔයාට පොකට් මනි හම්බ වෙනවා රුපියල් 5000ක්. ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
3: ලෑස්ති.
4: හරි, මේ තමයි චතුමි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
2: චතුමි, පළවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ ඉතිහාසයේ විශේෂයෙන්. ඉස්සර ඉඳන් අද වෙනකම්ම සකපෝරුව පාවිච්චි කරලා මැටි භාණ්ඩ හදනවා. අද වෙනකොට කෑගල්ල, මාතර, ගම්පහ, ගාල්ල වගේ දිස්ත්‍රික්ක මේ මැටි කර්මාන්තයට ප්‍රසිද්ධයි. ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ මැටි භාජන තැනීම ගැන සාක්ෂි මුලින්ම හමුවන්නේ කුමන යුගයේද? 1. රංග ඓතිහාසික යුගයේ, 2. පූර්ව ඓතිහාසික යුගයේ.
4: චතුමි, පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තේරුවා. ඔන්න රුපියල් 250ක් පොකට් මනි අතේ තියෙනවා. දැන් අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
2: මෙන්න චතුමිගේ දෙවන ප්‍රශ්නය විද්‍යා විෂයෙන් තමයි මේ ප්‍රශ්නය හැදිලා තියෙන්නේ. අපි අහන්නේ පදාර්ථ කියන්නේ ස්කන්ධයේ තියෙන අවකාශයේ තැනක් ගන්න ඕනෑම ද්‍රව්‍යයක්. ඝන, ද්‍රව, වායු කියලා පදාර්ථ අවස්ථා තුනක් තියෙනවා. මෙන්න ප්‍රශ්නය, නිශ්චිත පරිමාවක් නැත්තේ කුමන පදාර්ථ වලටද? 1. ද්‍රව පදාර්ථ, 2. වායු පදාර්ථ.
4: චතුමි, ඔන්න දෙවෙනි ප්‍රශ්නටත් හරි උත්තරේ තේරුවා. රුපියල් 500ක් මේ වෙද්දි අතේ තියෙනවා. චතුමි, තා ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: ඔන්න උතාර තුන්වෙනි ප්‍රශ්න ලැබෙන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන්. මෙන්න ප්‍රශ්නය, 5S සංකල්පය ජපානෙන් ආපු ක්‍රමවේදයක්. මේ ජපන් වචන පහකින් තමයි හැදිලා තියෙන්නේ. අපි අහන්නේ 5S ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ කොමකටද? 1. ඵලදායිතාවය වැඩි කරගන්න, 2. කසල කළමනාකරණයට.
4: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ, ඵලදායිතාව වැඩි කර ගන්න. හරි, චතුමි අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් චතුමි. අපි යමුද බෝනස් ප්‍රශ්නට.
2: අපේ සිරුරට ස්ථීර හැඩයක්, ව්‍යූහයක්, ආධාරකයක් දෙන්නේ අපේ අස්ථි පද්ධතිය. කෙනෙක්ගේ සම්පූර්ණ බරෙන් 14%ක් අස්ථිවලට අයිති. මෙන්න ප්‍රශ්නය, මිනිස් සිරුරේ ඇති අස්ථි ගණන කීයද? 1. 132යි, 2. 206යි. චතුමි ප්‍රශ්න හතරටම හරි උත්තර දුන්නා.
4: කොහොම හරි ඔන්න පොකට් මනි දිනා ගන්නවා. එහෙනම් චතුමි ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕන. ජය වේවා.
2: ඉතිං මේ වෙලාවේ පොකට් මනි අහගෙන ඉන්න ගමන්ම අපිට මතක් කරන්න තියෙනවා සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ගැන. ඔන්න දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ගියොත් එහෙම 15% පොලියක් දෙනවා 111.84% වාර්ෂික සපල පොලියකට යටත්ව 111.84% වාර්ෂික සපල පොලියකට යටත්ව 15% පොලියක් ගන්න පුළුවන් අවුරුදු 5ක කාලෙකට සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එක්ක ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත්. හිත හිත ඉන්න දෙයක් නෑ, අදම කතා කරන්න 13:19ට ඔබට උදව් උපකාර කරන්න ඇලෑස් වෙලා ඉන්න ඔබේ අනාගත හීනේ ජයග්‍රහණය කරන්න ඕනේ ලේසිම ක්‍රමය කොහොමද කියලා කියන්න ඒ අය ලෑස්ති. සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබේ මූල්‍යමය සාර්ථකත්වයට උදව් කරනවා.
4: වෙලාවත් මතක් කරන්න, වෙලාව 6:01.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ඇමරිකා වෙළඳ ගිවිසුම අවසන් අදියරට සුළුවාරි මාර්ග සිඳියාමේ අවධානම
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: සේතහගෙන ඉන්න දැන් වෙලා උදැසන 6යි විනාඩි 7යි.
1: හද ගැස්මට සේත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා. මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
3: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
4: නීති ක්ෂේත්‍රය 100%ම මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
6: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
7: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බ වුනේ. අපි ලෙඩාව කොහොම හරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132277
5: 2005 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
7: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHD
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පේ
4: මුකෝ මේ තරහින් කඩේ වහලට දාපු ෂී මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
6: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද
7: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන
6: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
7: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV
8: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: Duitnya hantarai. Pocket Money Rupiah Pandahai.
1: Siapa Pocket Money? අනුග්‍රහය
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: වෙලාව උදැස්සන 6:18 අපි ලෑස්ති වෙන්න හදන්නේ තවත් තරඟකාරිනියක් හොයාගෙන යන්න පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. Good morning. Good morning. ඔමන්ති ඔමන්ති මුදාරා නේද මේ?
4: ඔව්.
3: ඔමන්ති ලෑස්තිද රුපියල් 5000ක් පොකට් මනි දිනන්න?
4: ඔව්.
5: මොකද්ද ඔමන්තිගේ ඉස්කෝලේ?
4: පහත්කම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය.
5: හරි දැන් පවුලේ කවුද ඉන්නේ?
4: අම්මයි තාත්තයි මමයි.
3: හරි එහෙනම් ඔන්න ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. තප්පර පහක් දෙන ඔයාට එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න. මේ තප්පර පහ ඇතුළේ තමයි ප්‍රශ්නෙට හරිය උත්තරේ තෝරන්න ඕන. ලෑස්ති නේද?
4: ඔව්.
5: මෙන්න ඔමන්ති පළවෙනි ප්‍රශ්නේ සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. The village in the jungle. එහෙම නැත්නම් බැද්දේ ගම. 1913 ලෙනාඩ් වුල්ෆ් ලියපු කෘතියක්. බැද්දේගම පරිවර්තනය කරලා තියෙන්නේ කවුද කියලයි අපි අහන්නේ. 1. මාටින් වික්‍රමසිංහ 2. AP ගුණරත්න.
4: 2. AP ගුණරත්න.
3: ඔමන්ති පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් වන්න දිනා ගන්නකොට අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට.
5: ඉතිහාසයෙන් තමයි පුතා දෙවන ප්‍රශ්නය අපි අහන්නේ. 1505 දී පෘතුගීසි ලංකාවට ආවා. ලංකාවේ මුහුදුබද ප්‍රදේශ පාලනය අතට ගත්ත මුල්ම යුරෝපා ජාතිකයන් වුණේ පෘතුගීසීන්. පෘතුගීසීන්ගේ මව් රට පෘතුගාලය. වෙන ප්‍රශ්නය, පෘතුගීසීන් අතීතයේදී ශ්‍රී ලංකාව හැදින්වූ නම. 1. සිලෑන් 2. සෙයිල.
3: ප්‍රශ්න දෙකකට උත්තර තේරුවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
5: විද්‍යාව විෂයෙන් තමයි අපි දෙවෙනි ප්‍රශ්නය අහන්නේ. පෘථිවිය වටා පැතිරී තියෙන වායු පටලය තමයි වායුගෝලය. අපේ ජීවිතය පවත්වාගෙන යන්නත්, කාලගුණය සහ දේශගුණය පාලනය වෙන්නත් වායුගෝලය වැදගත් වෙනවා. මෙන්න ප්‍රශ්නය, පෘථිවි වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව මොකක්ද? 1. නයිට්‍රජන් 2. කාබන් ඩයොක්සයිඩ්.
4: 2.
5: දෙවන උත්තරේ කාබන් ඩයොක්සයිඩ්. පෘථිවි වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව වන්නේ නයිට්‍රජන් වායුව. ඒ නිසා අපිට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර හරියට ලබා දෙන්න බැරි වුණා. දැන් පොකට් මනි මේ වෙනකොට අතේ කීයක් තියෙනවද?
3: රුපියල් 500ක් මේ වෙනකොට තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට ගියොත් ඔය 500 2500ක් කරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නෙට යමුද?
4: හා.
5: ඉන්දියාව දකුණු ආසියාවේ හිතා වැදගත් රටක්. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතරින් වැඩිම ජනගහනයක් ඉන්නේ ඉන්දියාවේ. ඒ වගේම ලෝකේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙන්නේ ඉන්දියාව. මෙන්න ප්‍රශ්නය, ඉන්දියාවේ අගනුවර වන්නේ 1. චෙන්නයි 2. නවදිල්ලිය.
3: අතේ රුපියල් 500ක් පොකට් මනේ තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා රුපියල් 2500ක් ඔන්න ඔමන්ති දිනා ගන්නවා.
5: ඔමන්ති, දැන් ඉස්කෝලේ නිවාඩු කාලේ නෙමේ යන්නේ. ඔයවත් ගියේ නැහැ ට්‍රිප් එකක් එහෙම? ඉස්කෝලේ කට්ටියටයි පොකට් මනි ගැන කියන්න ඕනේ. හොඳේ.
4: හා.
5: හරි එහෙනම් ආය දවසක එකතු වෙලා අපි රුපියල් 5000ම දිනාගමු ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරමු මන්දි.
3: ඔමන්ත ඒ විදිහට ජයග්‍රහණය කරන ඔන්න දැන් ආයමත් අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක.
5: සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හැමදාම වගේ අපිත් එක්ක සහයට ඉන්නවා. ඔබේ ජීවිතයේ මූල්‍යමය සහය කියන හරිම වැදගත් දෙයක්නේ 13:19ට කතා කරන්න. අතේ තියෙන කීය වුණත් ඔබට පුළුවන් ඒක ස්ථාවර තැන්පතුවක් කරගන්න. අදම පටන් ගන්න කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. ලෝකේ ආයෝජන ක්‍රම ඕන තරම් තියෙනවනේ. හැබැයි සමහර ආයෝජන ක්‍රම තියෙනවා මාෂි, ඒවයි රිස්ක් එක වැඩි. ඔබ දන්නේ නැහැ සමහර වෙලාවට අවුරුදු කීපයක් ගියාට පස්සේ ඔබේ මුල් මුදලවත් ආපහු අතට ලැබෙවිද කියලා. ප්‍රතිලාභ හොඳයි වගේ පේනුනට රිස්ක් එක වැඩි. හැබැයි ස්ථාවර තැන්පතු එහෙම නැහැ. ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමයේ විදිහට හඳුන්වන්න පුළුවන් ස්ථාවර තැන්පතු. මේ දවස්වල ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5කට FD එකක් පටන් ගන්න ගියොත් 15% පොලියක් දෙනවා 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. අදම කතා කරලා විස්තර දැනගන්න 13:19 පුතාලගේ දුවලගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඒ වගේම කෙවල් වල වැඩවලට එතකොට වාහනයක් අරමේ ගන්නත් ඔන්න හොඳම ක්‍රමය තමයි අදම ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. අපිට නිවුස් බ්‍රේක් එකට යන්නත් තියෙනවා. ටිකටම සේදාගෙන ඉන්න මමීස් පොකට් මනී සෙග්මන්ට් එක අහන්න පුළුවන් නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ. දැන් වෙලාව 6:25.

0: මෝල යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
1: සියතා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: දැන් වෙලා 6:29.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් හයක්. සුළු වාරි මාර්ග සිඳියාමේ අවධානමක. ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්. අයිස්මචාව කිලෝ 18ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට. යුක්‍රේනයේ ආරක්ෂාව බ්‍රිතාන්‍ය බාර ගනී.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සුළු වාරි මාර්ග පද්ධතියට අයත් වැව් සිඳියාමේ තර්ජනයකට ලක්ව ඇති බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ නිලන්ත ධනපාල සඳහන් කළේ මහකන්නේ වගා කටයුතු ඔක්තෝබර් 1 සිට ආරම්භ කළ යුතු බවයි.
4: එන කන්නේ ඔක්තෝබර් 1 ඔක්තෝබර් 15 පටන් ගත්තොත් අපිට එල්ලුණු තත්ත්වයට සියලුම පොඩි වැව් පවා අපිට මේක සාර්ථකව අන්නේ අවසන් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට එන යලකන්නේ අනිවාර්යෙන් අපි දන්නවා වියලි කලාපයේ අප්‍රේල් මැයි කියන අප්‍රේල් මුල් සතියේ ඉඳන් මැයි මාසේ මුල් සතිය දක්වා සාමාන්‍ය වියලි කලාපයට වැස්සක් එනවා. ඉතින් ඒකට අපි අනිවාර්යෙන් යලකන්නේ පටන් ගත්තොත් ගැටලුවක් වෙන්නේ. නමුත් දැන් මහවැලි පද්ධතිය ගත්තොත් එහෙම සුළු වාරි

0: රින්ගේ සංගමේ සහකාරලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
1: මේ අධික උෂ්ණත්වය සහිත කාලගුණයේ වැඩකටයුතු කරනකොට කලන්ත ගතියක් එනවා නම්, අපහසුතාවයක් දැනෙනවා නම්, වමනය, ඔක්කාරය වගේ රෝග ලක්ෂණ එනවා නම්, වහාම අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න, අවශ්‍ය පරිදි ජලය ලබා ගන්න, ඒ අධික විජලන තත්ත්වයේ හෝ එහෙම නැත්නම් තාප කම්පන තත්ත්වයක මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වය ගණන් ගන්නේ නැතුව ඒ තත්ත්වය නොසලකා හැරලා දිගටම එලිමහනේ රැඳෙනවා නම්, දිගටම ඒක නොසලකා හැරලා කටයුතු කරනවා නම්, ඒ තුළ ඔබ ඔබේ ජීවිතය තමයි අවධානය දාගන්නේ.
0: ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් කර තිබෙනවා. ඒ ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ෂැනන් කවුලින් සහ මහා භණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යා පෙරම අතරයි 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත පශ්චාත් දිට්වා සුලකුණාටු ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය සඳහා ණය මුදල හිමිවනු ඇති. සුලිකුණාටුවෙන් හානි වූ මාර්ග යටිතල පහසුකම් සහ වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතයි. බලපෑමට ලක් වූ පවුල්වල ජීවනෝපාය නගා සිටුවීම සහ නිවාස යථාතත්වයට පත්කිරීමට මුදල් යොදවන බවයි මහා භණ්ඩාගාරය සඳහන් කළේ. දිට්වස් සුලිකුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්තකරුවන් අතරින් ගෙවිම් නිර්දේශ වී තිබූ පිරිස අතරින් 4207කට ගෙවිම් සිදු කර ඇති බව අනාවරණ වුණා. ඒ පසුගිය මාර්තු 31 වනදා වන විටයි. මෙවන විට රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොල්ලරයක විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 336.48ක් ලෙසයි. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොල්ලරයක ගැනුම් අගය දැක්වෙන්නේ රුපියල් 327.40ක් ලෙසයි. ජංගම ගිණුමෙහි හිඟයක් ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනිල් ශාන්ත සඳහන් කළේ අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහළ යමින් මෙම තත්ත්වය ඇතිවන බවයි.
2: ජංගම ගිණුමේ ශේෂයෙහි වර්ධනයක් පෙන්වන, මොකද හේතුව ආනයන වැඩිවීම නිසා ජංගම ගිණුමේ පරතරයක් ඇති වෙලා තියෙන නිසා ජංගම ගිණුමේ ශේෂය වෙන තත්ත්වයකට ගියහොත් විශේෂයෙන්ම ඒකත් අපට නරක තත්ත්වයට පත් වෙන්න පුළුවන්. නමුත් අයවැයෙහි පෙන්වන තත්ත්වයට වඩා වෙනස්. මොකද අයවැයෙහි යම්කිසි ත්‍රිකිරීම තත්ත්වයක් නිසා විශේෂයෙන්ම ආයෝජන අවස්ථා, මේ වර්ෂයේ රජයේ විසින් වෙන් කරන ලද මුදල් පරිහරණය, විශේෂයෙන්ම ප්‍රාග්ධන ආයෝජනයන් ප්‍රමාණවත් පරිදි සිදු නොවීම නිසා මුදල් ඉතුරුවක් පෙන්වන කරනවා අයවැය පැත්තේ. නමුත් ජාත්‍යන්තර වෙළඳාමේ ජංගම ගිණුමෙහි යම්කිසි ආකාරයක හිඟයක් පෙන්වුම් කිරීමට ඉඩකඩ පවතින.
0: සහන ලබා දිය හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල ඇතුළු ආර්ථික සහන ලබා දෙන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා.
3: අමාරු කාලයක් තමයි මැද පෙරදි අර්බුදයත් එක්ක පසු කරමින් ඉදිරියට ආවේ. ඩොලරයකට යම් බලපෑමක් සිදු වුණා. අපිට සමර්ථීන්දු ගන්න සිදු වුණා. ඒ අනුව විදුලි බිලට ඒක බලපෑමක් සිදු වුණා. ඉතින් මේක ලෝකෙම පවතින තත්ත්වයක්. ඒකටයි මුහුණ දෙමින් ආවේ. ඒක ජනතාව අදහස් දැක්වීමේදී විදාකාට බලන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අපි ආර්ථිකය කඩාවැටෙන්නේ නොදී දිත්වයකින් සාමි මැද පෙරදි අර්බුදයේදී ඉදිරියට අරගෙන ඇවිල්ලා තිබෙනවා. ඉතින් තව සහන ඉස්සරහට ලැබෙනවා.
0: ඕමානයේදී අතරංගුවටගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමිත්පුර චතුවනමැත්තාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදු කරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ටාසය විසින්. සමිත්පුර චතුවනමැත්තා ඊයේ අලුයම දිවිනට රැගෙන එනු ලැබුවා සැකකරු මටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 28 වැනි පුද්ගලයෙක්. පුද්ගල ඝාතන, අවියායුධ ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මධ්‍ය විචාරාරමේ නිරත වූ බවට සැකපිට හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ කඩවත අධිවේගී මාර්ග පිවිසුම ඔස්සේ මධ්‍යවේ ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුවයි. එහිදී කුෂ් මධ්‍යවේ සමග මොරරතයකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඉන් එක්කෙකු පොලිස් හැඳුනුම් පතක් ඉදිරිපත් කර ඇත්තේ තමන් පොලිස් නිලධාරියෙකු බව පවසමින්. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහු 2024 වසරේදී පොලිස් සේවය හැරකිය අයකු බවටයි. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පොලිස් නිලැඳුම්, විවිධ වර්ගයේ පතරම්, මජ්ජ විකිරණ තරාදියක් සහ අත්විලංගු පහක් සොයා කැරුණා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ඇති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසනවා. ඔහු සඳහන් කළේ පෙත්සම් විභාගයෙන් අනතුරුව අධිකරණයේ මතය කතානායකවරයා වෙත ඉදිරිපත් කරනු ඇති බවයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් පෙත්සම් ඉදිරිපත් කළා. ඊට විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සර්වජන බලය ඇතුළු

0: පාර්ශව කිහිපයක් ඇතුළත්. එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍ය සමග ඍජුවම බලපෑමක් සිදු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙත්සමෙන් සඳහන් කළා. සංශෝධනය මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, මිනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර මූලධර්ම ගණනාවක් උල්ලංඝනය වන බවත් පෙත්සමේ සඳහන්. ශ්‍රේෂ්ඨාධිකරණය සියලුම මිනිසුරුවරුන් අසුන්ගෙන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ පරීක්ෂා කර තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සමින් ඉල්ලීමක් කළේ. යෝජිත පනත් කෙටුම්පතේ 2 සහ 3 වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින්. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණය විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඉදිරි කටයුතු තීරණය වන බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේ වාසතහන් කළේ.
1: පාර්ලිමේන්තුවේ 3/2 නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාවත් එක්ක 3/2 සම්මත වෙන්න ඕනේද, එහෙමත් නැත්නම් මේ සඳහා ජනමත විචාරණයක් තිබිය යුතුද කියලා මූලිකම තීරණය ලබලා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව පනත් කෙටුම්පත් සම්බන්ධව අර්ථ නිරූපණය ලබලා දෙන්න පුළුවන්. ඊළඟට එහෙම තීරණය ලබා දුන්නට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙවන වර කියවන කියන්නේ පාර්ලිමේන්තුවේ විවාද කරන.
0: ඇමරිකාව සමග වෙළඳ කිවිසුමකට එළඹීමේ කටයුතු අවසන් අධීරය පවතින බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
2: ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට අපි සාකච්ඡා ආරම්භ කරා. ඒ ගිවිසුමේ බොහෝ කරුණු අපි සාකච්ඡා කළ අවසන් කළා තියෙනවා. 95%ට එහාගේ ප්‍රමාණයක් අපි අවසන් කළා තියෙනවා. තව යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. අපිට එකඟ වෙන්න පුළුවන් කරුණු වලට අපි එකඟ වෙලා තියෙනවා. සමහර කරුණු අපිට එකඟ වෙන්න බැරිව අපි එකඟ බෑ කියලා කිව්වා. රටට අවාසි වට අපි එකඟුනේ නැහැ. රටට අපේ ජාත්‍යන්තර වෙළඳාමට වාසිදායක වෙන දේවල්ට අපි එකඟ වෙලා ඒ ගිවිසුම පිළිබඳව කටයුතු 95%කට වැඩි ප්‍රමාණයක් අපි අවසන් කළා තියෙනවා. තවත් යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒක අවසන් කරන්න ඉලක්ක සහගතව ගමනක්
0: යනවා. සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛා 14ක තැන්පතුකරුවන්ට මුදල් ලබා ගැනීමේ දුෂ්කරතා මත ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ.
3: එතුමා දන්නවද මාතර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු ශාඛා 14ක තැන්පත්කරුවන් 13,000ක් ඉන්නවා. දැන් 2026 අප්‍රේල් මාසය වෙනතෙක් මේ ග්‍රාමීය බැංකු 14 ගනුදෙනු කටයුතු ක්‍රියාත්මක වුණා. නමුත් මේ මොහොත වෙන විට මේ අප්‍රේල් මාසයෙන් පසුව මේ තැන්පත්කරුවන්ට තමන්ගේ මුදල් ආපසු ලබා ගන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. තැන්පත්කරුවන්ට 13,000කට ඒ අයට දෙන උත්තරේ මොකද්ද? යන්න පොලිසියට පොලිසිය ගිහිලා පැමිණිලි දාන්න, පොලිසියත් එක්ක බලා ගන්න.
0: එහි දෙවන්ත වංචාවක් සිදු ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
4: මාතර ග්‍රාමීය බැංකු සංගමේ සභාපති හිරේ කියලා ඔබතුමා දන්නවනේ. සජ බෙද නැද්ද මට වැඩක් නැහැ. මාතර බැංකු සංගමේ සභාපති හිරේ ඉන්නේ පොල් කඩන්න ගිහිලා අහුවෙලා නෙමෙයි. දැල් අදින්න ගිහිලා අහුවෙලා නෙමෙයි. මාතර විවිධ සේවා සමුපකාර සමිතිය, මාතර ග්‍රාමීය බැංකු සංගමය, මාතර ආරෝග්‍ය ශාලා සමිතිය කියන සමිති තුනෙන් විතරක් ගරු මූලාශ්‍රාලේ සභාපතිතුමනි මිලියන 7000කට වැඩි මූල්‍ය වංචා කළා මේ වෙනකොට CID පරීක්ෂණයක් යනවා. ඔහු හිරේ ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට අයතා වත්කම් රැස්වීම පිළිබඳ පරීක්ෂණයක් යනවා. විපක්ෂ නායකතුමාට කියපු නැති තොරතුරු ටිකක් මම මේ කියන්නේ. 115ට 16ට 18ට 20ට සල්ලි අරගන්නවත් මිනිස්සුන්ගෙන් අරගෙන පොලිට් ටිකක් ගෙවනවා, තව තැන්පත් ටිකක් ගෙන්න ගන්නවා. මේ විදියට ග්‍රාමීය බැංකු සංගමයේ විතරක් මිලියන 9,520ක් හොරා කාලා තියෙනවා.
0: මේ අතර පාස්කු ප්‍රහාරයේ මහමලකරු පිළිබඳ අනාවරණ කළ යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පුහාමි සඳහන් කළේ.
5: පාසු කුමාරේ මහමලකරු අපි තාම බලගෙන ඉන්නවා. අපිට අවශ්‍යයි දැන් මහමලකරු ගැන තමයි තමුන්නාසලා දිගින් දිගටම කිව්වේ. මහමලකරු අල්ලනවා කියලා තමයි තමුන්නාසලා චන්දරේ පෙරත් කිව්වේ, චන්දරේ පස්සෙත් කිව්වේ. හැබැයි මහමලකරු ගැන තාම කතාවක් නැහැ. අපි බලන් ඉන්නවා. මම විශේෂයෙන් කතෝලිකයෙක් හැටියට මට තියෙනවා විශාල කණගාටුවක්. මේ මහමලකරු කවුද කියලා හඳුනා ගන්න සාරා ජස්මින් කොහෙද ඉන්නේ කියලා තමුන්නාසලා මේ රටට කියන්න ඕනේ. ඒ නිසා මේ සම්බන්ධව තීන්දුවක් අරගන්න.
0: ආණ්ඩුව ව්‍යාජ තර්ජනවලට බිය නොවන බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
4: මේ රටේ ජනතාව 2024 අනුර දිශානායක ජනාධිපතිතුමා පත්කිරීමෙන් තමයි රුබිකෝන් එක කළේ, පැරඩයිම් ෂිෆ්ට් එක කළේ. ඒකෙන් නැවත නෝ රිටර්න්. ඒ නිසා මේ ආණ්ඩුව ජනතා විශ්වාසය දිනාගෙන උතුරේ දකුණේ නැගෙනහිරත් හැමතැනම අපි ඒ ගමන යනවා. ඒ ගමන යන්නේ අපි ජනවරම හොඳින්ම තේරුම් අරන් ඉන්න නිසා අපි මේ කිසිම හැම දෙයකටම අහුම්කම් දෙනවා. හැබැයි අපි බොරු තර්ජන ගාජනවට පොඩ්ඩක්වත් බය නැහැ ගරු සභාව.
0: ඉස්මත්‍රව සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හොරණ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී පොලිසිය පවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබී ඉස්මත්‍රව කිලෝග්‍රෑම් 18 ග්‍රෑම් 672ක් සිය බහරයට ගත් බවයි. සැකකරු 22 වරදී බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. බ්‍රිතාන්‍ය යුක්‍රේනයට පූර්ණ සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඒ රුසියාව යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බවට සිදු කළ ප්‍රකාශයත් සමගයි. යුක්‍රේනයේ රුසියාවට එල්ල කළ ප්‍රහාරවලදී බ්‍රිතාන්‍ය නිෂ්පාදිත ඩ්‍රෝනයන් ආභාවිත කළ බවට තහවුරු වීමෙන් පසුව රුසියාව නිවේදනය කළේ යුක්‍රේනයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි. යුක්‍රේනයට සහය පළ කිරීම නිර්දය ලෙස හෙළා දකින බවයි රුසියානු තනාපති කාර්යාලය බ්‍රිතාන්‍යට චෝදනා කළේ. යුක්‍රේනයට එරෙහි ප්‍රහාර වැඩි කිරීමටද රුසියාව තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් පැවසුවේ යුක්‍රේනය ආරක්ෂා කිරීමට කැපවන බවයි. ඉරානය සමග මේ වන විට කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සියට්‍රොත් සෝෂල් ගිරුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉරානයට එරෙහි ඇමරිකානු නාවික අවහිරය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. හොබෝ සමුද්‍ර සන්ධිය ව්‍යෝර්ථව පවතින බවත් එහි තිබූ සියලු මුහුදු බෝම්බ ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළා. මේ අතර ඇමරිකාව ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින බවට ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාගර් ගලී බාෆ්ස් චෝදනා කර තිබෙනවා. ඔහු පැවසුවේ ඉරානයට දැඩි පීඩනයක් එල්ල කිරීමෙන් මීට පෙර ගිවිසුමට ඇතුළත් නොවූ සහන ලබාගත හැකියි ඇමරිකාව විශ්වාස කරන බවයි. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් ඉරානය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සීමාව ඉක්මවා කටයුතු කරන බවද ගලිබාෆ් සඳහන් කළා. පසුගිය සතියේ බෙසන් ප්‍රකාශ කළේ ඉරානයට එරෙහිව මීට පෙර කිසිදා නොදුටු ආර්ථික පියවර ගන්නා බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඉරානයට එරෙහි ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය අතර පවත්වන සාකච්ඡාවලට කටාර් රාජ්‍යය සහය පළ කර තිබෙනවා. කටාර් විදේශ මාත්‍යංශයේ ප්‍රකාශක මජට් අල් අන්සාරි සඳහන් කළේ එම සාකච්ඡා මගින් ඇමරිකාව සහ ඉරානය අතර නැවත රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. යලිසරස්තල 22 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක්. සුළුවාරි මාර්ග සිදේ යාමේ අවධානමක. ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්. අයිස්මාජාව කිලෝ 18ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට. යුක්‍රේනයේ ආරක්ෂාව බ්‍රිතාන්‍ය බහර ගනී. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එද ක්‍රන්දි සිටින්න පැන් පැපුවත් සමක.
6: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ලඟදිම රිලිස් වෙන්න තියෙන හිතට දැනෙන කන්සෙප්ට් එකකට කරපු ෆිල්ම් එකක් තමයි ක්‍රිකට් සාදු.
2: මේ ෆිල්ම් එකේ සනුක කියපු අම්මේ එනවාද සොන් එක ඊයේ රිලිස් වුණා.
3: හමන සුලං හරි අමුතුයි.
4: චින්තක ජයකොඩි අයියා තමයි මුලින්ම මට කතා කරේ. ඊට පස්සේ විශාරත් මේ කෝල් එකකින් අපි කතා වුණා. ඊට මික්මනින් සිදු වෙච්ච ප්‍රොජෙක්ට් එකක් ඉදින්

0: මේක සනුක කියපු වෙනස්ම විදිහ සොන් එකක් නේද?
1: ඉමෝෂනල් මූවි සොන් එකක් මම සිංකල් නෑ මීට කලින්. මට හරිම සතුටුයි ඒ අවස්ථාව මට ලැබීම ගැන. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඒ සීලුම දෙනාට, අධ්‍යක්ෂවරයා ඇතුළු.
2: ෆිල්ම් එකකට සිං කරද්දි මොනවද ස්පෙෂලි බලන්නේ?
1: ඔය ඇත්තටම මූවි සොන් එකද ඉතින් ගොඩක්ම ඒ සින්දුව එන අවස්ථාව ඒ මූවි එකේ බලලා හරියට තේරුම් අරගෙන ඒ හැඟීම් ටික ඇඟට අරගෙන ඒක බලන කෙනාට ආන කෙනාට දැනෙන විදිහට ප්‍රකාශනය කරන්න තමයි ඉතින් මම හිතන්නේ. තියෙන්නේ නිකම්ම අපේ සින්දුවක් කියනවා වගේ නෙමෙයි.

0: town.
1: ඉන්දියාව පෙදිලා අලුත් රටක් විදිහට පාකිස්තානය බිහිවුණු අවුරුද්ද 1947.
2: ඒ බෙදීමත් එක්ක ලක්ෂ ගානක් මිනිස්සු තමන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් ජීවිත කාලෙම හුරුපුරුදු වෙලා හිටපු හැම දේම දාලා අලුත් පාකිස්තානයට යන්න පටන් ගත්තා.
1: අන්න ඒ වගේ දුෂ්කර කාලෙක සිද්ධුණු දේවල් ගැන හැදෙන ෆිල්ම් එකක් තමයි බට්වාරා 1947.
2: මේ ෆිල්ම් එක පහුගිය අගෝස්තු 14 වෙනිදා තියටර්ස් වලට ආවා.
1: සනී ඩියෝල්, ප්‍රීටි සින්ටා වගේ ස්ටාර්ස්ලා මේන් කැරක්ටර්ස් කරන මේ මූවී එක ඩිරෙක්ට් කරන්නේ රාජ්කුමාර් සන්තෝෂි.
2: ස්පෙෂල්ම දේ තමයි මේ මූවී එක ප්‍රොඩියුස් කරන්නේ අමීර් ඛාන්.
0: Talk of the town.
3: හද ගැස්මට සියත.
4: අරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල. Majestica Lanka Tiles.
8: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455 11.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
9: දෙස් විදෙසෙහි සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHEV.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ Alice නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි, අයිවා, ෂාප්, LMG ආ තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා මට කෑගස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
1: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: Good morning, Mashi. දක්ෂයන් අතරින් දක්ෂයෝ කවුද කියලා බලන්නයි අපි පොකට් මනි හැමදාම බෙදන්නේ.
1: අපි දක්ෂයෝ තේරුවා දැන් ලෑස්ති වෙන්න හදන්නේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එකේ. අද දවසේ පොකට් මනි දිනාගන්නේ කවුද කියලා බලන්න.
0: Good morning, Tilini.
2: Good morning.
0: Tilini, අපිට ඔයා ගැන විස්තරයක් කියන්නකෝ.
2: හරි, මම තිලිනි ෆර්ඩිනෑන්ඩෝ. මම මණිගම මොරටුව. එතකොට මම කලින් රැකියාවක් කරා. දැන් නම් රැකියාවක් කරන්නේ නැහැ. ගෙදරට වෙලා බබාව බලාගෙන ඉන්නවා.
1: තිලිනි, ඔයා ලෑස්ති නේද ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න?
2: ඔව් ලෑස්ති.
3: මමීස් පොකට් මනි.
0: තිලිනි, එනම් මේ තමයි ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ. හරි උත්තරේ දුන්නොත් රුපියල් 250ක් පොකට් මනි ලැබෙනවා. ගහට ගහක් මුණ ගැහෙන මොරටුවේ ලී වැඩ ගැන රටම දන්නවනේ තිලිනි නේද? හැබැයි මොරටුව ගම ප්‍රසිද්ධ වුණේ ලී වැඩ වලට විතරක්ම නෙවෙයි. අපේ රටේ සංගීතයටත් මොරටුව අරටුවක් වුණා. මොරටුවේ ඉපදිලා වයලින් වාදකෙක් වගේම අද අපි අහන හුඟක් ලස්සන සින්දු හදන්නත් මෙතුමා සෑහෙන්න මහන්සි වුණා. බාලදිවේනේ ජාතික ගීයත් මෙතුමගේ සංගීත නිර්මාණයක්. මෙනතිරිනි ප්‍රශ්නේ, මොරටුවෙන් බිහිවුණු මේ අසහාය සංගීතවේදියා කවුද? 1. ආචාර්ය පණ්ඩිත් අමරදේව. 2. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස.
2: 1. ආචාර්ය පණ්ඩිත් අමරදේව.
1: තිලිනි, පළවෙනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න හීන දැකපු කෙනෙක් තිලිනි අන්තිමට හෙල්ල විසි කිරීමෙන් ලංකාවේ නම ලෝකෙටම අරන් ගියා. මෙන්න ඔයාගේ දෙවෙනි ප්‍රශ්නය. වයස 18දී පැයට කිලෝමීටර 134ක වේගයෙන් පන්දු යවපු ඔහු පස්සේ ක්‍රිකට් වෙනුවට තෝරගන්නේ හෙල්ලය විසි කිරීම. මීටර් 92.62 දුරක් හෙල්ල විසි කරලා ශ්‍රී ලංකා වාර්තාවත් ඔහු අලුත් කරනවා. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ හෙල්ල විසි කිරීමට රන් පදක්කමක් දිනාගෙන අද වෙනකොට ඔන්න ලෝකේ අංක 1ට තමන්ගෙනම අරන් යන්න ඔහුට පුළුවන් වෙලක් තියෙනවා. මෙනතිලිනි ප්‍රශ්නේ, මේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ශූරයා කවුද? 1. රුමේෂ් තරංග පතිරගේ. 2. සුමේද රණසිංහ.
2: අංක 1. රුමේෂ් තරංග පතිරගේ.
1: තිලිනි, දෙවනි ප්‍රශ්නටත් ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 500ක් මේ වෙනකොට පොකට් මනි දිනාගෙන ඉන්නවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ තිලිනි රුපියල් 5000ක් දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: කවුරුත් බලන්නේ නැතුව වීදිවල අතෑරලා දාපු අහිංසකයන් තමන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරපු ලෝකෙම දන්න සුදු ජාතික කාන්තාවක් ගැන තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. ඉන්දියාවේ කල්කටාවේ කිසිම සරණක් නැති මිනිස්සු වෙනුවෙන් තමයි ඇය වැඩ කළේ. එවෙනුවෙන් පටන් ගත්ත මිෂනරි ඔෆ් චැරිටි සංවිධානය අදටත් ලෝකේ පුරා ඇගේ දර්ශනය අරන් යනවා. මුළු ලෝකෙටම ආදර්ශයක් වුණු ඇයට 1979 දී සාමය සඳහා වූ නොබෙල් සම්මානයත් ලැබුණා. මෙන්න ප්‍රශ්නය, මේ ලෝක ප්‍රසිද්ධ මානව හිතවාදිනිය කවුද? 1. මද තෙරේසා. 2. ෆ්ලොරන්ස් නයිටින්ගේල්.
2: අංක 2. ෆ්ලොරන්ස් නයිටින්ගේල්.
1: තිලිනි, හරි උත්තරේ වෙන්න ඕනි මද තෙරේසා. අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙන නිසා තිලිනි දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. අපි බෝනස් ප්‍රශ්නට යමුද?
2: ඔව් ලැස්ති.
0: අයිස් කියුබ් දාපු ඕනම දෙයක් තිලිනි මේ දවස්වල දවල්ට අමෘතේ වගේ නේද?
2: ඔව්.
0: ඒ තරමට මේ දවස්වල රස්නේ. හැබැයි අයිස් කියුබ් වතුරෙන් හැදුවට ඩ්‍රයි අයිස් එහෙම නැහැ. ඩ්‍රයි අයිස් උෂ්ණත්වය වෙනස් වුණාම දුමක් වෙලා වාෂ්ප වෙනවා. ආහාර බෙහෙත් නියමිත උෂ්ණත්වයට තියාගන්නත් විශේෂ උත්සව අවස්ථාවලදීත් ඩෙකරේෂන් වලට ඩ්‍රයි අයිස් පාවිච්චි කරනවා. මෙන්න තිරිනි ප්‍රශ්නේ, ඩ්‍රයි අයිස් හදන්නේ මොන වායුවෙන්ද? 1. නයිට්‍රජන්. 2. කාබන් ඩයොක්සයිඩ්.
2: කාබන් ඩයොක්සයිඩ්. අංක 2.
1: තිලිනි බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා තේතිබ රුපියල් 500 ඔයා පස් කුණයක් වෙනකන් වැඩි කරගෙන රුපියල් 2500ක් අද දවසේ දිනා ගන්නවා.
2: හැබැයි මම ගොඩක් සතුටුයි. මම හිතුවේ නෑ මේක සමාගින් කරන්න ලැබෙයි කියලා. ඒකයි මම ගොඩක් සතුටුයි මේක දිනා ගන්න ලැබිච්ච එක ගැන. සියදෙන්නමකට ගොඩක් තැන්කියු අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්න එක ගැන.
1: බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට තිලිනි. ජය වේවා.
2: හරි ජය වේවා. තැන්කියු.
4: Siyata Pocket Money.
0: Maashi, අභියෝගවලට මුහුණ දෙන්න නම් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ.
1: ඒ වගේම දුර දක්නා නුවණක් තියෙන්නත් ඕනි නිශාන්.
0: අපි දන්නවා අදට වඩා සමහර විට ජීවිතේ හෙට දවස අමාරු වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා අද අතේ තියෙන මුදල අරන් ගිහිල්ලා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න.
1: ඒ වගේම නිශාන් දැන් ජේෂ්ඨ පුරවැසියන්ට වැඩි පොලියකුත් දෙනවා.
0: හරියටම හරි මාෂි දැන් 15%ක් දෙන අවුරුදු 5ක කාලයක් ජේෂ්ඨ පුරවැසියන් ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත්.
1: ඉතින් බල බල ඉන්නපා අදම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න.
0: 13:19 චක්‍රය වගේ මතක තියාගන්න. 13:19 දරුවන්ගේ අධ්‍යාපනයට, ඔබේ පෙන්ෂන් ප්ලෑන් එකට, දවසක ලස්සන වාහනයක් ගන්න, මේ ඕනම දෙයකට ලෝකේ රිස්ක් එක අඩුම ක්‍රමය තමයි ස්ථාවර තැන්පතු. මතකනි නම්බර එක 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
1: ඒ විස්තරෙත් එක්ක අපේ නම්බර් එකත් මතක් කරන්න 0714-151-151 අපිට එවලා තියෙන WhatsApp message එකක්. අපි ලෑස්ති වෙලා ඉන්නවා හෙට දවසේ පොකට් මනි දෙන්න. මම ආශි.
0: රටම දන්න රේඩියෝ ඩබල තව ටිකකින් මෙතනට එනවා. දැනුම වගේම hinawa. ඒගොල්ලෝ අරන් එනවා. අපි ගිහින් හෙටත් 5යි කාලට එන්න. මම නිශාන්.

good morning mage siya mata godak honda dewal kiyala deela thiyena man hasirena widihen eka therena neda mage siya kiyala dunna deyak man adaw bat ekak share karaganna hari mata siya kiyala thiyena kawur hari kenek mata mona hari deyak kiyanne naththam e gana aya ahanna yanne pa kawur hari kenek mona hari deekata party ekakata wenna pulam mokak hari deekata obata invite kare naththam ekata yanne pa ඊට පස්සේ මට සීයා කියනවා ඔයාගේ වටිනාකම දන්නේ නැති කෙනෙක් ළඟ ඔයා ඉන්නවා නම් එයා හැමතිස්සෙම ඔව ඩෝන්ට් කියා නම් එහෙමත් නැත්නම් ඔබ ඉද්දි වෙන කෙනෙක්ව තෝරගන්නවා නම් එතන රැඳී සිටින්න එපා මං කො සීයා ඒක ඊගෝ නේද කියලා සීයා මට කියනවා නෑ පුතා ඒක ඊගෝ නෙමෙයි ඒක self respect ඕකේ thank you සීයා ඔයා කියපු කතාව අද මම ලෝකයේත් එක්කම ෂෙයා කරගත්තා හැබැයි මම ෂෙයා කරන්න කලින් Facebook එකේ කවුරු හරි ෂෙයා කරා. Good morning.

0: FM.
1: උබේ දරුවට දිගටම කැස්ස තියෙනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: කුඩා දරුවන්ට විශේෂයෙන්ම පෙර පාසල් යන වයසින්න දරුවන්ට නිතර ඇතිවන රෝගී තත්ත්වයක් තමයි එක දිගට කැස්ස ඇතිවීම. මේ සඳහා හේතු කීපයක් බලපානවා. ඔවුන්ට නිතර නිතර ඇතිවන ස්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන වෛරස් ආසාදන නිසා, පීනස සහ ළමා ඇදුම වැනි රෝගී තත්ත්වයන් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔබේ දරුවාට සති 4කට වඩා පවතින කැස්සක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ඒ වගේම මේ කැස්සත් එක්කම හුස්ම ගැනීමේ අපහසුතාවය, හුස්ම ගැනීමේ වේගයේ වැඩිවීම, දිගටම පවතින මද උණ තත්ත්වයත්, දරුවාට ඇතිවන කෑම අරුචියත්, දරුවාගේ බර අඩුවීමත්, දරුවා සෙල්ලම් කරනකොට ක්‍රීඩා කරනකොට කැස්ස වැඩිවීමත්, ඒ වගේම රාත්‍රී කාලයේදී පාන්දර කාලයේදී මේ කැස්ස වැඩි වෙනවා නම් මෙවැනි රෝගී තත්ත්වයන් ඇති විට ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මේදී වැදගත් වෙන්නේ කොහොම හරි කැස්ස අඩු කර ගැනීම නොවේ, කැස්ස ඇතිවීමට හේතුව සොයාගෙන ඒ සඳහා ප්‍රතිකාර ගැනීමයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: හද ගැස්මට සියත. රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: අති විශ්වසනීය ගමනකට Chetak electric scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක motorය. liter 35ක storage පහසුකම. David Pieris e-mobility වෙතින්. වැඩි විස්තර සඳහා 011 4 700 750
8: අමතන්න. 2500ක මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික
11: පේ. විදේශී සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Egg Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH.

0: ඔබගේ සිහින ප්‍රිරෝධරථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරා 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි කාගිල්ස් ෆුඩ්
4: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
5: ඒත් ලොකු කරලා නේද
4: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහර්ගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන apartments. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 250,000 සිට වාරික පහසුකම්. දැන්ම Prime Group අමතන්න 13.22. මෙම සුයි විශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
8: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444 සීත හදවත් දිනු හිතවත්කම
9: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි
10: මොකක් හරි නෙවෙයි ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
11: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදී

0: ඇල් මං හරි උදේ අහගෙන වාගේ මේ සීයාගේ මේ
1: ඇඩ්වයිස් කරනවා නේද?
0: සිය Facebook ඉන්නවද?
1: සිය Facebook හිටියා.
0: හිටියා. ඉන්නකොටමද
1: Facebook එකේදීම තමයි
0: අනේ මල් වඩා සීයාගේ එතකොට අර පෝස්ට් එක.
1: එයා අන්තිම පෝස්ට් එක යාගේ. අවසන් එක
0: සීයා ඕවාගේ වන් නෙමෙයි සීයා කියපුවා මං ඇත්තටම කියන්නම්.
1: හරි.
0: අනේ ආත්‍ය මුං අපි දෙකන්න බොන්නවද? ඔන්න ඕවා නම් කිව්වා සීයා.
1: ඒ කිව්වා ඉතින් ඒවයි කොයි සීයලත් කියනවා.
0: එන්න කිව්වේ නැත්තම් යන්න එපා. ඉතර කිව්වේ නැත්තම් අහන්න එපා. ඒව නෙමෙයි. අනේ දාතු හේදුවා. මොදු හේදුවා. කන්ද දෙ දෙපල ලියා ගත්ත අනස්සන ගාගත් හොරරයිටම ගත්තද හොරරයිටම ගත්තද දහ දුක්කිදල ගත්ත හොරරයිටම ගත්තද ගත්ත ගන්නෙත් ඇස
1: සීයට ලියවුණා
0: සීයට ලියවුණා
1: මීට වඩා හොඳයි කෙහෙල් ගස් ටිකක් හැද හරි හරි
0: තත්ති ඒක නෙමෙයි
1: මකද්ද
0: ලෑස් වෙන මේ ප්‍රශ්න උත්තර දෙන්න.
1: මකද්ද මන්නම් ගත්තේ නෑ.
0: කලබලෙන්න එපා කලබලෙන්න එපා.
1: මම්මනත්
0: එහෙම කලබලෙන්න එපා මේ ප්‍රශ්න උත්තර දෙන්න.
1: හරි.
0: මෙන්න මේ මිතා. ඔයා කොහේ හරි ගිහිල්ලා ලංකාවට එනවා. කොහේ රටක ගිහිල්ලා සංචාරයක ගිහිල්ලා ලංකාවට ඇඟට ගන්න එපා එහෙම දැන් ළඟදි වෙන්නේ නැහැ. හරිද?
1: හරි ඔකේ.
0: එහෙම ඔයාට ළඟදි රටකට යන්නෙත් නැහැ. එහෙම සංචාරයක්වත් නැහැ ඔයාට.
1: හරි හරි බලමු ඉතින්.
0: ඔෆිස් එකෙන් ගෙවලා මේ යවන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම සංචාරයකට යවන්නේ නැහැ ඔයාව.
1: හරි. බලමුකෝ.
0: මේ පාර තායිලන්ඩ් ඇනලිස්ට් එකනොත් ඔවා කැපුවා.
1: ඇයි?
0: මම කියලා නැත්තම් කොහොමද?
1: මොන මොනේ නෑනේ.
0: ඇත්ත ගොඩක් අය කිව්වා මම කොහොමද? මංකෝ එළමව ගෙනියන්න ඕනේ ඔය රටවල වලට. එළමට පාඩු ඉන්න රැන්න ලංකාව. හා
1: හා.
0: කොච්චර වැඩ තියෙනවද? එළමට. ඔයා නැතුව මෙතන වැඩක් කරන්නේ නැහැ නේ.
1: එහෙමද?
0: ඔව්.
1: එහෙනම් මට තායිලන්තේ යන්න ඕනේ නේද?
0: තායිලන්තේ නෙමෙයි ඔයා මෙතන ගිහින් ගෙදරවත් යන්න ඕනේ.
1: අනේ මට යන්න ඕනේ තායිලන්තේ.
0: හා. රටකට ගිහිල්ලා ඔයා එනවා.
1: ඕකේ.
0: ඔයා වෙනදා වගේ කස්ටම් එක හරහා ඇවිල්ලා ඉස්සර වාහන නවත්තන තැනට නෙමෙයි ඔව එක්කගෙන
1: යන්නේ.
0: ඔව එක්කන් යනවා ඒ බිල්ඩින් එකෙම තියෙන තව උඩ තට්ටුවකට.
1: හරි.
0: ඔය අනවා ලංක ටයිල්ස් වල කූල් රූෆ් ටොප් ටයිල් අල්ලලා තියෙන රූෆ් ටොප් එකට.
1: යා ඕකේ.
0: ඊතරවට පේන රවුමක් ඇඳලා ඩී අකුරක් ගහපු එකක්. රවුමක් ඇඳලා ඩී අකුරක් ගහලා තනක් තියෙනවා. එතන බිත්තරයක් වගේ ලොකු බිත්තරයක් වගේ දෙයක් තියෙනවා. ඒ බිත්තරයක හැඩේ තිබ්බට මේ වැඩි හරියක්ම තියෙන්නේ ලොකු වීදුරු.
1: ඕකේ.
0: භාගමිට බිත්තර සහ තව මොනවාද මටීරියල් එකක් එකතු කරලා හදපු මොකද්ද මේක? ඒ ළඟට ගියාම දොරක් ඇරෙනවා.
1: හා.
0: ඔයාව එක්කන් ගිය කෙනා කියනවා. මිස් නගින් නගින් මිස් වා සැකෙන් වගේ නගිනු.
1: හරි.
0: සැකෙන් වගේ නගිනු. දොර වැහෙනවා. වෙල්කම් ටු බ්ලා බ්ලා බ්ලා.
1: හා මොකද?
0: Thank you blah blah blah blah blah.
1: හරි.
0: Fasten your seat belts. Now we are flying towards Colombo. මෝටර් සද්ද ගොඩක් වහට ඇහෙනවා.
1: හරි.
0: මහා හයියෙන් ඇහෙන්නෙත් නෑ. එළින් ඇයට මහා හයියෙන් ඇහෙනවා. වහට ඇහෙන්නේ පොඩි සද්ද. මේ බිත්තරේ උඩ යනවා.
1: හරි.
0: මේ බිත්තරේ හැමම ගන්නවා මීගමු කලපුව පැත්තට.
1: හරි.
0: එහෙම වරංගෙනවා මොහොද දිහාවට.
1: හරි.
0: මොහොද දිහාවෙන් වහට කොළඹ පැත්තට එනකොට වහට පෝට් සිටිය පේන්න ගන්නවා. මේ තමයි අලුත්ම ඩ්‍රෝන් සර්විස් එක.
1: Oh my gosh. මේක සීරියස් කතාවක්ද?
0: මං අහනවා. ඔයා යනවද කියලා.
1: Definitely මම යනවා.
0: රයිට්. ලංකාවේ මගී ඩ්‍රෝන් සේවාවක් ආරම්භ කිරීමේ හැකියාවක් ගැන ශ්‍රී ලංකා රජය සහ චීනයේ ඊහැන් සමාගම සාකච්ඡාවට අධ්‍යක් ආරම්භ කරලා
1: තියෙනවා. වාව් සුපිරි.
0: ඊහැන් ඉදිරිපත් කරපු මේ කන්සෙප්ට් එක ඊවීටොල් කියලද හඳුන්වන්නේ? ඊවීටොල්.
1: ඊවීටොල්.
0: ඊවීටොල්. රයිට්? ඊවීටොල් කියන්නේ ඉලෙක්ට්‍රික් වර්ටිකල් ටේක් ඔෆ් ඇන් ලෑන්ඩින් කියන්නේ.
1: හා ඕකේ.
0: මේක තල බඹර 16ක් තියෙන, බැටරි 12ක් තියෙන, ෆ්ලයිට් කන්ට්‍රෝල් සිස්ටම්ස් 3ක් තියෙන, AI තාක්ෂණය සමග සෙන්ට්‍රල් කන්ට්‍රෝල් එකකින් පාලනය වන ස්වයංක්‍රීය ඩ්‍රෝන් යානාවක්. පයිලට් කෙනෙක් නැති යනවා. මේ යෝජනා ඇතුලේ තියෙනවා
1: හරි
0: කටුනායක එයාපෝට් එක ඉඳලා කොළඹ ගේන්න මගින්ව සීගිරිය පිදුරංගල සංචාරක ගමන් යන්න දුර නෙමේ ළඟ ළඟ
1: හරි
0: සීගිරිය ඉඳලා පිදුරංගල එක්කන්
1: ආ ඕකේ
0: පිදුරංගල ඉඳලා සීගිරියට ගේනවා ආපදා සහ හදිසි මෙහෙයුම් වලට පාවිච්චි කරන්න සාගර ආශ්‍රිත කටයුතු ඒ වගේ ඩ්‍රෝන් එකක් තිබ්බනම් අර අතුරුදන් වෙච්ච නාවික සෙබල හොයාගන්න එක තවත් උදව්වක් වෙන්නත් තිබුණා.
1: අනිවාර්යෙන්.
0: ඉතින් පෝට් සිටි එකට තමයි මේක මුලින්ම ලෑන්ඩ් කරන්න බලාපොරොත්තු තියෙන්නේ. පෝට් සිටි එක ඩෙමොන්ස්ට්‍රේෂන් සෝන් එකක් විදිහට. පෝට් සිටි එකේ තියෙනවනේ අක්කර.
1: ඔව් බර ගානක් තියෙනවනේ.
0: මතක නැහැනේ. පෝට් සිටි අක්කර ගාන මෙයා.
1: ඒ කාලෙන් ගොඩක් කතා කරානේ.
0: ඔව්. ඉතින් සාමාන්‍යයෙන් වාට ඩොලර් 20ක් 30ක් අතර ගානක් වාට කටුනායක ඉඳලා කොළඹට එනකොට ගෙවන්න සිද්ධ වෙයි. අපි අද කතා කරන්නේ ඊහැන් ආයතනය ගැන.
1: ඕකේ.
0: ඊවීටොල් ඉලෙක්ට්‍රික් වර්ටිකල් ටේක් ඔෆ් ඇන් ලෑන්ඩින් එයාක්‍රාෆ්ට් ගැන තමයි අද අපේ කතාව. අද ඇවිල්ලා CFM Aviation Day.
1: Yes, okay.
0: අඩේ.
1: මේතර තනි තනියෙන් යන්නේ.
0: වාගේ කුතුහලය මට තේරෙනවා.
1: හා okay.
0: කියන්න මිස් පොඩ්ඩක් ඉවසලා ඉන්න. දවසක් තියෙන්න පුළුවන්.
1: ඕ.
0: ටැක්සියක් එනකම් බලන් හිටපු ඔයා ඩ්‍රෝන් එකක් ලෑන්ඩ් කරනකම් ඔරලෝසුවෙන් වෙලාව බල බල ඉන්න. හැබැයි හරි තප්පරේට කියපු වෙලාවටම ඔයාට තල බඹරවල සැද්දී ඇහෙන්න පටන් ගන්න.
1: හරි ඕකේ.
0: ඔයාට ඇහෙනවා ඊට ගමන් මීමස්සු ගොඩාක් කෑ ගහනවා වගේ. මිදුල අතු ගන්න ඕනේ.
1: හරි.
0: සියලුම කොළ
1: ක්ලීන් වෙනවා. ආයි.
0: හැමතැනම යනවා.
1: හරි.
0: ඒ තරම් හුලං. වඩර හරිනවා ඩ්‍රෝන් එකේ.
1: හා.
0: වඩ පේනවා තල බඹර 16ක් බැටරි 12ක් කන්ට්‍රෝල් සිස්ටම්ස් 3ක්.
1: රයිට්.
0: රයිට්. හැබැයි පයිලට් කෙනෙක් නැහැ. ගෝස්ට් ඔපරේෂන් එකක් වගේ. දොර අරිනවා. වඩ පොඩි වෙලාවකට චූටි චකිතයක් එනවා.
1: හරි.
0: පයිලට් කෙනෙක් නැහනේ. එතකොට මම කොහොමද යන්නේ? Welcome to blah blah blah drones.
1: Habibi.
0: හැම බම්බෝටම Habibi කියන්නේ.
1: මං කියන්න සතුට මම මේ ප්‍රකාශ කරන කවද වගේ මේ ව්‍යාපෘතිය ස්ටාර්ට් කරයිද?
0: හෙට උදේ.
1: හෙට උදේ. මගේ දේක ළඟ වැඩි නේ හෙට උදේ.
0: අනේ මිස් මේ මට පොඩ්ඩක් හුස්ම අරන් මේ කියන්න දෙනවද මිස්?
1: ඉතින් අපිට දැනගන්න ඒවා තියනවානේ.
0: දැනගන්න තමයි බම් මේ කියන්නේ.
1: හරි හරි. හරි.
0: ඈ? මම මේ පුදුමයි කොහොමවත් යන එකක තෝරගත්තා නේ මේ ඩ්‍රෝන් එකේ යවන්න වෙන මිනිහ තෝරගත්තා නේ මේ කිසිම කරදරයක් නැහැ.
1: මේ කුතුහලේ එනවා මේ ප්‍රශ්නේ එනවා. දැන් ඔයා මාවයි දාන්නේ ඩ්‍රෝන් එක ඇතුළට අරවින්ද?
0: නැතුව. දන්නවද මගේ බලාපොරොත්තු මොකක් වෙන්න පුළුවන්ද?
1: එහෙනම් මං තේ කොහොනේ දැනගන්න?
0: මන්ට.
1: මන්ට.
0: මේ ඩ්‍රෝන් එක දෙන්නෙක් යන්න පුළුවන්.
1: හැබැයි
0: පයිලට් කෙනෙක් නෑ. ඒයි ඔපරේෂන් එකක්.
1: හරි.
0: ඒයි ඔපරේෂන් එක. වා ඉඳගත්තාම භාගිවිට වාගෙන් අහනවා. Please choose your destination. ඉතින් ඉංග්‍රීසි තේරෙන්නේ නෑනේ බහිනෝ.
1: මං දානවා Port City. Port City.
0: Port City.
1: Destination එක මං Port City වලටනේ.
0: ඒ Port City යන්නේ.
1: ඒ ආකේ Port City වල තමයි තියෙන්නේ කියලා.
0: ටෙස්ටිං ඕනේ හැම වෙලා පෝච්චිට යන්නේ මිනිස් ඕකේ නැගලා
1: ඊට පස්සේ ටිකකින් මම
0: මිනිහා කොහේනක් ගත් ඒ මිනිහා පෝච්චිටින් ඒ මිනිහා මොකටද පෝච්චිට ඔය තරම් අය
1: ටිකකින් මගෙන් අහයි චිකන් නෝ ෆිෂ් මං කියනවා චිකන්
0: කවුද අහන්නේ
1: ඇයිද වා තින්ගෝ
0: ආ කවුද අහන්නේ වාගෙන් චිකන් නෝ ෆිෂ් කියලා කවුද අහන්නේ මේ ඩ්‍රෝන් එකේ
1: අහන්න නැද්ද එහෙනම් වැඩක් නැහැ මොකද
0: මේ ඔටෝනොමස් ඩ්‍රෝන් එකේ කවුද වාගෙන් චිකන් ද ෆිෂ්ද කියලා අහන්නේ ඔයාගෙන් හයි මෙහෙම.
1: හරි.
0: පෙරේතෙක්ද? මල පෙරේතෙක්ද?
1: පෙරේතෙක්?
0: පෙරේතෙක් නේ මල පෙරේතෙක් කියලා දාන්න. නැත්නම්.
1: So nice. හරි.
0: ඉතින් මේ EH216 කියන්නේ මේ සාමාන්‍යයෙන් තියෙන අපි පින්තූරු ගන්න උඩ යවන ඩ්‍රෝන් එකක් ලොකු කරපු එකක් නෙවෙයි.
1: හරි.
0: මිනිසු දෙන්නේ කොට ඉඩකඩ ඇතුව සාමාන්‍ය ඉඩකඩක් ඇතුව යන නිර්මාණය කරපු EV12 එකක්. ඉලෙක්ට්‍රික් වර්ටිකල් ටේක් ඔෆ් ඇන් ලෑන්ඩින් එයාක්‍රාෆ්ට් එකක්. මේ සම්ප්‍රදායික එයාක්‍රාෆ්ට් එක ලක්ෂණ වලින් ටිකක් වෙනස්.
1: හරි.
0: ඇත්තටම වැදගත්ම සහ චැලෙන්ජින්ම පාර්ට් එක තමයි පයිලට් කෙනෙක් නැති එක. ටේක් ඔෆ් කරන එක, ලෑන්ඩ් කරන එක, ගමනාන්තයට යන එක සියල්ල ස්වයංක්‍රීය වෙනවා. දැන් ඔබ ඉමේජින් කරගන්න, හිතේ මවා ගන්න, ඔබ බඩමුට්ටු ටිකත් එක්ක භාගවිත දවසක ඔබ ඩොලර් 20ක් 30ක් නිසා ඔබ විතරක් නසම ඩොලර් 50ක් 60ක් වේ 50ක් විතර වගේ වේ තනියම යනවා නේ ඔබ තනියම නගෙන ඔබ බඩු ටිකක් දා ගන්න පිටිපස්සේ කොහෙද තියෙන කම්පාර්ට්මන්ට් එකට ඔබ ඉන්නවා මේක තනියම ටේක් ඔෆ් කරනවා භාගයට AI මොඩල් එකක් ඔබත් එක්ක කතා කරා වචනයක් දෙක එහෙට ඇලවෙනවා මෙහෙට ඇලවෙනවා
1: හරි
0: මහ මුහුද පැත්තට යනවා ඉස්සරහ පොඩ්ඩක් පාත් වෙලා වේගෙන් සිටි එක පැත්තට ඔබට යනවා පේනවා ඔබට පුළුවන් දෙයක් දරන්න කියලා හදිසියකදී කිසිම කෙනෙක් මේ ඩ්‍රෝන් එකේ බත් එක්ක නැහැ. ඔබත් ඔබයි කල්පනා කරන්න ඕනේ.
1: හරි.
0: මොකද යන්නේ ඔයයි නම මම කල්පනා කරන්න
1: ඕනේ. නෑ නෑ හරි.
0: 2020 තමයි ඊහෙන් ආයතනය මේකට ටයිප් සර්ටිෆිකේට් එක එල්ලුවේ. ටයිප් සර්ටිෆිකේට් එක. රයිට්. ඊට පස්සේ 2021 බලන්න මේ ළඟ ළඟ චීනයේ තියෙනවානේ සිවිල් ඏවියේෂන් ඇඩ්මිනිස්ට්‍රේෂන් චයින කියලා එක.
1: හරි.
0: ඒගොල්ලෝ නිල සහතිකය දෙනවා මේ නිර්මාණය ආරම්භ කරන්න. ඒක තියෙනවා චෙක් කරලා. 2024 ප්‍රොඩක්ෂන් සර්ටිෆිකේට් එක දෙනවා. රයිට් දැන් අවශ්‍යතා සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් ඇක්චුවල් ලේව හදන්න.
1: හරි.
0: 2025 ගිය කියන්නේ ගිය අවුරුද්දේ එයා ඔපරේටර් සර්ටිෆිකේට් එකත් මේකට හම්බ වෙනවා. රයිට්. සාමාන්‍යයෙන් මේ මගී ප්‍රවාහනයේදී තියෙන නීති රාමු ටිකක් ඝනකමයි.
1: හරි.
0: දැන් ඉහෙන් ආයතනේ කියනවා මේගොල්ලෝ සර්ටිෆිකේෂන් ප්‍රොසෙස් එකට දවස් 1000කට වැඩි ගත කරා. ටෙස්ට් සබ්ජෙක්ට්ස් 500කට වැඩි කළා. ඩිප්ලොයිමන්ට් ඇඩ්ජස්ට්මන්ට්ස් 40,000කට වැඩිය මේ මිනිස්සුන්ව ගෙනියන්න පුළුවන් ඩ්‍රෝන් එකේ සිද්ධ කළා
1: කියලා.
0: පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් 40,000කට වැඩිය කරාලු.
1: හරි.
0: මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ AI සිස්ටම් එක ෆේල් වුණොත්, ෆ්ලයි කර කර ඉඳද්දි සොෆ්ට්වෙයාර් එක ෆේල් වුණොත්, මෝටරේ නැවතුනොත්, බැටරියට මොනවා හරි වුණොත් ලෑන්ඩින් ග්‍රවුන්ඩ් එක හොයාගන්න බැරි වුණොත් GPS අවුල් වුණොත් මේන් කන්ට්‍රෝල් සෙන්ටර් එකේ තියෙන කනෙක්ෂන් එක නැති වුණොත් පැසෙන්ජර්ට වෙන්නේ මොකද කියලා මේකට තමයි ඊහෙන් ආයතනය අදටත් විවිධ උත්තර හොයන්නේ.
1: හරි.
0: දැන් ඔයාලට මම කිව්වා කලින් ඩ්‍රෝන් එකේ තලබඹර 16ක් බැටරි 12ක් ගැන කිව්වා.
1: හරි.
0: මම මතකද දාන්න. තලබඹර 16 බැටරි 12ක් ෆ්ලයිට් කන්ට්‍රෝල් සිස්ටම් 3ක් එකක් ෆේල්ුන තව එකක් ෆෙල්ුන තවත් එකක්තිේ නොමකට අපි කියෙන රිඩන්ඩන්සි කියල කියන. රිඩන්ඩන්සි කියන එක ඉවේෂන් ඉඩස්ට්‍රික ඉතාම බරපතල කතාව. ඒගැන්නේ නෝ චාන්ස් ෆොර ෆේලිය. ඒකෙන් ගියොත් මේකෙන් අල්ලගන්න. එක සිිස්ටම් එකක් ෆේල්ුන

0: ඒවා මිලියන වාර සංඛ්‍යාවක් උඩට පහලට ගිහිලා තියෙනවා. ලෝකේ අඳුන ගන්න පුළුවන් හැම වර්ගයකම ෆේලියර්ස් සහ අභියෝග ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක එයාබස් සහ බොයින් කියන ගුවන් යාන හරහා අඳුනගෙන තියෙනවා. ඒව තමයි ලෝකේ අදටත් වැඩිපුරම මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ. ඉතින් ඇත්තම පරීක්ෂණය කොහොම කරත් සිද්ධ කරන්න වෙන්නේ මිනිසුත් එක්ක. අද චීනයේ ගොන්ෂු වගේ පැතිවල මේක ලෝ ෆ්ලයින් ටැක්සි එකක් විදිහට පාවිච්චි කරනවා. ලෝ ෆ්ලයින් ඒ කියන්නේ කඩාගෙන උන්නම් පොඩි තුවාලයක් වෙලා හරි බේරෙන විදිහට. ප්‍රශ්නේ තියෙන්නේ කිසිම පයිලට් කෙනෙක් නැතුව ස්වයංක්‍රීයව මෝටර් සෙට් එකකින් ඔපරේට් වෙන මැෂිමකට ඔබ නැගලා යන්න හිත හයියද කියන එක විතරයි.
1: හරි.
0: හිත හයිය නම් දැනටත් ඊහැන් කම්පනිය ලංකාවට එල්ල සාකච්ඡා පවත්වනවා. චාන්ස් එක රිස්ක් එක බය නැතුව ගන්න මිනිස්සු ඉන්නවනම්
1: හරි.
0: ඉන් නෝ ටයිම් ලංකාවේ මේක තියනවා කියලා කවුරුහරි කිව්වොත් පුදුම වෙන්න එපා. දැනට මේක වෙන රටවල් වල නම් නැහැ. චීනේ විතරයි මේක කමර්ෂල් ලයින් එකේ දැනට පාවිච්චි කරන්නේ. ඉතින් අපිව තෝරගෙන තියනවා ආදරේටද නැද්ද මන් දන්නේ
1: නැහැ. හරි ඔකේ.
0: අපි මාර නිසාද දන්නේ නැහැ. අපි ලස්සන නිසාද දන්නේ නැහැ. අපිට මේක අරන් ඉන්නේ
1: ලස්සන නිසානේ මේ හැමදේම.
0: ලස්සන නිසා වෙන්නේ නැති මේ අපිව තෝරගන්නත් ඇත්තේ.
1: අනිත් එක මං කැමති මුල්ම සවාරියට මම එකතු වෙන්න. නිර්භීතව මං ඒකට පළවෙනි මේකට
0: නෑ ඒකට කට්ටිය ඉන්නවා.
1: එක්ස්පෙරිමන්ට් එකට මම යන්න කැමතියි.
0: දැන් මේ එක්ස්පෙරිමන්ට් කරලා ඉවරයි. ඒකට යන්න කට්ටිය ඉන්නවා.
1: මිනිස්
0: ගොඩාක් කලබ නෑ නෑ. එච්චර ලොකුත් ස්වේච්ඡාවෙන් යන්න ඕනේ. ස්වේච්ඡාවෙන් මේ ශ්‍රමදානකට සහභාගී වෙන්නකෝ.
1: ශ්‍රමදාන.
0: මේ වට යන මිනිස්සු ඉන්නවා මිස්. ස්වේච්ඡාවෙන්. කොහෙවත් තියෙන එකට මේ 3D එකේ කතා කරලා ලකුණු දාගෙන ටෙස්ට් ෆ්ලයිට් එකට එල්ලෙන්න. අනේ මිස් මෙන්න මෙහෙන් ඉඳගෙන ඉන්න මිස්. මෙන්න මේ 3D එකක් බොන්න.
1: බයයි නම් මිනිස්සු එහෙම මොකක් හරි තියනනම් මම එඩිටරව ඒකට මූල.
0: ඔව් මේ ඔයාට යන්නනේ මේක හදන්නේ. සුදු වෙන මිනිස්සු සේරම බයයි. මේ ඔයාට යන්න තමයි මේ සර්විස් එක පටන් ගන්නේ.
1: කොට්ටාවේ ඉඳන් කොළඹට බලන්න ඕනේ.
0: හරි චූටි මොලේ නේද? මම කැමති එකට මූණ දෙන්න එකනේ ඔයා ඇත්තට කඩන නෑනේ. මූණ දෙන්න නම් මම මිනිස්සු 1000ක් වල වෙන්න.
1: ඔයාට කියන්න බැරි වුණා නේ ඒක. මූණ දෙනවා කියලා.
0: මම කැමති යන්න.
1: පළමුවක් මම.
0: තොහේ යන්න බෑ. ඉන්න. මගේ යන්න පණ නැහැ.
1: සලාම්. Good morning.

0: මම දන්නවනේ eVTOL නිකම් මෙතන මේ ඩ්‍රෝන් සවාරියක් හිඟා ගන්න නැතුව මේ මේකෙ ඉගෙනන
1: eVTOL
0: ප්‍රොඩක්ට් එකක් ලොන්ච් වෙන බෑ. මම කැමති ඒ පළමිනි ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා මම බිලි වෙලා
1: මම කැමති ඒකට මුහුණ දෙන්න.
0: නෑ නෑ මම ඉනාගෙන දෙන්න.
1: මම කැමති. ඉත කැමති එක නිකු
0: බිලි වෙන්න වගේ. බිලි වෙන්න ඕනේ බිලි වෙලා තියෙන්නේ.
1: හරි හරි ඉතින්.
0: ලංකාවට මේ ඊහැන් එක ඇවිල්ලා තියෙන ටෙස්ට් ෆ්ලයිට් කරන්න නෙමෙයි. ලංකා මිනිස්සුගේ බයින තියෙන ඔය

0: පෝට් සිටිය අර මහ විශාල ඉඩම් කට්ටිය ඇතුලේ රවමද්දයක් ගහලා මිනිස්සුන්ගේ නිකන් අර තියෙනවා චකිතේ කියන එක නැති කරයි. ඒ තාම තියෙන පයිලට් කෙනෙක් නැති එකක නැග්ගහම එක යනවා නම් යනවා නම් ඉතින් මොකද කරන්නේ? යනවානේ. මොකද අයිය වෙන්නේ කියලා තහන්න මිනිහෙක් නැහැ. නිකන් තිරයක් තියෙනවා, කටහඬක් ඇහෙනවා. දෙගත්තාම ඉතින් යනවා. Please select your destination. Please.
1: බෝග හවිල පාර හිරිපිටිය පන්න.
0: Please.
1: හරි.
0: Pray for your god.
1: එහෙම නෑ.
0: හිත හදා ගන්න. හිත හදා ගන්න. දැන් අපි යනවා. සර් ඔන්න මෝටරයක් ගියා.
1: කමන්නේ මෝටර 12ක් තියනවනේ.
0: ඉතින් අහන්න.
1: හරි, ඔකේ.
0: ඉතින් මේකේ මේ බැටරි සිස්ටම් එක solid state lithium battery එකක්
1: තියෙනවා.
0: Solid state battery වල තියෙන liquid forms උත් තියෙන battery තියෙනවා. මේක solid battery එකක්, lithium battery එකක්.
1: හරි.
0: මේකකින් පුළුවන් සාමාන්‍ය විනාඩි 48යි තප්පර 10ක් එක දිගට මේ drone එකට fly කරන්න කියලා කියනවා. විනාඩි 48යි තප්පර 10ක් සාමාන්‍යයෙන් fly කරලා කොළඹට එන මේ drone එකට මම විශ්වාස කරනවා විනාඩි 10ක 15ක කාලයක්. 10ක් හැබැයි එන්නේ මොහොත උඩින්.
1: හරි.
0: කලපු උඩින් මොහොත උඩින් තමයි උඟක් වෙලාවට ඉතින් මේ රූට් එක plan කරන්න වෙන්නේ.
1: ඔකේ.
0: පාරක් උඩින් එන එක safeද? මොකද මේ බිලි වෙන්න නිකන්
1: මම කල්පනා කරනවා. මට swim කරන්න.
0: highway එක අනේ මිස් ඒව කතා කරන්න එපා මිස්. මේ ශරීරේ පා වෙනව ඇති.
1: මොකදනේ මාත් එක රණ්ඩු කරන්නේ?
0: පා වෙනව ඇති.
1: හරි.
0: ස්විමින් මන් දන්නේ. ඔය තරම් පරිමාව වැඩි වුණාම පිම්බිලා වගේ ඉන්නේ. ඔතන බර අඩු දේවා.
1: හරි හරි. මම යන්නේ නැහැ.
0: පොරක් මූඩි වගේ පා වෙනව ඇති.
1: මම යන්නේ නැහැ. හරිනේ.
0: අහන ප්‍රශ්න උත්තර දෙන්නකෝ. පාරක් උඩින් යන එක. ඒක highway එක උඩින් මේම එනවා.
1: මම හිතන්නේ සේෆ් මුදෙන් යන එක සේෆ්.
0: ඔකේ. ඔකේ. මොදෙන් යන එක සේ. ඔකේ.
1: හරි, අයිලන්.
0: මම මෙලවා මොනවද මේ drone එක හදලා තියෙන්නේ? carbon fiber. මේක carbon fiber body. ඒයි carbon fiber පාවිච්චි කරන ඉතාලම සහැල්ලු උනත් strength to weight ratio එකදී බරට වඩා ශක්තියෙන් වැඩි.
1: Yes.
0: බරෙන් ශක්තිය මනින් නෑ ඒ පරණ ලෝකේ. දැන් සහැල්ලු material තියෙනවා යකඩ වලට වඩා හයිය. light weight carbon fiber composition එකකින් තමයි මේක බොඩි එක හදලා තියෙන්නේ.
1: හරි.
0: ඊට අමතරව මේකට පාවිච්චි කරලා තියෙනවා aviation aluminium. ඔබ හිතන්නේ aluminium technology එක කොච්චර දියුණු තැනකද තියෙන්නේ?
1: ඒක නේද?
0: ඒකනේ අපි අනන්ත කියන්නේ. ඔබ හිතනවාට වඩා මේ construction industry එකට අවශ්‍ය කරන මහ විශාල දේවල් ගොඩාක්. ඒ කියන්නේ ඒක හදලා ඒක හොයාගෙන ඒක නිර්මාණය කරලා ඒක වැඩ කරන්නේ මේ මේක හදන්නේ මෙහෙම කියලා ඒක කරලා ඉවරයි. ඒක අපි ආයේ අලුතෙන් හොයාගන්න මුලින් ඉඳලා මේ රීපපටි වගේ මේ බඩු අරන් ගිහිල්ලා කප කපා කල්පනා කරන්න ඕනේ
1: නැහැ. Yes.
0: බොහෝ විට ගැජට් එක තියෙනවා දැනට. අරන් ගිහිල්ලා බිත්තිරේ හෙත්තු කරගන්න තියෙන්නේ. ඇලුමෙක්සිකේ අලුත්ම ඒගොල්ලන්ගේ experience center එකට යන්න මැනේ.
1: ඔව්, ඒකනේ කොච්චර දේවල් තියෙනවද අපි
0: දැක්කේ නැති. ඒක මේ drone වල තාක්ෂණය නැතුව ඇති.
1: හරි.
0: නමුත් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණයට මේ වෙනකොට අලුතෙන් එකතු වෙච්ච හැම product line up එකම මම දන්නවා ඔබට ඒ Alumix
1: experience
0: center එකේදී බලා ගන්න පුළුවන්. මම ඔබට ඒ සිහිනයට මම ඔබව තල්ලු කරනවා.
1: හරි, ඔකේ. දැන්ට යන්න. ඇත්තට වෙලාවක් දාගෙන යන්න.
0: එනවනේ. aviation industry එකේ aluminium play කරන role එක.
1: යා, ඒක නේද? මරු.
0: right. ඉතින් ඔබ කල්පනා කරන්නත් ඕනේ අරක. කිසි කෙනෙක් නැති බිත්තරයක් වගේ drone එක ඔබ
1: pilot
0: දාගෙන එනවද? pilot කෙනෙකුත් නැතුව.
1: හරි. බඩු ටික දාගන්න පුළුවන්.
0: බඩුත් මහ ගොඩක් දාන්න
1: බැරි වෙයි කියලා. දැන් අපි ෆ්‍රිජ් අරගෙන ඔක්කොම අරගෙන ඉන්නේ අපි එන්නේ මේකෙන් ඩියුටි ෆ්‍රී එකෙන්.
0: ඔව්. අපිට නම් රට මරන්න එන්නේ.
1: අපිට නිකන් අමාරුයි නේ.
0: මේකෙ තියෙන ෂෝට් ඩිස්ටන්ස්
1: පොඩි
0: අතල් ට්‍රාන්ස්පෝටේෂන් සිස්ටම් එකක් හැටියට තමයි මුලින්ම සමාජගත වෙන්නේ. මිනිසුන්ගේ ෆියර් එක නැති කරන එක තමයි පළවෙනි චැලෙන්ජ් එක. ඒකට රිඩන්ඩන්සි කියන එක තමයි පාවිච්චි කරලා තියෙන සිස්ටම් එක. මොකද්ද? එක සිස්ටම් එකක් ෆේල් වුණොත් තව සිස්ටම් එකක් දෙකක් මේක තියෙනවා කියන එක. ඉතින් ඒකෙන් ඔබට කොච්චර හිත හදාගන්න පුළුවන්ද කියලා ප්‍රායෝගිකව පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න. එහෙම චාන්ස් එකක් ඔබට දුන්නොත් ඔබ කොයි තරම් ඉක්මනින් ඒ චාන්ස් එක ගන්නවද කියලා.
1: හරි, ඕකේ.
0: ඒක
1: මං කොච්චර ඉක්මනට ගන්නවද කියනවා නම් මං හෙලිපෑඩ් එකක් අපේ රූෆ් ටොප් එකේ හදන්නත් මම මේ වෙලාවේ සිහින දකිනවා හිතනවා. මං හදන්න ඕනි කියලා. ඉතින් මුලින්ම මම කරපු වැඩේ තමයි රූෆ් ටොප් එකේ තිබ්බ අර අධික රස්නේ මේ උරා ගන්න ටයිල් එක ගලවලා විසික් කරලා ලංකා ටයිල්ස් වල කූල් රූෆ් ටොප් ටයිල් එක දාපු එක. මං හිතනවා මං ඒක හොඳ විසඳුමක් කියලා. දැන් මට මේ පාර ලයිට් බිලෙනුත් බලා ගන්න පුළුවන් වෙයි අරවින්ද. ඒ කියන්නේ රත් වෙන එක අඩු හින්දා ගේ ඇතුළ රස්නේ එන්නේ නැහනේ. ඒතර අපිට ඒසී තදට දාන්න ඕනේ නැහැ. හැමතිස්සෙම ඒසී එක දාලා තියන්න ඕනෙත් නැහැ.
0: කොහෙද තියෙන ඒසීද? කොහෙ තියෙන ඒසීද?
1: කොහෙ තියෙන රූෆ් ටොප්? අය අපිට කොහෙ තියෙන ඒසී මේව කරන්න බැරිද?
0: කොහෙ වත්තද රූෆ් ටොප් තියෙනවා කිව්වා නම් කොහෙ තුනම ඒසී මොකද?
1: මොකද්ද මොකද්ද මේ?
0: මට වාහරි.
1: මං අනාගතයේ තමයි මේ සිහින දකින්නේ අනාගතේ.
0: මට වාගේ සියගිප කතාව මතක් වෙනවා.
1: මොකද්ද?
2: අනේ මුත්තේ අපේ ඉඩම ගත්තා.
1: මොකද දුන්නා?
2: අපේ හොර ඉඩම ගත්තා සර්. අනේ අපිට තිබෙච්ච
0: මම ඒ මතක් වෙනවා. රූෆ් ටොප් එක අරම්මන නිකන් මට මතක් වෙනවා. ඉතින් ඒ තේරෙන්නේ
1: නැහැ. දැන් මම නිකන් අපහසුතාවයටපත් කරන්න දෙන්නේ
0: නැහැ. නෑ ඉතින් ඉඩම ගත්තේ ඒක. ඉතින් අපි ගත්තා.
1: මම ගන්න මේ නේ. ගත්තනේ.
0: හොරණ අත්තර අක්කර ගන්න ඉඩම හිමීට ගත්තා කියන එක මොකද අපහසුතාවය?
1: ගත්ත විදිය නෙමේ වැදගත්. ගත් එකයි වැදගත්.
0: ගත් එකයි.
1: රයිට්. ඉතින් අපි ඔයගලන්ට මතක් කරනවා දැන් අපි ඇලුමිනියම් තාක්ෂණය ගැන කතා කරා වගේම ටයිල්ස් වලත් අලුත්ම අලුත් ට්‍රෙන්ඩ්ස් අපිට හඳුනන දෙන්නේ ලංකා ටයිල්ස්. ආයි කතා දෙකක් නෑ. ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක.
0: ඔව්. ඒක අපතරව අපබ්‍රංශ ගණන් වලට නැතුව ඔබට මේ මොසයික් ටයිල් එහෙම ගන්න ඕන නම් වෙන කොහෙවත් යන්න එපා.
1: හරි.
0: වෙන කොහෙවත් යන්න එපා.
1: බයි බයි.
0: ලංකා ටයිල් යන්න. එතන ඇත්තටම මේ ගොඩක් ගණන් අපිට දරන්න පුළුවන් ගණන් තියෙන්නේ.
1: හරි.
0: ගොඩක් මම බලලා තියෙනවා.
1: හරි.
0: මේ ඒගොල්ලන්ගේ මේ ওই මොසයික් ටයිල් තියෙන තැන් තියෙනවා.
1: හ්ම්.
0: ඒගොල්ලෝ ටයිල් අල්ලනව නෙමෙයි. ඒගොල්ලෝ දත් ගලවනවා.
1: ඔව්. සමහරක් තැන්.
0: ඔව්. නිකන් ගලව ගන්න එපා දත්.
1: ඔව්.
0: යන්න. ලංකා ටයිල් ප්‍රදර්ශනාගාරයකට ගිහිල්ලා මොසෙක් ටයිල් ටික බලන්න. ඒ ටික ඔබට ආසහිතේ?
1: ආසංගිතය.
0: හා. 7:46යි දැන්.
1: හා.
0: ඉතින් හරි.
1: හරි හරි හරි.
3: හද ගැස්මට සියත. මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා. රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිප් පාර්ක් කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරක්.
5: යට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
6: රන් පවුමකට ඉහළ අත්කාරම අමතන 011 5 880 400 LOLC රන් සවි රන්ණය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන
7: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
8: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
9: මේ අවුද්දතාව
10: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
11: එඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
12: හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
13: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
12: අම්මට ඒකත් ඇහුණා.
13: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
14: ලොකු කරලා නේද?
13: නැතුවස
9: එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadunwadena Rhino Premier Roofing Sheet Petvisthar Sandhal 13.96
16: Delivery parak vela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat Pick Me Flash thiyena oyage business ekat express karanna Pick Me Flash karanna
17: itiriya wedi karana gamana pahasu karana Bajaj Vigo electric 3 row ratha dan masika warika rupiyal 26000 sita David Pierce e mobility wedi
18: onama deyak podda wedi unath prashnayak
19: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
20: කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
21: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
22: ගන්නවා ලයිසන් එක.
23: දැන් හරිනේ අමාරු.
24: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
25: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
26: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා.
27: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
28: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
29: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
30: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ.
31: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
32: 13.19 මේට කෝල් එකක් ගන්නකෝ.
33: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
34: වැඩ්ඩා නීති නේද?
35: බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල එකක් ගන්න හොඳම කාලෙ තමයි මේක. මේ අගෝස්තු මාසේ රුපියල් 100,000 එක්ක ඔබට බජාජ් වීගෝ ත්‍රිවිල එකක් ගන්න පුළුවන්. LOLC ෆයිනෑන්ස් වෙතින් මේ දවස්වල ෆැක්ටරින් සර්විස් එක ගැන ඔබව දැනුවත් කරන්නම කියලා කිව්වා. මොකද බිස්නස් එකක් කරගෙන යනවා නම් බිස්නස් එකක් කියලා කියන්නේ ණයට ඔහොම කැරකි කැරකි රෝල යන එකනේ නේද? ඉතින් ඒ අවස්ථාවලදී හදිසියේ ණය දුන්න කෙනෙක් හරි කලට වේලාවට ඒ ණය ටික දුන්නේ නැත්තම් ණය දෙන්න එයා ඉල්ලපු කාලේ ටිකක් වැඩි. හැබැයි ඔබට අමුද්‍රව්‍ය අරගෙන බිස්නස් එකේ ඉතුරු වැඩ ටික කරගෙන යන්නත් ඕනි. සල්ලි මදි. ඒ වගේ ප්‍රශ්නයක් නම් ෆැක්ටරින් සර්විස් එක ඔබට උදව්වට එනවා. වැඩි විස්තර කියන්නම් LOLC ෆයිනෑන්ස් ගැන. ඒත් එක්කම පික් මී ෆ්ලෑෂ් සහ පික් මී ට්‍රක් ගැන කතා කරන්න ඕනි. අද උදේම අපි ලංකා ටයිල්ස් කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන කතා කරා. අබාන්ස් ඕඩියෝ ගැනත් මතක් කරන්නම ඕනි. ඉතින් ඕඩියෝ සිස්ටම් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කෙලින්ම යන්න අබාන්ස් එකට. ඔබට ගැළපෙන විදිහට පෝර්ටබල් බ්ලූටූත් ස්පීකර් වල ඉඳන් පාටි ස්පීකර් වෙනකම්ම 2799 ඉඳලා මාදිලි රැසකින් ගන්න පුළුවන්. මූලික ගෙවීම රුපියල් 1500යි. ඉතින් ඒ වගේ අඩුම මූලික ගෙවීමකට මාස 12ක පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ගිහිල්ලා ප්‍රදර්ශනාගාරයකට ගිහිලා ගන්නත් ඕන නම් පුළුවන්. නැත්තම් buyabans.com සයිට් එකට යන්න කියලා අපි මතක් කරනවා.
36: හද ගැස්මට සියත
37: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
38: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
39: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
40: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
39: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
0: මුකෝමි තරහින්
1: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
3: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
5: සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි මිලියන 50 සිට ආරම්භන apartments මූලික ගෙවීම මිලියන 9යි මාසකට රුපියල් 250,000 සිට වාරික පහසුකම් දැන්ම Prime Group අමතන්න 13/22 මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455 ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21-22-23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් ඒ වගේම කුම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක් රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
8: අතිවිශ්වාසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0.114/700/550 අමතන්න
35: චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගන්න රාජ්‍ය සේවකයන්ට ලැබෙන වාසි ගැන අපි මේ දවස්වල කියන රුපියල් 160,000ක වට්ටමක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා අපි ඒ ගැනත් විස්තර කියන්නම් ඊට පස්සේ NLB මතක් කරන්න ඕනේ ඔබේ වාසනාව ගැන ඔබ තියෙන විශ්වාසය මත එහෙමනේ විශ්වාස වාසනාව විශ්වාස කරන අය තමයි ගොඩාක් ඔය ලොතරැයි ගන්නෙ හැබැයි මං හිතනවා අපි හැමෝටම වාසනාව කියන කෑල්ල පොඩ්ඩක් හරි තියෙනවා කියලා ඉතින් ඒ නිසා පුළුවන් වෙලාවක ලොතරැයියක් ගන්න. ගන්න එක NLB ලොතරැයි ගන්න කියලා මතක් කරනවා. හජ් 15 පැකේජ් එක ගැන කතා කරන්න ඕනි. ඊට පස්සේ සින්ක් ඇලුමිනියම් සුපිරිම ප්‍රොඩක්ට් එක සුපර්මෙට් ගැන කතා කරන්න ඕනි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන මේ දවස්වල අපි ටිකක් වැඩියෙන් කතා කරනවා. ඉතින් ඔබේ ව්‍යාපාරය රක්ෂණය කරගන්න එක හරිම වටිනවා. මොකද රක්ෂණය කියන එක වටිනාකම කියන්නේ දැන් ඕක අවදානම කියන කෑල්ලක් තියෙනවනේ. දැන් ওই අවදානම කියන කෑල්ල අපිට හිත ඉන්නත් බෑ. සමහර කාලේ අවදානම කියන එක අපිට මතකත් නෑ. අපි ගණන් ගන්නෙත් නෑ. ප්‍රශ්නයක් වුණාට ප්‍රශ්සි තමයි ඔන්න ලොකුම කේස් එක. ඉතින් ඒ නිසා අවදානම බාර දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට. ඉතින් එතනින් රක්ෂණයක් දාගත්තොත් ඔබ ගොඩ කියන එක විතරක් මතක තියාගන්න. අපි කමර්ෂල් බැංක් එකේ මේ දවස්වල ක්‍රෙඩිට් කාඩ්ස් ගැන තමයි කතා කරන්නේ. පැල්වත්ත බටේක ගැන තමයි අපි කතා කරන්නේ. ඒ වගේම අපි Bike X55 ගැනත් ඔබට විස්තර කියනවා අද දවසේදීත්.

0: என்ன என்ன கொட்டாவட என்ன உங்களும் ஆசனா உங்களங்கே ஜீவித்தே உங்களங்கே ஆதரணீய கதல்ல கொட்டாவே තියෙනවනම් ඔබ කැමතිනම් සුපිරිම සුපිරි අපාර්ට්මන්ට් සෙට් එකක් කොට්ටාවට එනවා. අපි ගැන විස්තර කියන්නම් ප්‍රයිම් ගෲප් එකේ. ඊළඟට වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැන කතා කරන්න ඕනේ. වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් කියලා කියන්නේ මෙට්ටයක් විතරක් නෙමෙයි, ඒගොල්ලෝ මැට්‍රස් එකත් එක්ක ඔබට දෙනවා නිින්ද. හරිද? ඉතින් නිින්ද යන්නේ නැත්නම් අනිවාර්යෙන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වලට යන්න. හරි? තව මොනවාද අපි ඇලුමික්ස් ගැන අද උදේම කතා කරා. ඒත් එක්කම කාගිල්ස් ෆුඩ් සිටි ගැනත් කතා කරන්න ඕනේ. මේ ඔක්කොමත් එක්ක මේ දවස්වල සෙම් ප්‍රතිශ්‍යාව, කැස්ස, ඒ කියන්නේ උණ ගතිය, ඇඟ රිදෙන එක හරියට අපි අත්විඳින දෙයක් මේ දවස්වල. ඉතින් ඒකට හරියනම දෙයක් තමයි ලින්ක් නැචුරල් පස්පංගුව කියලා කියන්නේ. මේක සුවිශේෂී පස්පංගුවක්. ඒ හින්දා ජාති පහක් නෙමෙයි, ජාති 8ක්ම දාලා තමයි ලින්ක් නැචුරල් පස්පංගුව හදලා තියෙන්නේ. හරි, අපිට දැන් පුළං පත්තරේ බලන්න.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණිතන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
0: Hi Hasa, good morning.
4: Good morning ආශ්චර්ය. අද වැස්ස නේද උදේ?
0: තිබ්බනේ
4: වැස්ස. තිබුණා වැස්ස ඉවර වෙලා පියනකොට. හැබැයි මහා පාන්දර
0: වැස්ස
4: තිබුණා ටික දවසකින්.
0: හරි,
4: වැස්ස නෑනේ දවස් දෙක තුනක්.
0: ඔව් පොඩක් තිබ්බනේ.
4: සමානයක් විතර පෑවුවා ඔන්න
0: ඔය කොළඹට. හැබැයි ඔය සමහර පැතිවලට වැහලා තිබුණා.
4: ඔව්, කොහෙට මොනව වෙනවද කියලා හිතාගන්න බෑනේ මේ දවස්වල මේ එල්ලිනෝ තත්ත්වයක්.
0: හරි,
4: ඉතින් පත්‍ර ටික අරගෙන ආවා. අද පත්‍රවල විස්තර බලන්න. අදත් CDB අපිත් එක්ක ඉන්නවා. CDB එක්ක රන් ගණඳුනු කරන ඔබට ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් ලබා දෙන්න දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න. අදම CDB ශාඛාවකට ගොඩවන්න. එහෙම නැත්නම් 0111738388 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දෙන්න. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. දැන් අපි ලෑස්ති පත්‍රේ බලන්න. දිවයින පත්‍රේ මං ගන්න ඉස්සලාම අතට. විපක්ෂයේ විරෝධය මැද 22 මැති සභයට. විපක්ෂයට මේ සතියෙම බෝඩ් උස්සන් ඉන්න වෙයි. සභානායක ඇමති බිමල් රත්නායක එහෙම කිව්වයි කියලා කියන. මොකද මේ 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී විපක්ෂයේ කණ්ඩායම් බෝඩ් උස්සගෙන විරෝධතාවය දක්වන හැටි අපි දැක්කා. අද ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහෙම කිව්ව බව සඳහන් වෙනවා. මවණ තරම් යකෙක් මෙතන නැහැ. අපි ජනමත විචාරණයකටත් සූදානම් කියලා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර කියලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ප්‍රතිපාදන ඇතුළත් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු පුවරු ඔසවාගෙන ඊට විරෝධය පළ කළහ. මුලින්ම ඇමතිවරයා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සභාවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව මහාධිකරණ, දිසා අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කළේය කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් වාද විවාද දන්නවනේ. ඉතින් පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද එතනට කියන්නේ? සාමාන්‍යයෙන් ඉතින් ඔය පක්ෂ විපක්ෂ ඔක්කොම හැසිරෙන්නේ
0: අර
4: හිටපිට ගම වෙනවා. එහෙම අර කරපොත්තන්ට මේ ස්ප්‍රේ ගැහුවාම දඟල්නවා වගේ පාර්ලිමේන්තුවම දඟලන්න පටන් ගන්නවනේ. මේ ඊයේ වගේ දවසක් සභානායකතුමා කියනවා අපි බලා ඉන්නවා විපක්ෂයේ මේ බෝඩ් කොපමණ වෙලාවක් ඔසවාගෙන ඉන්නවාද කියලා. අද දවසම ඉන්න ඕනේ. මේකට ඇත්තටම විපක්ෂය විරුද්ධ නම් සතියෙම බෝඩ් එක අල්ලන් ඉන්න ඕනේ. කිව්වහම විපක්ෂ නායකතුමා කියනවා අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහි වෙල්ල කරන මේ මරු පහරට එරෙහිව අපි නැගී සිටිනවා. අද දවස ප්‍රජාතන්ත්‍රවාදී බලගම මොහොම කියලා ඉතින් කතාව යන අතරේ අධිකරණ ඇමතිවරයාට ප්‍රශ්නයක් යොමු කරනවා මේ කාරණේ සම්බන්ධයෙන්. ඉතින් එතුමා කියනවා මුලින්ම කියන්න ඕනේ මවණ තරම් යකෙක් මෙතන නැහැ. තොරතුරු විකෘති කිරීමෙන්, තොරතුරු අඩුවෙන් ලබා දීමෙන් නොයෙකුත් සංවිධාන විසින් යම් අන්තර්ජාතික සහ දේශීය පාර්ශවකරුවන් නොමග යවා තිබෙනවා. ඒ නිසා තමයි මේ කියන තරම් යකෙක් නිර්මාණය කරන්න කියලා කියනවා. කොමහරි අද ශ්‍රී සමයන් කාටුන් එක මට උපුට ගන්න හිතුන ලංකාදීප පත්තරෙන් 22 කියන තරම් යකෙක් නෙවෙයි කියලා හර්ෂණ කියනවා ඕන් කියලා එක්කෙනෙක් කිනොට අනිත් ආදයා කියනවා ඔය කොයි යකාත් කියන තරම් සුදු නෑ කියලා දැන් අවුරුදු දෙකක් තිස්සේ ජනතාව දන්නවනේ කියලා කියනවා. ඉතින් අපි බලමු නේද යකා කියන තරම් කළු නැති වෙයිද යකා කොහොමත් ඉතින් සුදු නෑනේ වෙයිද කියලා අපි බලාගෙනමු. ඔය අතරේ සිංහල ගීතයේ යතිවර ලකුණ රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති කියලා අද හැම පුවත්පතකම ඒ ප්‍රවෘත්තියත් වාර්තා වෙලා තියෙනවා. ලංකාදීප පත්‍රයට මම ඊළඟට එනවා. 22 එපා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙලා තියෙනවා. මේක මේ එක එක පත්‍රවල එක එක ඉලක්කම් තිබුණේ. මං ඉලක්කම් වැඩිම පත්‍රයෙන් තමයි මේ නිවුස් එක තෝරගත්තේ. සමහර ඒවා ඇතුළ පෙත්සම් 3යි, සමහර ඒවා පෙත්සම් 4යි කියලා තිබුණා.
0: මේකේ
4: 6යි. ඒක තමයි වැඩිම පෙත්සම් සංඛ්‍යාව තියෙන පත්‍රෙක් මං ඒක තෝරගත්තේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසත් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගි ජනබලවේගය ඇතුළු පාර්ශ්වයන්හි 6 ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ පෙත්සම් යොමු කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සහකාර ලේකම් ලකිත වාකිෂ්ඨ ආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන මහත්වරුන් සමගි ජනබලවේගය සර්ව ජනබලය නිදහස් නීතිඥ සංවිධානය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයව නම් කරලා තියෙනවා. ඉතින් දවසට පෙත්සම් 6ක් ඇවිල්ලා තියෙනවා. මේකට ශ්‍රේෂ්ඨාධිකරණයේ ෆුල් බෙන්ච් එක කියන්නේ දැන්ට ඉන්න විනිශ්චකරුවරුන් 13 දෙනාම යොදවන්න කියලා තිල්ලීමක් සජීවී පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මෙතනින් එහාට 22 සංශෝධනය කොහෙටද යන්නේ කියලා. ඉතින් අපි තව එකක් මතක් කරගන්න ඕනේ. හුඟ දවසක් ඉඳන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරලා කියන්නේ ඉස්සරහට කරනවා පස්සට කරනවා. ඒ කියන්නේ දැන් 18 සංශෝධනය එනවා. 18 සංශෝධනය ආපස්සට හරවන්න 19 සංශෝධනය එනවා. ඊට පස්සේ නැවත 20 සංශෝධනය එනවා. 20 සංශෝධනය ආපස්සට හරවන්න 21 සංශෝධනය ආවා. දැන් ඇවිල්ලා තියෙනවා 22 සංශෝධනය. අබ්බලවෙදි කවද හරි ඒකත් අපි ආපස්සට හරවයි 23 සංශෝධනයක් ගෙනල්ලා කවුරු හරි නේද? දිනමින පත්‍රයට මං එනවා. සඳගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරා ගන්න නිලධාරීන්ට බලපෑම් කරලා ජාතික රූපවාහිනියට පමණ ඉක්මවා සේවකයනුත් අරන් කෙහෙලියට තව නඩු ඉතියාට ඉවරන්නේ නඩු ඒ දෙකට මොන අපහම් වෙලා තියෙනවා. සිය පුත්‍රයාට එරෙහිව ඇති ඓතිහාසික සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ නඩුව කිහිප දෙනෙකු යොදවා අවසන් කිරීමට යන සියලු වියදම් තමන් දරන බව හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විමර්ශන නිලධාරීන්ට පවසා ඇතැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අල්ලස්හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ. ජනමාධ්‍ය අමතිවරයා ලෙස සිටියදී ජාතික රූපවාහිනී සංස්ථාවට සීමාව ඉක්මවා සේවකයන් බඳවා ගැනීම සහ ඓතිහාසික සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ චෝදනාවෙන් සිය පුත්‍රයා බේරා ගැනීමට නිලබලය අයුතු ලෙස භාවිතා කිරීම යන චෝදනා යටතේ අල්ලස්හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ගැටිකමාරක් එකකට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ ඉන්න මනුස්සයව අනිත් වරද්දට නැවත අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තිනවා. ඉතින් මේ දෙකටම අදාළව අප හම් වෙලා තියෙනවා. ඉතින් මේ කෙහෙලියගේ හැම නඩු ටික බැලුවාම කරලා නැති එකක් නැහැ කියලා හිතෙනවා නේද? ඒ කියන්නේ කරලා නැති වරදක් හොයාගන්න බොහොම අමාරු තත්ත්වයක් තියෙනවා. අරුණ පත්‍රයට මම එනවා ඊළඟට. 2028 ණය නොගෙව්වොත් රට බංකොලොත් වෙනවා. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ එහෙම කිව්වයි කියලා අරුණ පුවත්පත වාර්තා කරලා තිනවා. 2028 වෙන විට විදේශ ණය ගෙවීම සඳහා විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි කර ගැනීමට සිදුවන බවත් ඒ සොයාගැනීමට නොහැකි වුවහොත් තුන්වැනි යුද්ධයට මුහුණ දීමට සිදුවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා කියලා තියෙනවා. මේ ඒ තුන්වැනි යුද්ධ කතාව එන්නේ මේ කතාව මේ හිටපු ජනාධිපතිවරයා කරන්නේ හිටපු ඇමති රංජිත් සේබලා පිටිය ලියපු යුද්ධ දෙකකට උරදී කියන කෘතිය එළි දක්වන මොහොතේදී. ඉතින් එතෙන්ද තමා කියන්නේ මේ ඩොලර් බිලියන 15 හොයාගන්න බැරි වුණොත් අපිට ඒක තුන්වැනි යුද්ධයක් බවට පත් වෙයි කියලා. 2028 දී ණය ගෙවීමට නොහැකි වූහොත් රට නැවත වරක් බංකොලොත් වන බවද ඔහු කීවේය. දැනට විදේශ සංචිතයේ ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් වන අතර මේ වසර වන විට එය ඩොලර් බිලියන 8 දක්වා වැඩි කර ගැනීමට හැකි බව මහා බැංකුව ප්‍රකාශ කර තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය. ඉන්පසුව ඉදිරි වසර තුලදී ඉතිරි ඩොලර් බිලියන 7ක මුදල සොයාගන්නේ කෙසේදයි රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කළා කියලා කියනවා. ඉතින් අපිට 2028 දී නැවත අපි ජාත්‍යන්තරයට වෙලා තියෙන ණය වල වාරික ගෙවන්න පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් අපිට තව ඩොලර් බිලියන 7-8ක ගැප් එකක් තියෙන බව තමයි දැනගන්න තියෙන්නේ. අපි ඉතින් බලන් ඉන්නවා වසරක එකහමාරක කාලයක් ඇතුළත ඩොලර් බිලියන 7-8ක අමතර සංචිත අපි එකතු කරගන්නේ කොහොමද, ඒකට අපිට තියෙන සැලසුම් මොනවද, අපි කන්නෙන් කන්නට හාල් ගෙන්නනවා, කන්නෙන් කන්නට ලූණු වලට ටැක්ස් ගහනවා වගේ වැඩ ටික ඇරුණාම ඩොලර් බිලියන 7-8ක පෙර සූදානමක් අපිට තියෙනවද?
0: මගෙන් දාන්න.
4: නෑ නෑ, ඔයාගෙන් ගහලා බලන්න. ඔයා මොනව කරන්නේ? නිකම් මං අහසින් ඇහුවේ. මේව කාගේකවත් අහලා තේරුම්න්නේ නැහැ. ගිහලන්න.
0: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
0: උදේ 8:10යි.

0: क्या था टॉप स्टोरी।
1: සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ අයකු අතරංගුවට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු සහිත වීඩියෝ පටයක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොටාසයට ලද තොරතුරකට අනුවයි. සැකකරු අක්කරායන් කුලම් ප්‍රදේශයේ රක්ෂිතයක LTTE පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඔහු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දඬ නීති සංග්‍රහය සහ පොලිස් ආඥාපන යටතේ කටයුතු කිරීමට නියමිතයි. සැකකරු වයස අවුරුදු 46ක් වන බොරලස්කම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදෙස් පෝතක්. ළමුන් සහ යෞවන වියේ පසුවන්නන් Facebook සහ Instagram භාවිතයට සිතාමතාම ඇබෙහි කළ බවට මෙටා සමාගමට චෝදනා කරමින් ඇමරිකාවේදී නඩු විභාගයක් ආරම්භ වී තිබෙනවා. කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් අධිකරණයේ පැවැත්වෙන මෙම නඩු විභාගය සති 6ක පමණ කාලයක් පැවැත්වීමට නියමිතයි. කැලිෆෝනියා ප්‍රාන්තය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා ඇති Instagram භාවිත කරන අවුරුදු 11 සහ 12 වයස් කාණ්ඩවල ළමුන් මිලියන ගණනක් සිටින බව මෙටා සමාගම දැන සිටි බවයි. එහෙත් ඔවුන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පියවරගෙන නොමැති බවට මෙටා සමාගමට චෝදනා එල්ලවනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: මේ තියන්නේ ඊහං ඊහං එක E-H216S කියන පැසෙන්ජ ඩ්‍රෝන් එක තමයි මංවාට මම මේ පින්තූරමේ වලින් පෙන්නන්නේ.
1: ලස්සනයි හැබැයි.
0: මේකේ බෑලි බොහොම ළඟ ළඟ කිටි කිටියේ පැසෙන්ජර්ස්ලා දෙන්නෙකුට ඉඳ ගන්න පුළුවන්.
1: හරි.
0: ඉඳගත්ත ගමන් මේ වටේ ඔක්කොම මේ මලක් වගේ ඩ්‍රෝන් එක යටින් විහිදෙන්නේ මේ පොළු වගේ විහිදලා
1: තියෙන.
0: යස්. ඒවා තමයි ඔක්කොම කරකැවෙන බ්ලේඩ්ස්. ඒ ඔක්කොම හදලා තියෙන කාබන් ෆයිබර් කියන අතිශය ශක්තිමත් අතිශය සැහැල්ලු මටීරියල් එකකින් හදලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොම මේ මේ වටේ ස්ට්‍රක්චර් එක මේ පොළු කැලි ටික වගේ වටේට විහිදෙන ඒවා ටික අර රොට බ්ලේඩ්ස් අල්ලගෙන ඉන්න ඒවා ටික ඒ ඔක්කොම aviation aluminium.
1: Right, use කළ තියෙනනේ.
0: ඔව්. අපි කිව්වේ construction වලට වෙනම aluminium. Aviation වලට වෙනම aluminium. Rocket තාක්ෂණයටත් aluminium පාවිච්චි කරනවා. ඒක තව වෙන level එකක්.
1: Version එකක්. Yes.
0: ඉතින් තාමත් ඔබ හිතනවද? තාමත් ඔබ හිතනවද? කිසිම බොත්තමක් නැහැ.
1: මට ආයි පෙන්නන්න නිය ඉස්කෙඩි එක වගේ නේ. පොඩි තියෙනවා. ඉතින් okay. මට ෆොටෝ එක දැක්කම නම් පොඩි නිකන් විශ්වාසයක් එනවා
0: ඒක. දැකනකොට දැනුම් ලං හදිසියක් වුණා පනිනෝ. කොහෙදද? වටේම බ්ලේඩ්. දොරාරං බ්ලේඩ් උඩටද පහින්නේ?
1: එහෙමත් බෑනේ නේ.
0: අපි දන්නවද හෙලිකොප්ටර් එකක උඩ ලොකු රොට බ්ලේඩ් එකක් තියෙනවා කරකවන මේකක් තියෙන ලොකු.
1: මේක තින්.
0: ඒ නිසා කවදාවත් හෙලිකොප්ටර් එකකින් පැනලා කඩංගටිමකදී පැනලා බේරනවා කියලා එකක් නැහැ. සාමාන්‍යයෙන් ඔය පයිලට්ස්න් ඇහුවාම කියන්නේ කොහොම හරි හෙලිකොප්ටරේ බිම තියාගන්න එක තමයි වැදගත්. බිම තියාගන්නවා ඒක එහෙම කියන්නේ ඒක සාමාන්‍ය වචන. බිම තියාගන්නයි බලන්න.
1: හරි ඔකේ.
0: එහෙම නැත්නම් ඒක පැනලා බේරෙන්න පුළුවන්. එහෙම කතාවක් නැහැ. පැනලා බේරනොත් බ්ලේඩ් එකට අහු වෙනවා වෙලාවට.
1: මේකත් සේම්.
0: මේකෙත් ඉතින් බ්ලේඩ්
1: තියනනේ නේ.
0: බ්ලේඩ් 16ක්.
1: ඉතින් හදිස්සියට ඒගොල්ලන්ගේ මුකුත් නැද්ද? එහෙම නිකන් ආරක්ෂණ ක්‍රියාවලියක් ගැන මුකුත් කතාවක්. මොකක් හරි හදිස්සිය ඔක්කොම ගියා. බැටරි 12ක් ගියා, අරවත් ගියා, මේවත් ගියා, සිස්ටම්ස් 3ක් තක්‍රිය වුණා. එහෙනම් ඉතින් කරුමේ තමයි.
0: ඔව් ඊට පස්සේ එහෙම වුණොත් එහෙම මේක ආගමික වැඩසටහනක් ප්ලේ වෙන්න ගන්න.
1: ඒ අනමනුස්සයාගේ තින් මේක තමයි නේ.
0: ඊට පස්සේ කියනවා දැන් ඔබ කැමති භාෂාවකින්
1: හරි
0: යාඥා කීපයකට සම්බන්ධ වෙනවා.
1: ඒක සිලෙක්ට් කරගන්නවා නේ. ඒ වඩත් ඇති මොනවා හරි හැබැයි නේ.
0: ඔටෝනොමස්. තාමත් මේ ඔටෝනොමස් කියන මේ තනියෙන් දුවන වාහන වලට මේ චීනේ දුවනවා හරියට ඩිලිවරි වෙහිකල්ස් එහෙම දුවනවා.
1: හරි.
0: උන්දලටත් හරියට පාරේ ආගන්න බෑ හොඳේ. හිටි ගමන් උන් වෙල්වල කානුවල මේ මොනාද ඒවට කියන්නේ ඇල පාරවල් වල එහෙමත් යනවා දාගෙන. අලුතින් සිමෙන්ති දාපු පාරවල් වල එරි එරි යනවා. සමහර ඒවා කඩ ඇතුළටම ඇවිල්ලා තියෙනවා. සමහර ඒවා ඩිලිවරි වෙහිකල් ගෙවල් ඇතුළටම ඇවිල්ලා ආපුවා තියෙනවා. ඉතින් මේ මේක ඉතින් කෙරෙන්නත් ඕනේ. ඕක කරලා බලන්නම තමයි වෙන්නේ.
1: හරි.
0: ඕක කරලා බලන්න තෝ ඕක ඉගෙන ගන්න විදියකුත් නැහැ.
1: ඒත් ඉතින් මේක පොඩ්ඩක්
0: අලුතෙන් ඉන්ජෙක්ෂන් එකක් හදනවා මොකක් හරි තියෙන රෝගයකට. අවසාන වශයෙන් හියුමන් ට්‍රයල්ස් යන්න වෙනවා. ඒග්‍රිමන් සයින් කරලා ඉමිලිසුන්ට ගෙවලා කන්සෙන්ට් එක අරගෙන මොනවා හරි වුණොත් එහෙම මේක ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් වලට ඒ වගකීම් තමන්ම බාර ගන්නවා. තමන් කැමැත්තෙන් මේකට ස්වේච්ඡාවෙන් සහභාගී වුණේ. නැත්නම් කොළමිටියක් අත්සන් කරලා තමයි ඉන්ජෙක්ෂන් එක ගහන්නේ. මම හිතන්නේ ඒවට ගෙවනවා හියුමන් ට්‍රයල්ස් වලට.
1: හරි.
0: හැබැයි මොනවා හරි අතුරු අන්තරාවක් වුණොත් ඒක බාර ගන්න සූදානමින් ඉන්න ඕනේ. ඉතින් මිනිස්සු වෙනුවට ඔකට එක එක මිනිස්සුන්ගේ වගේම නිකන් ඇනටොමි එක තියෙන සත්තු පාවිච්චි කරනවා. ලැබ්‍රෙට්ස් නම් මනම් කියලා කියන්නේ පරීක්ෂණාගාර මීයු. ඉතින් මේ තාක්ෂණයට පරීක්ෂණාගාර මීයු පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක මොකද මේන් ෆේලියර්ස් නම් එකයි ඕනේ.
1: ඔව් ඒක හරි. ඉවරයි. එතකොට එතනින් එහාට කතාව ඉවරයි.
0: ඔව්. හැබැයි ඉතින් ආයෙ අනිත් අතට හිතනකොට
1: හරි.
0: ගුවන් යානා තාක්ෂණයටත් ඔය ප්‍රශ්නම තියෙන්න ඇති.
1: ඔව් ඉතිනේ. පළවෙනිට පටන් ගන්න යන
0: කාලේ කීදෙනෙක් අත්අටු බැඳගෙන බිල්ඩින් වලින් පැනලා රයිට් සහෝදරයෝ ගුවන් යානේ කොන්සෙප්ට් එක හොයාගන්න කලින් කීදෙනෙක් අතපය කඩාගත්තද? ජීවිත කීයක් නැති වුණාද? බැලුම් වලට සැහැල්ලු වායු පුරවලා පියාඹන්න පුටුවල ගැට ගහගෙන ගිය මිනිස්සු කොච්චර ලෝකෙ හිටියද?
1: ඕනේ.
0: ඒ මිනිස්සුන්ට මොනවා නම් වුණාද? ඉතින් හියුමන් හිස්ටරි එකේ ඒ වගේ බෙල්ල තියෙන කොට්ටාසයක් ඉන්නවා.
1: එහෙම නොකර අලුත් දේවල් වලට යන්න
0: බෑ. ඒකනේ හැම වෙලාවම අලුත් තාක්ෂණය ඇතුලේ බරපතල රිස්ක් එකක් තියෙනවා. සමහර කොටස් අපි දන්නවා, සමහර කොටස් අපි දන්නේ නැහැ. මොකද ඒව අපිට කියන්නේ නැහැ. ඉතින් අපිට ඔයා ඉන්නවා, අපිට පුළුවන්.
1: මං ඉන්නවා, මං ඉන්නවා.
0: අපිට පුළුවන්, අපිට පුළුවන් EV toll එකට ආව දාන්න.
1: ලොකු ගෙවීමක් කරන්න ඕනේ.
0: ලොක ගෙවිමක් කරන්න ඔයා පැනල බාර වුණා දැමම් මේ දැන්ඩිකටසල ගම්බනයත් එක්ක කතා වුණා මේ මංගාව ඉන්නවා මේ පර්යේෂණාගාර ගෙම්බෙක් එතකොට ඒගොල්ලෝ බාර විශ්වාස කරනවා මම ආයේ ෆොටෝ එකක්
1: ගන්නවා
0: හවුද මල්ලි මේ කියලා ඇහුවා මංගෝ පර්යේෂණාගාර ගෙම්බෙක් අපි ඕගලන්ගේ
1: ගෙවිය යුතුයි
0: ෆස්ට් ෆ්ලයිට් එකේ දාලා යවමු ඕන කැකිරිවත්තකින් යන්න
1: මේ මයි මම්මගේ පොඩ්ඩක් වෙනස් වීමක් තියෙනවා පොඩි ගෙවීමක් අවශ්‍යයි ට්‍රයිල් එකක් කරන්න මාව දාලා ගෙවීමක් ඕනේ
0: හරි දැන් අපි මතක තියන්න EVTOL නේද EVTOL vertical take off and landing
1: electric
0: maker motor battery
1: right. okay.
0: system autonomous තනියම GPS මම ඩ්‍රෝන් යවලා තියෙනවා මම ඩ්‍රෝන් එක පාව බිම දාගත්ත මිනිහෙක්.
1: හරි ඔකේ. ඒ කියන්නේ බෑග්
0: එකමනේ.
1: දැන් බලන්න අවදානම කියන එක දැන් එතනක් තියෙනවා අවදාන. අපි පාරේ ගියත්, අපි ගෙදර හිටියත්, අපි බිස්නස් එකක් කරත්, අපි ගෙයක් හැදුවත් මොනවා කරත් මේ අවදානම කියන කෑල්ලෙන් අපිට බේරෙන්න විදිහක් නැහෙනේ. ඒක ලයිෆ් එකේ එක පාට් එකක් විදිහට අපිත් එක්කම ඇවිල්ලා තියෙනවා. දැන් විශේෂයෙන්ම ව්‍යාපාර කරනකොට මේ අවදානම තියෙනවා. ඒක අපි දන්නවා. හැබැයි අපි ඩෝන්ට් කෙයා ඉන්නවා. ඒගොල්ලන්ට උනාට අපිට වෙන්නේ නැහැ නේද අරවින්ද? අරගොල්ලෙන් කඩේ ගිනි ගත්තට අපි එක ගිනි ගන්නේ නැහැ නේද?
0: අපි වාසනාවන්ත මිනිස්සු.
1: අපි වාසනාවන්තයි නේද අරවින්ද?
0: අපේ කඩේ ගිනි ගන්නේ නැහැ. තව කඩ ගිනි ගත්තට, තව කඩවලට හොරු පැන්නට, ගම් වතුරට අහු වුණාට අපේ පැත්තේ ගඟක්වත් නැහැ. ඉතින් අපි කොහොමද ගම් වතුරට අපේ ව්‍යාපාර අහු වෙන්නේ?
1: බලින්න නාය යනවා ඊට පස්සේ.
0: ඔව් නාය ගිහිල්ලා තමයි ගම් වතුර එන්නේ. නාය ගිහිල්ලා ගඟ පෙරිලා
1: ගම් වතුරත් ඇවිල්ලා
0: එනවා මෙහෙට.
1: ඔව් ඊට පස්සේ ගිනිත් අරගෙන ඔක්කොම ටික වෙලා අන්තිමට. ඒ කියන්නේ ප්‍රශ්න එන විදිහ අපි දන්නේ නැහැ.
0: අපි ඔබට කියන්නේ ඔබේ ව්‍යාපාරය ගැන ඔබ හිතන්න. හැබැයි රිස්ක් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට බාර දෙන්න. සේවකයෝ ටික බලා ගන්න ඒගොල්ලන්ට බාර දෙන්න. සේවකයෝ ටික හදිසි අනතුරකින් මොන හරි වුණොත් ඒ අය වෙනුවෙන් මොනවද කරන්න කියන එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට බාර දෙන්න. සොර සතුරු කරදරයක් වුණොත් ඒ පාඩුව දරාගෙන ඒ පාඩුව පියවල දෙන්න කියලා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට කල් තියාම බාර දීලා තියන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් කියන නම මතක තියාගන්න. ඔබේ වාහනේ මහපාර යනකොට තියෙන රිස්ක් එක, ඔබේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකේ රිස්ක් එක, ගිනි අනතුරක්, වෙන මොන හරි අනතුරක්, කලාකාරී තත්ත්වයක්, ත්‍රස්තවාදී ප්‍රශ්නයක්, ඒ ඕනම දෙයක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට බාර දීලා ඔබ ව්‍යාපාර දියුණුව ගැන ඔබ සැහැල්ලුවෙන් සිහින දකින්න. රිස්ක් එක ඒගොල්ලෝ හැන්ඩල් කරයි. රිස්ක් එක තියෙන්නේ ඕගලන්ට හැන්ඩල් කරන්න නෙවෙයි.
1: අනිවාර්යෙන්ම
0: නේද? පොසිටිව් නෙගටිව් හිත හිත ගමනක් නැහැ ලයිෆ් එකේ. ඔබ පොසිටිව් හිතන්න, නෙගටිව් පාර්ට් එක ගැන මොන හරි දෙයක් වුණොත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බලාගනි අනිවාර්යෙන්
1: 0151357357 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට. දැන් අර ඉලෙක්ට්‍රික් කව කතා කරනකොට මගේ ඔළුව එක පැත්තක මට මැවෙනවා. වීගෝ 3 wheel එක එනවා යනවා. ඉතින් වීගෝ 3 wheel එකට ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා.
0: බලන්න වීගෝ 3 wheel එකේ ඉඳ වැඩි ඔය ඩ්‍රෝන් එකට වඩා.
1: Seriously?
0: සිරාවට.
1: Oh, okay, nice.
0: Bajaj Vigo electric 3 wheel එක තියෙනවානේ.
1: ඔව් තියෙනවානේ.
0: ඒකේ ඉඳ කොච්චර වැඩිද? 3-4 දෙනා යනවනේ.
1: ඔව්.
0: මේකේ අන්තම් දෙන්නේ කොට යන්න පුළුවන්.
1: ආ, ඒකනේ.
0: තාමත් ඔය මේ VTOL ඔය ඩ්‍රෝන් එකේ බඩු ගෙනියන්න පුළුවන්ද, කොච්චර බර දාන්න පුළුවන්ද කියලා තාම එහෙම ඒවා ගැන කතාවක් නැහැ.
1: ඔව්.
0: මුලින්ම මිනිහෙක් දෙන්නෙක් ට්‍රාන්ස්පෝර්ට් කරලා බලන අදහසේ තමයි ඉන්නේ. මම මේ කියන්නේ මේක සීරියස් සාකච්ඡාවක්.
1: හරි ඔකේ.
0: ඇත්තටම දැන් සාමාන්‍යයෙන් තාක්ෂණයේ හොඳම කැලේ අපේ වගේ රටවල් වලට හොඳටම පරක් වෙලා ඉන්නේ. නමුත් මේ අලුත් තාක්ෂණයේ අඳුන්වා දෙන මූණුවරේ දැන් චීනෙටත් ඕනේ මේක වැඩ කරනවද බලාගන්න. මතක තියාගන්න දැන් චීනය කියලා කියන්නේ අපි අර ඉස්සර හිතන් හිටපු චීනය නන් නෙවෙයි. දැන් පොසිල ඉන්ධන වලින් අපි විද්‍යුතය පැත්තට, ඉලෙක්ට්‍රිසිටි පැත්තට කන්වර්ට් වෙන මේ අන්තරා භාවයේ තමයි ඉන්නේ. ඒකත් ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රික් පැත්තට ගේම් එක බර වැඩි.
1: යස්.
0: ඒ සටනනේ මේ චීනය සහ ඇමරිකාව මේ
1: ඔව්නේ
0: කෙහෙවලු පටලෝගෙන දඟලන්නේ.
1: ඒකනේ. ඒකට මේ
0: ඒකනේ මේ සීතල යුද්ධේ.
1: ඔව් ඒකනේ.
0: නේද? ඇමරිකාව සතු පොසිල ඉන්ධන බලය චීනේ ඉලෙක්ට්‍රිසිටි වලට අහුවේද? නැතුවේද? යටවේද? ඔය සටනේ ඉන්නේ. ඉතින් චීනේ ඉලෙක්ට්‍රිසිටි ඉලෙක්ට්‍රිකල් කියන පැත්තේ තාම විශාල ගමනක් ගිහිල්ලා ඉන්නවා.
1: හරි.
0: ඉලෙක්ට්‍රොනිකස් පැත්තේ විශාල ගමනක්. ඉතින් ලෝක ප්‍රසිද්ධ ඩ්‍රෝන් වර්ගය තමයි DJI කියලා කියන්නේ. ඉතින් චීනේ බඩු.
1: ආ ඔකේ.
0: මොන තරම් දේවල්.
1: ඔව් නේද?
0: හැබැයි DJ අය ආයතනේ ආවේ නැහැ මේ පැසෙන්ජර් ඩ්‍රෝන් එකක් හදන්න නේ. ඔච්චර ඩ්‍රෝන් හදපු හොරවල්ලා. මේ වෙනමම කම්පැනිය. අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ෂෙයා අස්සරේ මේ තියෙනවද කියලා.
1: හරි, ඔකේ.
0: රයිට්. ඉතින් මේ අපි කතා කරේ ඉතින් බජාජ් ඉලෙක්ට්‍රික් වීගෝ 3 වීලක ගැන.
1: මාර ඉඩ හොඳ ඉඩ තියෙන.
0: හොඳ ඉඩක් තියෙන. හොඳ ඉඩක් තියෙන මේ හොඳටම මේ මේකේ ඉකොනොමිකලි මේක මාර වාසි සහගතයි. කිලෝමීටරයට රුපියල් 3යි වියදම ගෙදර චාර්ජ් කරලා දුවන්. කිලෝමීටර 150යි. එක චාර්ජ් එකකින් යන්න පුළුවන් උපරිම සීමාව.
1: හරි.
0: ඒක ලොකුවට ඇඟට ගන්න එපා. මොකද මේක පොඩි වෙලාවකින් කොතන හරි ගහලා චාර්ජ් කරගන්න පුළුවන්.
1: අන්තිමට යන ගමනොත් සමහරක් වෙලාවට චාර්ජ් වෙනවා මේක.
0: දවසක් තියෙයි.
1: හරි.
0: ඉලෙක්ට්‍රික් 3 වීලර්ස් නවත්තන යාඩ්ස් තියෙන.
1: යා, ඔකේ.
0: ඒ තැන්වල චාර්ජින් පොයින්ට්ස් තියෙයි. හයර් එකක් ගිහිල්ලා ආපුවම එතනට ගහලා
1: චාර්ජ් කරගන්න
0: විනාඩි ගානකින් චාර්ජ් කරගන්න පුළුවන්. ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදෙයි. මම දන්නවා ඒකටත් කොයිලාවක් හරි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අනිවාර්යයෙන්ම අත ගහයි. එදාට ලංකාවේ කොහේ ගියත්
1: හරි
0: මිනිත්තු කීපයකින් ඔබේ ඉලෙක්ට්‍රික් වීගෝ 3 වීලක චාර්ජ් කරගන්න ඔබට ෆැසිලිටි එකක් තියෙයි ලංකාවේ කොහේ ගියත්. එහෙම මේ රට ට්‍රාන්ස්ෆෝමින් වෙමින් පවතිනවා. රට ට්‍රාන්ස්ෆෝම් වෙමින් පවතිනවා. කවුරුත් උඩ යන්නේ පොන් එකනේ එකනේ එකනේ කරලා ඒ මිනිස්සු ඒ ආයතන පුද්ගලික ආයතනේ මහන්සි වෙනවා.
1: ඒක දෙයක් කරනවා. ඔව්
0: කවුරුත් මේ එකනේ එකනේ ගන්නන්නේ නැහැ. සේවා කරගෙන ඒකයි මම කියන්නේ.
1: බජාජ් වීගෝ 3 වීලක ගන්නකොට මේ මාසෙදී ඔයගලන්ට ලක්ෂයේ වාසියක් තියෙනවා කියලාත් අමතක කරන්න එපා.

0: ඒ ඉතිං
1: කුම්බල්
0: පෙරහැරෙන් දළදා පෙරහැර ආරම්භ වුණා නේද? මට කාලෙකින් යන්න බැරි
1: වුණා. මටත්.
0: නේද? හරීම මහන්සියක්නේ ඒ පෙරහැරට සහභාගී වෙන එකෙක් අංශවලින් දායකත්වයේ දක්වන පාරම්පරිකවනේ දායකත්වයේ දක්වන්නේ.
1: ඒක
0: එක්කෙනාටේ පරම්පරාවෙන් ආපු රාජකාරියක් තියෙනවා මේ පෙරහැරි කරන්නේ.
1: හරි.
0: නේද?
1: ඔව් ඒක ඇත්ත.
0: ඉතින්
1: හරියට පේ වෙලා හරි
0: සාමාන්‍යයෙන් දළදා පෙරහැර උහුම පටන් අරගන්න උහුම යනකොට පොඩි හීනි පොදයක් වැස්සක් එහෙම අනිවාර්යයි ඈ.
1: ඔව් නේ.
0: අපි ගොඩක් දේවල් අහලා තියෙනවානේ. දන්ත ධාතුන් වහන්සේ වඩම් ඕන වෙලාවට වහිනවලුනේ මල් වැහි වහිනවා කියලා අහලා තියෙනවානේ.
1: අහලා තියෙනවා.
0: ඉතින් වහිතන දවස් 10ක් මේ ශිල්පීන් එක දිගට දෙස් විදෙස්
1: නරඹන්න
0: සතුටු කරගෙන
1: හරි
0: නැටුමක් නම් වෙන රාජකාරියක් නම්
1: හරි
0: එව නැත්තම් සංගීත වාද්‍ය භාණ්ඩ ඒවා වයන්ඩ නම්
1: අයිටම්ස් කොච්චර තියෙනවද නේද?
0: ඒ හැම එකකටම
1: හරි
0: පහුවෙන හැම අඩියක් ගානෙම ඉන්න හැම නරඹන්නෙක්ගෙම හිත සතුටු වෙන විදිහට මේක කරන්න වාහිතන්නේ ශිල්පියෙකුට මොන තරම් හිතේ හයියක් තියෙන්න ඕනද මොන තරම් ශරීර ශක්තියක් තියෙන්න ඕනද?
1: අනිවාර්යෙන්.
0: මේක එක තැන ඉඳන් කරන වැඩක් නෙවෙයි.
1: මේක
0: මහ වීදි පුරා සංචාරය කරමින් දවස් 10ක් මේ වැඩේ කරනවා මේ ශිල්පීන්. ඒක කිසිසේත් නෝ. ඔයා හිතන්නේ හැම වෙලාවෙම hina වෙලා නටන්න, හැම වෙලාවෙම hina වෙලා බෙර වාදනය කරන්න, පංච තූර්ය නාදය අරගෙන යන්න ඉස්සරහට. ඔයා හිතන්නේ

0: හරීම ඉක්මනට අපිට ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන්.
1: ඒ කියන්නේ ලෙඩ වෙන්න පුළුවන් නේ?
0: ලෙඩ වෙන්න පුළුවන්.
1: ඔව්.
0: කිසිම ශිල්පියෙක් හොම නෙමේ කොහොම ලෙඩක් හැතුණත් තමන්ගේ ඒ කියන්නේ එහෙම අර ලෙඩක් දුකක් එහෙමත් හැදෙන්නේ නැහැ කියලාත් මං අහලා තියෙනවා.
1: ආ ඒ ලොකු විශ්වාසයක් තියෙනවා සහ ඒගොල්ලන්ගේ රාජකාරිය ඒ අකුරටම කරන එක ඒක අපි එදා ඉඳන්ම දැක්ක දෙයක්.
0: ඉතින් මේ පෙරහැර එක සැරයක් හරි බලන්න ඕනේ. එක සැරයක් හරි ජීවිත කාලේ ඒක බලන්න. බැලුවම තමයි ඔබට මේ කියන සිහි කල්පනාවෙන් බලන්න මේ දවස් 10ක් මේ වැඩේ කරන්නේ කොහොමද? හැම වෙලාවෙම ඒ එනර්ජි එක හැමම තියාගෙන නටන කණ්ඩායමක් හිතන්නකෝ.
1: ඒක නම් ඇත්ත.
0: වැඩිය නෙමෙයි සේසතක් අරගෙන පාරේ ඇවිදින එක හිතන්නකෝ දවස් ගාණක්. එහෙම හිතන්න. එතකොට තමයි ඔබට මේ මිනිස්සුන්ගේ අර ඒ ශිල්පීන්ගේ කැපකිරීම ගැන ඔබට පොඩි හරි වටිනාකමක් දැනෙන්නේ. ආ නැත්තම් මේ ආ හරි හරි මේ යනවා නෑ ඕ හරි හරි ගාලා. එහෙම නෙමෙයි. සමහර ලාවට අපි අපේ වැඩේ හරි ලොකුවට අපිට පේනවට තව කෙනෙක් කරන වැඩක් අපිට ඒසා ලොකුවට
1: පේන්නේ
0: නෑ. අපි මොකද
1: හිතන්නේ? ඕ
0: අපි මොකටම හිතන්නේ අපි තමයි අමාරුම වැඩේ කරන්නේ කියලා. හරි. ඉතින් මේ සත්භාවයෙන් බලන්න.
1: හරි.
0: ඉතින් මේ පෙරහැර මංගල්‍යයේ පෙළහර පාණ්ඩ අවශ්‍ය කරන ආරක්ෂාවේ පෙළහර මේ පාර බාර අරන් තියෙනවා. අපේ අපේ ලින්ක්.
1: ආ ඕකේ. ලින්ක් නැචරල්.
0: ලින්ක් නැචරල්.
1: හරි.
0: ඉතින් ඒ අයට ලෙඩක් දුකක් අසනීපයක් නොවී ඇයව තියාගන්න තමයි මේ ඔක්කොම කරන්නේ. අපි මේ දවස්වල ලින්ක් නැචරල් පස්පංගුව ගැනත් අපි කතා කරනවා. ලින්ක් ආයතනයට සම්බන්ධ තව ගොඩාක් දේවල් අපිත් එක්ක තියෙනවනේ නේද? ඉතින් ඒ වගේ මේ මුළු කාලෙ පුරාම
1: හරි
0: යර ඖෂධීය ආරක්ෂාව ඒකට කියන්නේ ආරක්ෂාවේ පෙළහර ලින්ක් නැචරල් ආයතනය නෝර වීදි දිගේ මේ පෙරහැර ලස්සන කරන්න මහන්සි වෙන ශිල්පීන්ට දීලා තියෙනවා.
1: ආ නේ හරි වටින ආරංචියක්
0: නේද?
1: හරි වටින ආරංචියක්.
0: ඒ කියන කාරණාවක් ඇටියට නිකන් පොඩියට පෙන්වනට ඒක ලොකු රාජකාරියක්. ඒගොල්ලොත් දැන් මේ දවස් 10 පුරා එක දිගට තමන්ගේ නිලධාරීන් ඒ තැන් වලට දාගෙන මේ වැඩේ හරියටම කරන්නත් එපේ.
1: මගේ අලුවෙක් නුවර ඉන්නවා. එයා කිව්වා මේ දවස්වල පොඩි වැස්සක් යනවා, පින්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ රාජකාරිය හරිම වටිනවා. ඒ කියන්නේ මේ කරන සත්ක්‍රියාව ලින්ක් නැචරල්. ඉතින් ඒක අපි පොඩක් මතක් කරන්න ඕනි කියලා හිතුණා. ඔබත් එක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. හොඳ දේවල් ෂෙයා කරගත්තොත් ඒකත් බෝ වෙනවා නේ අර. ඒ කියන්නේ යනවා හොඳ දේවලුත් යනවා.
0: ඉතින් ඔයගලන්ටත් ශිල්පීන් දෙතරන්නේ ඔයගලන්ටත් මං හිතන්නේ යා ආරක්ෂාව ගන්න පුළුවන් කියලා තමයි මං හිතන්නේ.
1: ප්‍රතිශක්තිය හදාගෙන තියාගන්න ඕනි.
0: ප්‍රතිශක්තිය තාම වැදගත් දෙවිවස් ගන්න. තාම වැදගත් මේ ශිල්පීන්. මොකද අවසාන දවසත් පළවෙනි දවස තරම්ම මනරම් වෙන්න ඕනේ.
1: ඒ ජවෙන්ම ඒ වැඩේ කරන්න තියෙන්න ඕනේ නේද?
0: ඉතින් අපි ආශිර්වාදය අපි එම දීලා අපි ඉතින් මේ පාර අපිට පෙරහැර බලන්න යන බැරි වුණාට කියන්න බෑ.
1: සමහරවිට chance එකක් හම්බ වෙයිද?
0: කියන්න බෑ.
1: මාත් එක්කගෙන යන්න.
0: බෑ.
1: හැබැයි ඔය ලස්සන ගැල්ලා කිව්වා ඒ කතාවේදී අරවින්ද. ඒ කියන්නේ මට ඒක කවදාවත් තේරුනේ නැති දෙයක්. ඔයා කිව්වනේ නරඹන්නන් හැම කෙනා වෙනුවෙන්ම ඒගොල්ලෝ නර්තනය කරනවා නම් ඒකේ යෙදෙනවා. ඒ කියන්නේ අපි දැන් බලන් ඉන්නවා කියලා තේරුණොත් අපි දිහාවට හැරිලා ඒගොල්ලන්ගේ දක්ෂතාවය ඒගොල්ලෝ පෙන්නනවා. ඒ විදිහට හැම කෙනාවම ටාගට් කරගෙන තමයි පෙරහැරක යන්නේ.
0: ඔව්.
1: ඒක හරි.
0: නටන ගමන් හිනා වෙනවා.
1: ඕ හරියට හරි.
0: වයන ගමන් හිනා වෙනවා බලනවා. ප්‍රතිචාර දක්වන්න. නේද? හිනා වෙන්න.
1: ඔව් දක්ෂතාවය අගයන්න.
0: හිනාවකින් ස්තුති කරන්නේ මහන්සියට.
1: ඒක හරි.
0: නේද? ඕන පර්ෆෝමර් කෙනෙකුට තියෙන ලොකුම සතුට තමයි තමන්ගේ ඔඩියන්ස් එක තමන්ගේ දක්ෂතාවය අගය කරනවා කියන එක ඉංගි බිංගි වලින් මලස්සමයි මේ. එහෙම බලන එක
1: ඒ ක්‍රෙඩිට් එක දෙන එක මාරා ඒක ෆීලින් ඕසම්.
0: තව වැඩිය නෙමෙයි දැන් ගෙදරක නිකන් ওই මොකක් හරි මුණ ගැහිමකදී සින්දුවක් කියනකොට මම කියන්නේ සින්දුවක් කියනකොට සින්දුව කියන මනුස්සයාට
1: ටෙන්ෂන් දෙන්න නේ.
0: භක්තිය දෙන්න ඕනේ. ටෙන්ෂන් එක දෙන්න ඕනේ ශිල්පියට. යා සින්දුවක් කියනා මේ අපිව සන්තෝෂ කරන්න. ගොඩක් වෙලාට ඉතින් එහෙම නෙමෙයි වෙන්නේ. නේද? එමෙයා සින්දු කියන අනිත් මිනිස්සු එක්ක වැඩ කරගෙන ඉන්නේ.
1: අනිත් මිනිස්සු කතා කරනවා කනවා බොනවා ඉන්නවා.
0: මිනිස්සු ගෙදර යනවා. අර මිනිහා දිගටම සින්දු කියනවා.
1: දැන් ඒකට මම පෙරමග සූදානම් කරමින් තමයි මේ දවස්වල ඉන්නේ. මම ප්‍රැක්ටිස් සෙෂන් වල තමයි ඉන්නේ සින්දු කියන්න. සින්දු සින්දු සින්දු ප්‍රැක්ටිස්. හැමදාම ඔයා විතරනේ තනියෙන් කියන්නේ. අර ගොඩක් අය කියනවා ඔයත් කියන්නකෝ ඔයත් යන්නකෝ දෙන ඩුවට් එකක් කියන. බෑ
0: මම ඩුවල් එකක් කියනවා කියලා.
1: ඩුවල් එකක් නෙමෙයි.
0: ඩුවල් එකක් කියන කෙනා අපි දෙන්නා.
1: ඩුවට් එකක් කියන්නේ. හැබැයි මට බෑ ඔයත් එක්ක යුග ගීතේ.
0: අපි දෙන්නගේ අර යුග ගීතේ ගැන මෙතන කියනවාද අපි දෙන්නගේ දැන්?
1: නෑෂ් තාම රෙඩි නෑනේ අරවින්ද. මම රෙඩි වෙමින්නේ පවතින.
0: අපි පොඩි යුග ගීතයක් අපි ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.
1: ඒ
0: තමයි අපි අර
1: කරන අවසන් නිර්මාණය.
0: අවසාන නිර්මාණය.
1: ඒක.
0: එතනින් තමයි මේ
1: හදාගන්න යන්නේ. ඒකෙන්

0: තියෙන ගල්වලින් තමයි.
1: අපේ ඩුවට්ට ළඟදිමයි ගොඩාක් ජනප්‍රිය ශිල්පීන් දාලා අපේ ඩුවට් එක වෙන දෙන්නෙක් කියලා.
0: අපි කටහල වුණා.
1: අපේ ඩුවට් එක අපි දෙන්නගේ ඩුවට් එක සනුකයි උමාරියයි දාලා කියන්නේ තාමි. තාම ඒ දෙන්නා දන්නෙත් නැහැ.
0: මේ ඇත්තට ආසද සින්දු කියන්න. ඒකට හොඳ ඔඩියෝ සිස්ටම් එකක් ගන්න. එතකොට ඔබට ගෙදරදී ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. මයික් එකකුත් හම්බ වෙනවා. ලොකු ගණන් වියදම් කරන්න ඕනේ නෑ. යන්නකෝ අබාන්ස් එකට. අබාන්ස් එකේ තියෙනවා පෝර්ටබල් බ්ලූටූත් ස්පීකර් එකේ ඉඳන් පාටි ස්පීකර් එකට යනකම්ම ඒ රේන්ජ් එකම තියෙනවා. හරිද? පාටි
1: ඔයා ඔයා හිනා වෙන්නේ මටද නැත්නම් ඔයාටද?
0: මට.
1: මන් දිහා බලලා නිකන් අර
0: අනුකම්පා විල්ලුවේ.
1: රිලා මූණක් එන්නේ අයි කරදනා
0: අනේ ඉතින් මට ඒ වුණා
1: රිලා වැරදුනාම රිලා මූණක් එනවා ලොකුවට එනවා වැරදුනාම
0: අනේ මට ඔඩි අසරණ
1: එක මම ආරාදේ රිලා ඔබේ රිලා මූණ තලා මම හදනවා බටනවා
0: මේ විශ්වාස කරන්නෙත් නෑ සමරක් කටි රුපියල් 2799 ඉඳලා ඕගලන්ට ගන්න පුළුවන්
1: පොඩි බ්ලූටූත් ස්පීකර් කී ඉඳලා අර ලොකු පාටි බොක්ස් එක වෙනකන් තියෙනවා
0: yes
1: ඉතින් මගේ පොඩි අදහසක් තියෙනවා මේ ප්‍රයිසිං එකත් එක්ක මොකද රුපියල් 1500ක වෙරි සිම්පල් ඩවුන් පේමන්ට් එකකින් මේක ගෙදර ගෙනියන්න පුළුවන් පස්සේ හිමින් ගෙවන්න. මොඩලේ මොඩලකට ඔක සමහරට පොඩි වෙනසකුත් ඇති නේද?
0: හරි.
1: මට ඕනේ පාටි ස්පීකර්ස් දෙකක් අරගෙන එතකොට ඔයා ඒ කියන්නේ ඩුවට් එක එක ස්පීකර් එකකින් එන්නේ ඔයාගේ වොයිස් එක.
0: හරි. ඕකේ නයිස්.
1: අනිත් ස්පීකර් එකකින් එන්නේ මගේ වොයිස් එක. එකම දේ මගේ වයස පොඩ සනුකකෙත් වගේ. මගේ වයස පොඩ උමාරියකෙත් වගේ.
0: හරි.
1: පස්සේ තමයි දැනගන්නේ මේ අපි කටහොල්ලනවා විතරයිද කියලා. අපේ සින්දුවේ පොඩි නෑ මේ අපේ සින්දුවේ පොඩි පෙරවදනක් වී එහෙම කියලා පටන්
0: ගන්නවා. ඔය ඒක පෙරවදනක් වී ඔව් එහෙම එකක් තියෙනවා.
1: එහෙම එහෙම තමයි මේ සින්දුව පටන් ගන්න.
0: එයාගේ සනුකකෙත් එහෙම එකක් තියෙනවා. ඒ උනට ඒක නෙමෙයි.
1: ඒක නෙමෙයි. ඒක නෙමෙයි. කියන්නේ මේක නම් අපි කියනෝනේ. ඒක කියලා.
0: එහෙනම් හරිනේ අබාන්ස් එකට යන්න ප්‍රදර්ශනාගාර තියෙනවානේ හැම තැනකම වගේ. නැත්නම් buyabans.com සයිට් එකට ගියොත් වැඩේ හරි.
1: පෙන්වන්න ඔබගේ ගායන හැකියාව. සමහරට අහලා පහල මිනිස්සු දන්නේ නැතුව ඇති.
0: ඔව්.
1: අහලා පහල මිනිස්සු හොඳට සද්දේ දාලා කියන්න අහලා පහල මිනිස්සු දැනගෙන ඒක පොලිසියක් දැනගන්නවා.
0: සාමාන්‍ය පොලිසියක් තමයි.
1: ඒ වගේ දේවල් රෙස්පොන්සිබල් විදිහට පාවිච්චි කිරීමේ අහල පහල ඉතින් ඉන්නේ කිරවල් ටිකක් නම් ඕක ගෙවල් හෙලවෙන්න දැන් මේක. එහෙම නෙවෙයි නං. හතිමක් ගියත් අල්ලපගෙද මිනිහ පොලිසියන වටන පොඩක්.
0: ඔව් නේ.
1: ඈ ස්ටේ ඩවුන් ස්ටේ ඩවුන්.
0: ඒක යූස් කරන විදිහක් දැනගන්න ඕනේ නේ.
1: ස්ටේ ඩවුන්. හරි. යටින් ඉන්නවනේ හිමීට ඒ මිනිහට වාතයක් සමහරට අපේ සින්දුව නෙමෙයි මේ මේ අල්ලපුදර මිනිහ වාතන
0: ඒක හරි කරදරයි
1: අතිශය කනගාටු දායකයි ඔබට හොඳ නේබ කෙනෙක් නැත්තම් මං අවංකව දුක් වෙනවා හොඳ නේබ කෙනෙක් කියන්නේ මැණිකක් හා සමානයි
0: අපේ නම් නියමයි හොඳ නේබ කෙනෙක් කියන්නේ අපේ නේබස්ලා
1: මැණික්කම් මැණික් ඉල්ලමක් හා සමානයි හොඳ නේබ කෙනෙක් කියන්නේ එහෙම නැති අය තමයි ඇත්තම වැඩි
0: ඉතින් ඇත්තට අපි ගෙයක් දොරක් ගන්නකොට අපාර්ට්මන්ට්
1: එකක් මට හොඳ නේබ කෙනෙක් ඉන්නවා මාම කන්නිපදි
0: හලෝ
1: නේබ කොහමද? How are you?
0: මගේ තොඳයි නේබස්ලා. ඉතින් ඕගලන්ට එහෙම හොඳ නේබර්හුඩ් එකක් නැත්තම් ඕගලන්ට පුළුවන් ඒ වගේ තැනකින් ඉන්න තැනක් ගන්න.
1: ඔබ වගේ හිතන මිනිස්සු ටිකක් එකතු වෙන තැනකට යමුකෝ.
0: ඒකනේ.
1: අපි යමුකෝ. දැන් මේ දවස්වල කතා වෙනවානේ
0: ප්‍රයිම් රූප් එකේ කොට්ටාවේ තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන.
1: දැන් ඔය ඉන්න පැත්ත එපා වෙලානේ. සමහර පැති තියෙනවානේ. සමහර ගම් තියෙනවා. සමහර රටවල් තියෙනවා.
0: හරි.
1: සමහර නගර. සමහර ප්‍රාන්ත. ඒවේ වසන්න බෑ. ඒ වගේ හොඳ මිනිහෙකුට ඉන්න බැරි තැන් තියෙනවා.
0: හරි, ඔකේ.
1: ඉතින් ඒක ඒ දුක විඳින්න එපා. දැන් අපිට හොඳටම විශ්වාසයි මේ ස්කයි බ්ලොසම් කොට්ටාවනේ.
0: නෑ, ඒක නම මේක නෙවෙයි lifestyle scene එකක් තියෙන.
1: අපේ lifestyle
0: future lifestyle apartments කොට්ටාව.
1: කොහොමද?
0: future lifestyle apartment එකේ
1: තමයි. අපි ගම එකට ගම FLA. FLA.
0: FLA apartments.
1: ඔව්, FLA apartments. අපි දැම්මේ නම.
0: ඇයි මොකද?
1: අපි දැම්මේ. ප්‍රයිමෙන් අය මොකක්ද ඒකද කියලා මගේ මොකක්ද අවුල future lifestyle apartments මාසෙකට රුපියල් 250,000ක් ගෙවාගෙන යන්න පුළුවන් නම් මේක ඔබේ
0: හරි
1: හරිද මිලියන 50 ඉඳලා පටන් ගන්නවා ඒ ගානින් පටන් ගන්න එපා මේ නිදන කාමර 3ක් තියෙන එක apartment එක වර්ග අඩි 1375ක් නේද මිලියන 50ක් වෙන එක අහන්න දෙයක් නැහැ මං හිතුවා ඒ ගාන දැක්කම මේක නිකන් මිලියන 70,000 වගේ පටන් ගන්න එකක්ද කියලා බලනකොට එහෙම නැහැ අබැයි තින් ඇත්තටම ඉකොනොමිකල ගත්ත හොඳ සේවිං එකක් තියෙනවා මේක හදලා ඉවරනකොට මට හිතෙනවා මේක මිලියන
0: 8ක් 9ක් 10ක්
1: මිලියන 50ක් අරගෙන
0: ආ නෑ නෑ සර් 80 අසුවක් අනුවක් සීයක්.
1: මට හිතනවා මේක මිලියන 90ක්වත් වෙයි කියලා.
0: ආ ඕකේ ඕකේ.
1: ඔබ අද 50ට ගත්තට හදලා ඉවරලා මිලියන 90ක්වත් කියන්න පුළුවන්. ෆර්නිෂ් කරලා දැම්මොත් එහෙම 100ෙන් උඩ කිව්ව හැකි දවසක් ඔබට ඕන නැත්තම් කාට හරි දීලා දාන්න.
0: හොඳ ආයෝජනයක් නේ.
1: දැන් ඉස්සරහට හොයන්නේ මේ පැති වලින් තමයි.
0: හරි.
1: කොළඹ බැරි වෙනකොට අපි යනවා ටිකක් එහාට. ඒ පළවෙනි රවුමේ තියෙනවා තමයි ඔය කොට්ටාව ඒරියා. එතකොට මේ නේද කිරිබත් ගොඩ කඩවත ඔය වත්තල ජායල. ඒ තමයි කියන්නේ කොළඹින් එළියට යනකොට ඊළඟට සෙට් වෙන ඒරියාස් තමයි ඒවා.
0: ආ පිළියන්දල ඔය පැත්ත.
1: ආයෝජන ගැන හිතන මිනිස්සු ඉතින් මේවා ගැන අපිට කලින් හිතලා ඇති.
0: එහෙනම්
1: 13:22ට කෝල් කරන්න. ඒ තමයි ප්‍රයිම් නම්බර් එක. මේක ගැන හොයලා බලන්න. මුලින්ම මිලියන 9ක් ගෙවලා ඊට පස්සේ 250,000 ගානේ ඔබට ගෙවාගෙන යන්න පුළුවන්.
0: 8:45.
2: හද ගැස්මට සියත.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල. Majestica. ලංකා ටයිල්ස්.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76 8 333 444 සීතා හදවත් දිනු හිතවත්කම
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභය. ඒවි පීරිස් ඊ මොබිලිටි
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
5: වන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
6: මං ඉතින් LB රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: LB රන් අය තමයි මගේ හයිය.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න.
2: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
10: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
10: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. අද ගැස්මට සියත
11: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
12: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
13: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
12: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
13: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
14: කොහොමද තරහින්
11: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
14: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
11: සුපර්මෙට්
14: දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත්.
16: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැර ගන්න එපා. තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
17: හදිසියට එහෙ මෙහෙ තියන්න පාරතරම්
18: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න 0.115 880 400 LOLC රන් සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ
20: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
21: ඒක හරිම අපූරු ලෝකයක්.
20: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
21: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
20: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
22: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
21: එයාගේ නම සීතා.
20: සීතා! මට කෑගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
23: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
24: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
25: අනුවටයි දශම පෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: මට දැනගන්න
1: හැරගෙන කීපලාවෙනි දාන්
0: තිබ්බේ. ඔව් ඒක තමයි මට ඊට පස්සේ මතක් කළා.
1: සිම් වැඩක් නැති DJ කෙනෙක් මෙයා බල්ලා වයසයි දැන් මේවට මේ මොලේ වැඩ කරන අඩුයි දැන්.
0: මට බැරුණා.
1: මට පේන්නේ නැහැ මාත්තුකාවකට අදාළ නැහැ දැන්.
0: අරවින්දෝ ආ දන්නවද? මම කල්පනා කරා දැන් රුපියල් 40ක් වියදම් කරනවා අපේ ලොතරැයියකට. හදිස්සිය දිනුමක් තිබ්බේ නැහැ. කොහෙටද මේ සල්ලි යන්නේ? මට ඒක දැනගන්න ඕනි වුණා. ඊට පස්සේ මම පොඩක් හොයලා බැලුවා. එතකොට මට දැනගන්න ලැබුණා NLB එකේ ලොතරැයි ගත්තාම අපි රුපියල් 40ක් වියදම් කරලා ලොතරැයි දිනුමක් තිබ්බේ නැහැ කියලා. අර ඒ වගේ නිකන් කපාට නිකන් සුපර්මෑන් වගේ කෑ ගහගෙන එන්න ඕනේ නැහැ. මොකද
1: සුපර්මෑන් කෑ ගහන්නේ නැහැනේ.
0: හරි. හල්ක් වගේ කපාට කෑ ගහගෙන එන්න ඕනේ
1: නැහැ. කෑ ගහන්නෙත්
0: නැහැ. කල කෑ ගහන්නේ.
1: ඒ තාසන්නේ.
0: ආ තාසන්නේ. හරි. ඔයලට දෙක තුනක් කරන්න. හරි. එහෙම කෑ ගහන්න ඕනේ.
1: කනවත් මදි දැන්නා නේද?
0: අරින්ද මට පොඩි වෙලාවක්
1: දුන්නොත් පැටලෙනවා සුපර්මෑන් කෑ ගහන් එනවලු. මොකද සුපර්මෑන් කෑ ගහන්නේ?
0: පොඩි කෙන්දිරි ගානවා වගේ නේ
1: පොඩි. මොකද ලාච්චුට අවුලක්.
0: අපි බලමු මොන මොන ක්ෂේත්‍ර සඳහාද රටේ සංවර්ධනය වෙනුවෙන් NLB එක ඒ රුපියල් 40 වියදම් කරන්නේ. කියන්නේ ගොඩක් එකතු වෙනවනේ 40 ගා හැම එකතු වෙන සල්ලි වියදම් කරන්නේ. රයිට්. රජයේ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට.
1: රණවිරු සේවා අරමුදලට.
0: සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසනා අරමුදලට, ඒ වගේම ජාතික වකුගඩු අරමුදලට මේ සල්ලි බැර වෙනවා. ඉතින් ඒ නිසා ඒ අපි වියදම් කරන රුපියල් 40ත් හදිසිය හරි දෙනුමක් තිබ්බේ නැත්තම් ඒකත් කැරකිලා එන්නේ අපේ හොඳ වෙනුවෙන්ම තමයි, අපේ සුභ සිද්ධිය වෙනුවෙන්ම තමයි. ඒකට අපිට සතුටු වෙන්න පුළුවන්.
1: දැන් සුභ සාධන වැඩවලට සල්ලි වියදම් වෙන එක ගැන ඔබට සමහරවිට පොඩි තරහක් තියෙනවා දන්නෙත් නෑ. හා පින් අරන් මේ දෙන එක එක්කෙනාට නේද කියලා. නමුත් මේවා නිකන් ප්‍රූවන් දේවල්, ඔප්පු කරගත්ත දේවල්. රටක සමාජයක මේ ආදායම් අතර පරතරයේ ලකුවට වෙනස් වුණොත් එහෙම මේ අපිට සල්ලි තිබුණා කියලා මේක ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ හොඳේ.
0: ඔව් ඇත්ත ඇත්ත.
1: මොකද සමාජයේ බහුතරයකගේ වෛරයට සල්ලි තියෙන මිනිහා නිකම්ම පාත්‍ර වෙනවා. ඔය කාලවලට ඉන්නේ සල්ලි තියෙනා නම් ඔයක අනිවාර්යෙන්ම එන යටි කූට්ට වැඩක් කළා ඔය. ඒ වෛරය එනවනේ.
0: ඔව්
1: සල්ලි තියෙනා නම් හොරෙක් වෙන්නේ නැති.
0: ආ
1: හිතන්නකෝ. ඒ වෛරය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ලෙවල් එකට ගියොත් එහෙම කොහොමද?
0: අමාරුනේ.
1: එහෙම වුණොත් අපිට සල්ලි තිබ්බා කියලා මේකේ වසන්න වෙන්නේ නැහැ.
0: යස්.
1: ඒ නිසා මේ මේ මේ පරතරය එක සීමාවක තමයි මේ යන්න ඕනේ. ඕක 0 වෙන්නෙත් නැහැ කවදාක්වත්. ඕක ඕනට වඩා වැඩි වෙන දෙන්නත් හොඳ
0: නැහැ. හොඳ නැහැ.
1: එහෙම දුන්න ගමන් සමාජ පද්ධතිය කඩාගෙන වැටෙනවා කියලා සමාජ විද්‍යාඥයෝ කියනවා. ඒ කියන්නේ අපිට පාරේ බහින්න බැරි වෙනවා. පේනවා නේද?
0: යස්.
1: මේ මිනිස්සුන්ටත් මොකක් හරි සහනයක් ලැබෙන්න ඕනේ. නිකන් ඉන්නකොට ගෙවන්න ඕනේ කියන එක නෙමෙයි මේ කියන්නේ. වැඩ පැත්තට උනන්දු කරන ගමන් බලා ගන්නත් ඕනේ. සමහර අතිශය සාධාරණ හේතු නිසා තමන්ගේ දෙයක් කරගන්න බැරි මිනිස්සු ඉන්නවා. ආබාධිත තත්වයට පත් වෙලා. උපතින්ම ආබාධිතයි කියලා අපි හිතමු. ඒක වැඩ කර කර හිටියා කරදරයක් වුණා. අනපේක්ෂිත දෙයක්.
0: ඒ මිනිස්සුන්ට තියෙන්න බෑ නේද?
1: අසනීප තත්වයක්, දැඩි අසනීප තත්වයක් ඇති වුණා. අපේ රටට විතරක් නෙමෙයි ලෝකේ විවිධ රටවල මේ මේ මේ මේ මේක තියෙනවා. දැන් ඔය අපි දැන් ඒකේ ජපානයෙන් ලොකුවට කතා කරාට ඇත්තම කියනවනේ මේනකොට මේ රටේ ජනගහණයෙන් 36ක් විතර 36ක් විතර මේ වයසකයි ඉන්නේ. ඒගොල්ලන්ට ලෙඩ රෝග සාමාන්‍යයෙන් අඩුයි. නමුත් ඒගොල්ලන්ට විශ්‍රාම ගෙවන්න ඕනේ. ඒගොල්ලන්ට සුබ සාධන කටයුතු වලට සල්ලි ගෙවන්න ඕනේ.
0: හරි ඔකේ. ඒගොල්ලන් බලා ගන්න.
1: ජපානයේ උපත් අනුපාතිකය 2.3ක් විතර වගේ ගානක වගේ තමයි එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒක 1.1 ගානක තමයි තියෙන්නේ.
0: ආහා හා.
1: හේයි.
0: ඒකනේ නේ.
1: හිතන්නකෝ.
0: හ්ම්
1: හ්ම්. ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? එතකොට මේ වැඩ කරන සෙනග අඩු වෙලා තියෙනවා. ජපානේ මිනිස්සු හුඟක් අය ළමයි හදන්න අකමැති වෙලා තියෙනවා.
0: හරි.
1: තරුණයෝ ප්‍රසවල් කරන්න අකමැති වෙලා තියෙනවා. කසාද බඳින්න අකමැති වෙලා තියෙනවා. ළමයි හදන්න ගොඩානක පැත්තකට.
0: හරි.
1: ජපානින තරුණ තරුණියෝ කසාද බඳින්න කැමති නෑ. තනිකඩ ජීවිතවලට කැමති.
0: හරි.
1: ඒ වගේම සමහර විපරීත ලයිනුත් තියෙනවා. වර්ධනය. ඔව්
0: තේරෙනවා තේරෙනවා.
1: දරුවෝ හදන එක ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා.
0: හ්ම්.
1: එතකොට වැඩ කරලා බදු ගෙවන තරුණයන්ගේ ප්‍රමාණය අඩු වෙනවා දැන්. හැබැයි සමාජ සුභ සාධනයට වියදම් කරන්න සිද්ධ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ වගේ වැඩසටහන් ඔය NLB වගේ වැඩසටහන් මෙහෙම තියෙන නිසා
0: හරි
1: අපිට ඒ පැත්ත කව කරගන්න පුළුවන්.
0: නොදැනීම ඒ වැඩෙත් සිද්ධ වෙනවා. අන්න ඒක වටිනවා. යස්.
1: අපිට මේ තනියම දෙන්න උනොත් කොහොමද මේක? අපි කට්ටියම එකතු වෙලා මේක කරමු.
0: හ්ම්
1: කට්ටිය එකතු වෙලා තමයි මේ සමාජ සුබසාධන වැඩසටහන ඉන්නේ. ඒ නිසා අපිට වැඩිය බරක් දැනෙන්නේ නැතින මේක තල්ලු කර ගන්න පුළුවන්. මේක ගොඩාක් රටවල් වලට මේක මාර්ගයස.
0: ආනේ. බරපතල ප්‍රශ්නයක් කියලා
1: දෙනවා. ජාතික ලොතරේ මණ්ඩලේ ජපානේ නේ.
0: නෑනේ.
1: මොනාර ගාන තිබ්බ නැත්තම්.
0: ඒක හරි. දැන් ඉස්සර නම් අපි මොකක් හරි දැන් හිතනවා ක්ලෝදින් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් ඔබ කරනවා. ඉස්සර නම් කඩයක් අරගෙන කඩයක් දාලා එතන මේවා කරලා ෂෝරූම් එකක් හදලා එහෙම තමයි බිස්නස් එකක් කරගෙන යන්නේ. දැන් අපි දන්නවා නෑ අපිට ඔන්ලයින් වැඩේ කරන්න පුළුවන්. අපි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ තමයි අපේ බිස්නස් එක කරගෙන යන්නේ. එතනදී අපිට තව දෙයක් ඕනි වෙනවා. අපිට අර ට්‍රාන්ස්පෝර්ට් කෑල් ඩිලිවරි කෑල් අපිට කරගන්න වෙනවා. ඔන්න ඔතනදී ගොඩක් කට්ටිය පොඩ්ඩක් මොකද කරන්නේ කියලා කල්පනා කරනවා. ඒ අයට අපි මේ කියන්නේ ඕගලන්ට පුළුවන් pick me flash පාවිච්චි කරන්නේ වැඩේට. yes මොකද එක සැරේ එක එක්කෙනාට වෙන වෙනම යවනවටත් වඩා ගොඩක් කටිය කරන්නේ එකපාර orders කිහිපයක් අරගෙන දැන් හිතන කොළඹ තමයි වා යවන්නේ. මහරගම පැත්තට යවන්න තියෙන්නේ. එතකොට ගන්නවා ඒ ළඟ ඒ
1: ඒ business එකට දාගන්නවා මේ delivery date.
0: yes
1: හැමදාම බදාදාටයි සිකුරාදාටයි තමයි delivery කරන්නේ.
0: okay ඔව් නේ. ඊට පස්සේ area එක තෝරගන්නවා. දැන් මේ මහරගම
1: පැත්තට දිනු වෙනකොට ඉතින් daily පුළුවන්.
0: හරි okay.
1: හැබැයි දැන් ඔබ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකකට සල්ලි යට කරන්නේ. ඕඩර්ස් ටික එකතු වුණාම තමයි ඩග් ගාලා ප්ලෑන ගහලා අද දවසේ ටික හෙට උදේම යවනවා.
0: හරි.
1: එක වාහනේ pick me app එක තියෙනවා නම් එක වාහනයක් දාගෙන පොඩි පොඩි පොඩි පොඩි පාර්සල් ටික ලස්සන රූට් එකක ඔබට බෙදා හැරලා ඉවර කරන්න පුළුවන්.
0: අනිවාර්යෙන්. ඔව්.
1: බඩු ටික කියපුව වෙලාවට අදාළ ඩෙස්ටිනේෂන් එක රීච් කරනවා ෂුවර්. අතුරු ආන්තරාවක් උනේ නැත්තම් අතුරු ආන්තරාවක් වුණා කියලා හිතන්නකෝ. නිකන් හිතන්න.
0: හරි.
1: ඒත් ඔබ යවපු වහන්නවල වටිනාකම ඔබට ඔප්පු කරගන්න ලිපි ලේඛන තියෙනවනම් ඔබට ඒක ඒගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් එක හරහා ක්ලේම් කරගන්න පුළුවන්.
0: බලන්නක නේද?
1: වාහනේ දැන් කොහෙද තියෙන්නේ මොන ඩෙස්ටිනේෂන් එකේද දැන් තියෙන්නේ ඊළඟට යන්නේ කොහෙද? ඔබට ට්‍රැකින් ඩීටේල් එක ෂෙයා කරගන්නත් පුළුවන්. ඔබටත් ඒක බලා ගන්න පුළුවන්නේ.
0: ගාන දැනගන්න පුළුවන්. ඔක්කොම ටික දීලා තියෙනවා.
1: ඔබට එනවා ගාන ප්ලෑන් කරපු ගමන්. කොච්චරද සම්පූර්ණම ඩෙලිවරි එකට යන ගාන. ඒක ඔබට ඕනනම් දරන්න පුළුවන්.
0: හරි.
1: දරලා ඒක ඔබේ භාණ්ඩ ඇතුලේ හංගලා මිල අය කරන්න පුළුවන්. නැත්තම් බඩු ටික එවනවා කියලා ඒ චාර්ජ් එක ගෙවන්න කියන්න පුළුවන්.
0: කැමැති දෙයක්.
1: කැමැති විදියකට ඔබට මේක ටේලර් මේක් කරගන්න පුළුවන්. ඇත්තටම බලපුවාම මොනවා වුණත් ඉතින් මේ pick me එකෙන් දීලා තියෙන ඒක
0: ඒ සර්විස් එක
1: බොහොම වටිනවා කියලා තමයි මට නිකන් ආපු හැඟීම.
0: අනිවාර්යෙන්. ඒක ගැන ගොඩක් කටි කතා වෙනවා. ඒක වටිනවා කියන එක ගැන. ඉතින් අර ව්‍යාපාර ගැනම අපි කතා කරගෙන ඉස්සරහට යද්දි LOLC Finance වෙදින් හඳුන්වලා දෙන ෆැක්ටරින් සර්විස් එක ගැනත් මතක් කරන්න ඕනේ. අරින්ද ගොඩක් කටි කියන මේ ජොබ්ස් කරනවට වඩා ව්‍යාපාර ගැන කතා කරන අපේ ෂෝ එකේ අපි ගොඩක් මේ ඒ ගැන අපි වැඩි උනන්දුවක් තියනවා කියලා. ඔව්. ඒක හරි නේ. ජොබ් එකක් කරනවට වඩා ඔබටත් ව්‍යාපාරයක් කරන්න පුළුවන් නම් ඒක ඉතින් වෙන ලෙවල් එකක් සහ සල්ලි හම්බ කරන හොඳම ඒ කියන්නේ මාසෙ අන්තිමට ගාණක් එනවා වගේ නෙමෙයි නේ ඒක ඒක වෙනස්
1: මොකද කරන්නේ ව්‍යාපාරිය මේ ව්‍යාපාර නේද
0: තාම නැහැ ඉතින් ඒවා හීන හීන හිතේ තියෙනවා ඉතින්
1: කයිය
0: කයිය නෙමෙයි හීන
1: කයිය නෙමෙයි ඔය කියන්නේ කයිය ගහනවා කියලා කියන්නේ ගාන් දොඩෝ
0: ඔයාලා එහෙමයි කියන්නේ
1: කරන්නේ ඔව්
0: හරි අර කමන්න
1: දොඩවනම කරන්නේ ව්‍යාපාරයක් කරන්න මිස් මොකක් කර චූටි දෙයක් කරන්න ලොකු අවවාද දෙන්න එපා මම ඔය මේ හරියට දකිනවා මේ මේ Facebook වල එහෙම අම්මෝ
0: අවවාද සහ අනුශාසනා නේද
1: ව්‍යාපාර කොටනගෙන මේ වෙන රස්සාව කරලා අවසර ගෙදර ඇවිල්ලා ඒව කරන්න හය හත වෙනකම් කඹරල ඇවිල්ලා රෑට ලයිට් එකක් ගහගෙන මේ කොහොමද ව්‍යාපාරයක් ගොඩනගන්නේ කඩලවත් ඉක්ුණලා නැහැ සමහර අය
0: ඒකත් හරියට අර ලයික්ස් ලක්ෂ 5ක් ගන්න ඔබ මොකද්ද කරන්න ඕනි කියන වීඩියෝ එකට තියෙන ලයික්ස් 10 වගේ.
1: එහෙම ඒවා තියෙනවා.
0: තියෙනවා තියෙනවා තියෙනවා.
1: වැඩේ තියෙන්නේ ඇත්තටම ව්‍යාපාර කරන මිනිස්සු. එහෙමත් මිනිහෙක් තමයි මේ හරි අවවාදය දෙන්නේ.
0: ඕ ඒක.
1: හැබැයි ඕගොල්ලෝ යන්න LOLC finance එකට. හරි. ගිහිල්ලා ඔබේ ව්‍යාපාරය ගැන කියන්න. පළවෙනි දේ තමයි කවුරු ණයක් තුරහක් දෙන්න බෑ කිව්වත් ඔබේ ව්‍යාපාරය පටන් ගන්න සමහර වෙලාවට first capital එක දෙන්නේ LOLC finance එකකින් වෙන්න පුළුවන්.
0: Yes.
1: මොකද chance එකක් අරගෙන plan එකකට වැඩ කරන මිනිස්සුන්ගේ potential එක අඳුනගන්න LOLC finance එකේ මිනිස්සු ඉන්නවා.
0: හරි.
1: ඒක ඒගොල්ලන්ගේ වෙනම සුවිශේෂී හැකියාවක්. විශේෂ ප්‍රාගුණ්‍යයක් කරලා කරලා දන්නවා.
0: ඔව් ඔව්.
1: දන්නවද?
0: හරි.
1: දොරේ සද්දෙත් දන්නවා පුතා. ඒගොල්ලෝ
0: බෙරේ සද්දෙත් දන්නවා.
1: අහලා කියන්න පුළුවන්. සද්ද විද්ද පළඟ පතිරලාගේ කට්ටියක් ඒගොල්ලෝ සද්ද අහලා කියන්න පුළුවන් ප්ලෑන් එක වැඩ කරනවද නැද්ද කියලා. එහෙම චාන්ස් අරන් ඉන්වෙස්ට් කරපු බිස්නස් තියෙනවා, උදව් කරපු බිස්නස් අද මිනිස්සු හොඳ තැන්වල ඉන්නවා. ව්‍යාපාරේ පටන් ගන්න විතරක් නෙමෙයි, පටන් අරන් රෝල ගහගෙන යද්දි ණයට බඩු දීලා සල්ලි හිර වුණොත් ඒකත් බේර ගන්න ක්‍රමයක් තියෙනවා. එන්න තියෙන සල්ලි වලින් 80%ක් හෝ 85%ක් LOLC ෆයිනෑන්ස් එකේ ෆැක්ටරින් සර්විස් එකකින් අරගෙන ආපහු ව්‍යාපාරේ පණ ගහලා තියාගන්න පුළුවන්. නයිට දීප බඩු ටිකේ සල්ලි ටික හම්බ වෙනතුරු.
0: හරි. ඒක එකතු කරගන්නෙත් LOLC ෆයිනෑන්ස් ගිහිලා ඒ ඉතුරු 20%. එතනින් පොඩි කමිෂන් එකක් තියාගෙන ඉතුරු සල්ලි ටිකත් ඔබටම හම්බ වෙනවා.
1: මම මේ කියන දන්න මොකක්ද දන්නවද?
0: හරි.
1: කරන්න හිතුවොත් බිස්නස් කරන්න බැරි නෑ කියන අදහසයි මට දෙන්න ඕනේ. මේ රස්සා පොලිමේ මිනිස්සු අයින් කරගන්න
0: ඕනේ.
1: පුදුම කරදරයක් මේ රස්සාවල් හොයන වෙලේ.
2: හද ගැස්මට සියත. Brand new unath registered unath free will ekak gannawa nam asset line finance tamai liyakiya bili avamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
3: obage mangala diniya ranin sarasanna swarna mahal gampahasa ratnapura shakawan wetin agosthu masa 21 22 23 yana diniyan idi carrot 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ
6: ගියේ හරිම තැනට ගිහින් ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555

0: तिलक वर्धन टेक्सटाइल्स රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි මිලියන 50 සිට ආරම්භ වෙන apartments මූලික ගෙවීම මිලියන 9යි මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම් දැන්ම Prime Group අමතන්න 13/22 මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් නොවහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවන්න 0.70 455 11
0: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
2: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21, 22, 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි මිලියන 50 සිට ආරම්භ වෙන apartments මූලික ගෙවීම මිලියන 9යි මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම් දැන්ම Prime Group අමතන්න 13/22 මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් එවගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක් රුපියල් 1,05,000ට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න

0: ප්‍රියතා ටොප් ස්ටෝරි.
1: හානිව වගාවන්ට කෘෂි රක්ෂණවන්තේ. පවතින වියලි කාලගුණික තත්ත්වය යටතේ මොනරාකල පොළොන්නරුව හම්බන්තොට අම්පාර අනුරාධපුර දිස්ත්‍රික්කවල වී බඩේරිඟු ඇතුළු වගාවන්ට හානි සිදුවී ඇති බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි පැවසුවේ හානියට පත් වගාබිම්වලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. මෙවන විට වාර්තා වී ඇති හානියට පත් කුඹුරු ප්‍රමාණය අක්කර 6073ක්. එම කුඹුරු අයත් ගොවින් 4707 කඩිනමින් වඳි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ. හානියට පත් වී බඩේරිඟු ඇතුළු බෝග 6ක් සඳහා හෙක්ටාරයකට රුපියල් 100,000 මුදලක් බැගින් උපරිම වශයෙන් අක්කර 5ක් සඳහා රජය මගින් වඳි ලබා දීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. කැනඩියානු භාණ්ඩ සඳහා පැනවීමට නියම කර තිබූ තීරු බදු දින 3කට ප්‍රමාද කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. වෙළඳ ගිවිසුම අවසන් කරන තෙක් සිය තීරණය කල් දමූ බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. පසුගියදා ට්‍රම්ප් නිවේදනය කළේ කැනඩියානු භාණ්ඩ සඳහා 50%ක තීරු බද්දක් පනවන බවයි. කැනඩාවේ ප්‍රාන්ත කිහිපයක ඇමරිකානු වාහන සඳහා වන තීරු බදු සහ ඇමරිකානු මත්පැන් අලවිය තහනම් කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා කැනඩාවට එරෙහිව බදු පැනවීමට තීරණය කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: අනුවටයි දශම දෙකෙන්.

0: ඇඳට වැටිලා විනාඩි පහෙන් නින්ද යන මනුස්සෙක් දැක්කම මට එක මිරකල් එකක්, එක මැජික් එකක්.
1: දැන් සමාජයේ එහෙම තමයි.
0: සීරියස්ලි?
1: වැටුණ ගමන් නින්ද යන මිනිස්සු මාර මිනිස්සු.
0: අනිවාර්යෙන්, අනිවාර්යෙන්.
1: ඒගොල්ලන් ඉතින් භාගෙවිත හිතත් බොහොම සෑල්ලුත් ඇති.
0: හා?
1: ලොකෝට ස්ට්‍රෙස් ගන්න ඇති මිනිස්සුත් වෙන්න ඇති.
0: වෙන්න ඇති. ඕ නේ, ප්‍රශ්න අඩු ඇති. නිදහස් මනසක් ඇති.
1: ගොඩාක් වැඩ කරන මිනිස්සුන්ට අපි හිතනවා දැන් අපි ඇඟපත වෙහෙසවල මහන්සි කරලා වැඩ කරනවා නම් වැටුණු තැනක නිින්ද යනවා අපේ බහුතරයකගේ රස්සාවල් ඒ වගේ නෙවෙයි දැන්.
0: හරි, ඔකේ.
1: අපි බොහොම මේ නිකන් ක්ලාස් රූම් ජොබ් ටයිප් එකේ ඒවා කරන්නේ නේද? අපි ඉන්නේ ඉතින් මොනවා හරි වර්ගයක ඔෆිස් එකක පුටුවක මේසයක ලැප්ටොප් එක වගේ තමයි ඉතින් ලයිෆ් එක ගෙවෙන්නේ.
0: ඔළුව තමයි පොඩ්ඩක් හරි වැඩිපුර වෙහෙසුනා නම් ඔළුව.
1: ඉතින් ගොඩාක් කල්පනා කරන ගොඩාක් බරපතල තීරණ ගන්නකොට ඉතින් තියෙන ප්‍රශ්නයක් තමයි.
0: හරි.
1: ඔබ ඉතින් ගොඩාක් ඉතින් මෙන්ටලි වේස්ට් වෙනවා. ගොඩාක් ලොකු ස්ට්‍රෙස් එකක් මේ මොළගෙඩියට හම්බ වෙනවා.
0: හරි.
1: නේද? අවසාන වශයෙන් අපේ සිතුවිලි තමයි ඉතින් අපිව අපේ ෂේප් එක හදන්නේ.
0: හා.
1: අපිට නෙගටිව් සිතුවිලි ගොඩාක් ප්‍රෙෂර් එක නිසා වැඩි වුණොත් ඇත්තටම නිින්ද යන එක අඩු වෙන්න පුළුවන්.
0: අපේ සිස්ටම් එකම චේන්ජ් වෙනවා. නේ?
1: තාම අමාරු රස්සාවල් කරන මන් දන්නවා. ඔය යාළු මිත්‍රයොත් ඉන්නවා. ඒගොල්ලෝ වැඩ කරන්නේ මහ රෑට. ඒගොල්ලෝ වැඩ කරන්නේ වෙන රටවල් වල දවල් කාලයේ බලාගෙන. ලංකාවෙන් රෑ කාලේ. ඉතින් ඒගොල්ලන්ගේ බයොලොජිකල් රිදම් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක අර ඉර පායනකොට නැගිටලා ඉර බහිනකොට මහන්සිය දැනලා කලුවර වැටෙනකොට නිින්ද යන ක්ලොක් එක නෙවෙයි. බයලොජිකල් සිස්ටම් එක අවුල් වෙලා සමහර අයගේ නෙගටිව් එනර්ජි වැඩි වෙලා ඉතින් එහෙමයි ඉන්නවා. විවිධ ප්‍රශ්න කොඳු අමාරු කාර්ය අපේ රටේ මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක්
0: ඉන්නවා.
1: ඒකට ඉතින් හේතුව ගොඩාක් වෙලා ඉඳගෙන ඉන්න එකක් තමයි.
0: හරි.
1: සමහර අයට තියෙනවා ඒකනේ ඉඳන් ගාය තියෙනවා. හරිද? සමහර අයට ඉඳන් ගාය හිටන් ගාය හොඳයි ඉඳන් ගායට
0: වඩා.
1: හරිද? ගොඩ ඉඳගෙන ඉන්නවද ඔබ? සාමාන්‍යයෙන් කියනවා පුටුවක විනාඩි 15කට 20කට වඩා ඉඳගෙන ඉන්න එපා කියලා. අපිටත් සමහරවිට මේ පුටුවලින් නැගිටින්න අමතක වෙනවා. සමහරවිට පැය 3ම අපි ඉඳගෙන ඉන්නවා.
0: ඉඳගෙන ඉන්නවා. එහෙම බෑ නේ අරවින්ද අපිට.
1: ෂුවර් ඉතින් ආයෙ ඉතින් කොඳු අමාරු ෂුවර්. ලියලා දීලා තියෙන අපිට දෑවැද්දට.
0: සීරියස්ලි?
1: ඒවට වෙනම මෙට්‍රස් ඕන වෙනවා. මොකක් හරි මෙට්ටයක් ගන්න එක නෙමෙයි මෙතන රාජකාරිය. මොකක් හරි මෙට්ටයක් ගන්න නම් අපි මෙච්චර කතා කරන්න ඕනෙත් නැහැ. ඔබට නිින්ද නොයන හේතුව මොකද්ද කියලා බලලා හේතුව ට්‍රීට් කරාට පස්සේ ඔබට නිින්ද යනවා ඕන තැනක. දැන් හේතුවට ට්‍රීට් කරන එක තැනක නිදාගන්නේ තව තැනක එක කරදරයි
0: නේ. ආ ඒකනේ.
1: හේතුවට ට්‍රීට් කරන ගමම්ම නිින්ද යන තමයි අපි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් රේන්ජ් එක ඔබට අඳුනලා දෙන්නේ. ඒවා මෙට්ට නෙමෙයි. ඒවා නිින්ද යන්නේ නැති හේතුවලට විසඳුම් කියලා හිතන්න.
0: හරි, ඔකේ.
1: එහෙම හිතන්න. අන්න එතකොටයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඒ ෆන්ක්ෂනල් රේන්ජ් එකක් ට්‍රීට් කරන එම මෙට්‍රස් කලෙක්ෂන් එකක් ගැන මට නම් ඔබට කියන්න වෙන නමක් මතක් වෙන්නේ නැහැ. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කලම්බු 7 වල ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක් තියෙනවා. මෙට්ටේ නම් ගන්න එපා සුද්දා. මෙට්ටේ හරියන එක මොකද්ද රේන්ජ් එකෙන් කියන එක හරියට හොයාගන්නේ නැතුව.
0: හරි.
1: ප්ලීස්.
0: මට මතකද අරවින්ද ඉස්සර මම බලන්නේ ජෝක්ස් වීඩියෝස් විතරමයි බලන්නේ. ඒව හිනාවෙවි. ඒකම තමයි මගේ වැඩ. හැබැයි මම දවසක් චේන්ජ් වුණා. මම බලන්න ගත්තා පොඩ්ඩක් බිස්නස් අයිඩියාස් ගැන වීඩියෝස්, අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න වීඩියෝස්. ඔයාට කියන්න දැන් මට එන්නෙම මගේ ෆීඩ් එකේ තියෙන්නෙම ඒ විදිහේ හොඳම හොඳ වීඩියෝස්. දවස ගානේ මම අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඒවා හොඳ දේවල් වලට යොදවනවා. ඉතින් මාව මේකට පුෂ් කරේ කවුද කියලා බැලුවා. මගේ පිටිපස්සේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි හච්. අනිත් කෙනා හොඳට දැකලා පුරුදු මූණක්. It's you. උදව් කරා. ඒකට අවශ්‍ය කරන ඩේටා මට දුන්නා හච්. ඉතින් ඒ නිසා මගේ ගමන මට දැන් පැහැදිලි. ඔබට තේරෙනවද මගේ වෙනසක්? මම කතා කරන විදිය, මම අතපය හසුරන විදිය, මගේ කට ඇරෙන විදිය, වැහෙන විදිය, හුස්ම ගන්න මගේ වෙනසක් තියෙනවා අරවින්ද. ඒ වගේ හැමදාම මම ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ. මම ටිකක් දැන් වෙන පාත් එකක මම යන්නේ වැඩ කරන්නේ. Thank you so much Hutch. ඔයා දුන්න සුපිරි පැකේජ් එකක් Hutch 15 කියලා. ඒක වැඩ කළා. ඒක වැඩ කළා මගේ ලයිෆ් එක චේන්ජ් වෙන්න. මට
1: මාවට පාර පෙන්නවා. Hutch වට පාර හදලා
0: දුන්නා. හදලා දුන්නා. දෙකම මම ප්‍රයෝජනෙට ගත්තා.
1: දැක්කුනේ නේ. හතරම්. හිතමු කරදරයක් නෙමෙයි අපිට දැන් ඇත්තට වෙලා තියෙන්නේ.
0: කොතනින් කොහොම නතර වෙයිද කියලා මම දන්නේ නැහැ. හිතන දේ වෙන්නේ නැහැ.
1: වැඩි දුර යන්නේ නැහැ පුතා. වැඩි දුර.
0: මොකද්ද මේ මොනවාද?
1: නෑ නෑ මට එහෙම නෙමෙයි කියන්න. මොකද්ද මට කියන්න ඕන ගමන්ද?
0: යන දුර හිතා ගන්න බෑ.
1: හිතා ගන්න බෑ. අචින්ති තම්පි බවති.
0: රයිට්. මේ ඇත්තම මාසෙකට ලොකු ගාණක් වියදම් කරනවා නම් ඩේට වලට ඒ ගැන දෙපාරක් හිතන්න. Hutch 15.
1: සල්ලි තියෙනවා නම් කමන්නේ නෑ.
0: සල්ලි තියෙනවා නම්
1: කමන්නේ නැහැ. කවුරු හරි සල්ලි වලින් හැදෙනවනේ. ඔබට සල්ලි වැඩි ඇතිනේ. ඉතින් මාසෙකට යාලා 7,000ක් ඩේට වලට වියදම් වෙනවා. තමයි ඉතින් මොකද? එහෙම කියලා හිතෙනවා නම් මේ ඔබට නෙමෙයි. මේ කියන්නේ ජකු ඩේට වලට මේ තරම් වියදම් පුදුම වියදම නෙමෙයික කියලා හිතනවා නම් ඩේට වියදම 1199 ට අඩු කරන විදිය තමයි අපි ඔය 15 ගගා මෙතන මේ මේ මේ
0: කියන්නේ.
1: අන්න ඒකයි මෙතන මේ කියන්න හදා. හරිද?
0: තේරෙනවද?
1: හරිද?
0: මෙතන.
1: ඒක නෙමෙයි මේ කියන්නේ.
0: හා ඒක නෙමෙයි නෙමෙයි ඒක තමයි කියන්නේ.
1: ඒක තමයි කියන්නේ. ඔව්.
0: හරි. දැන් අපි ඉදිකිරීම ක්ෂේත්‍රය. අතර අපිට ලෙක්චර් මොන හරි වැඩක් කරන්න පුළුවන් මේ ඉදිකිරීම ක්ෂේත්‍රය සම්බන්ධව මට හිතෙනවා.
1: ලෙක්චර් මොන හරි කියන්නේ?
0: ඒ කියන්නේ අපිට ලෙක්චර්ස් දෙන්න පුළුවන්.
1: ඔව්. ඒ
0: තරමට අපේ නොලෙජ් එක දැන් පොලිෂ් වෙලා තියෙන ඉදිකිරීම ක්ෂේත්‍රය. අපි ගෙවල් හදලා ඉවරයි. ඒක හරි. අපි සමහර තැන් වල වරද්ද ගත්තා. අදටත් අපි ඒවට ගෙදර ගියාට පස්සේ මෙතනදී දුක හිතෙන්නේ. ගෙදර ගියාට පස්සේ අරම කරන් තිබා. මෙහෙම කරන් තිබා ගෙදර යනකොටම පේන්නේ වහල. වහල කැතට පේනවා.
1: ඔයාට නොටිස් වෙලා තියෙනවද?
0: යා.
1: ඕනම ඉදිකිරීමක බාහිර පෙනුම.
0: හරි.
1: බාහිර පෙනුමේ මොන කෑල්ලෙන්ද? ඒක මොඩර්න් දෙක පරණයිද? අනේ මොකද්ද මේ? මොකද්ද මල්ලි මේ? මොකද්ද මේ? මොකද්ද මේ? එහෙම මොකෙන්ද හිතේ?
0: වහල.
1: වහල.
0: අනිවාර්යෙන්.
1: වැඩ දාන්න පුළුවන් එළිය වහලේ තමයි.
0: හ්ම්.
1: දැන් අපේ අර පරණ උළු ක්‍රමයට ඕනාට වඩා ස්ටීප්. ඒ කියන්නේ මම ගොඩාක් ආනතිය වැඩි වහලයක් ගහන්න පුළුවන්ද? බෑ. උළු කරඩ එක තරබරබරස් ගා.
0: බිම.
1: බිමට වැටෙනවා.
0: හරි.
1: දැන් අලුත් ක්‍රම ඇවිල්ලා තියෙනවා. උළු පෙනුමම තියෙන උළු නොවන ඊට වඩා සැහැල්ලු නමුත් ශක්තිය හම්බාන වැඩි.
0: හරි.
1: The superior material තියෙනවා. ලස්සන කලසුත්
0: එන්න. හ්ම්.
1: ඉතින් ඒ වෑම් පුදුම ඉක්මනකට වහලේ හරිම ලස්සනට ගහලා ඉවර කරන්න පුළුවන් නේ.
0: ඒකනේ.
1: එයි.
0: එයි. ඒකට තමයි අපි කියන්නේ සුපර් මෙට් කියලා. සුපර් මෙට් ඔබට හඳුන්වලා දෙන්නේ වෙන කවුරුත් නෙමේ අවුරුදු 60ක විශ්වාසය තියෙන රයිනෝ රූෆින්. ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක ගිහිලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මේ වහල විතරක් නෙමේ.
1: වහල සිවිලිම.
0: හරි.
1: එතකොට
0: වෝල් ක්ලැඩින්.
1: වෝල් ක්ලැඩින්. ගේට් ක්ලැඩින්. එතකොට වැහි පීලි පද්ධතිය.
0: යස්.
1: ඒ කියන්නේ කම්ප්ලීට් ප්‍රොජෙක්ට් එක පුතා.
0: ඩෙෆිනිට්ලි.
1: ආයි වෙන තැනකට යන්න වෙන්නේ.
0: අපි කෝල් කරන නම්බර් එකක් දෙන්නද? 0192 683 683 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. දැන් අරින්ද හිතන්න මම දැන් ඇවිල්ලා තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත. ඇවිල්ලා ඉන්න කස්ටමර් කෙනෙක්. මම අද වාහනයක් අරගෙනම යන්න ඇවිල්ලා තියෙන කස්ටමර් කෙනෙක්. මගේ අතේ තියෙනවා
1: ෆෝන් එක. තත් 10ක්
0: පර්මිට් එක මම අවශ්‍යතාවය. මගේ අතේ පර්මිට් එක
1: තියෙනවා. 7-5ක් තියෙනවා සාක්කුව. ඒක අලිවෙන්දේසි ඇවිල්ලා තියෙනවා. 7-5ක් විතරයි.
0: හරිම හොෂ් නෙමේ. හොට් ලේඩි කෙනෙක් දැන් ඇවිල්ලා ඉන්නවා ඔයාගේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකට. ඔයා මාව කොහමද මං ගන්න වාහනේ ඔයාට තෝරලා දීලා ඔයා කොහමද මට සලකන්නේ?
1: ඒ කියන්නේ?
0: හ්ම්. ඒ කියන්නේ මං අරන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඔයා තමයි
1: සල්ලි ගනවද?
0: සල්ලි ගනලා තියෙන ඔක්කොම තියෙන
1: සල්ලි ගනවන අර යන්න. අපිට මෙතන වැඩ තියෙනවා.
0: මොකක්ද ඔයාලා කියන වාහනේ? දැන් මං අහනවා. මොකක්ද ඔයාලා මට දැන් පුළුවන් SUV එකක්. හරි.
1: කියලා දැන් ඔයා එනවා.
0: මං ඉඳ බලනවා ඉතින්.
1: සීම මේ මේ ඕ අවබෝධයක් නැහැ දැන් මේ ඇවිල්ලා හිටියට.
0: දැන් මගේ හිතේ තියලා හැබැයි මම පෙන්වන්නේ නැහැ. මම පෙන්වන්නේ නැහැ.
1: අපි පෙන්වන්නෙත් නැහැ.
0: කස්ටමර් තමයි අංක 1. හරිද?
1: කස්ටමර් අංක 1 වෙන්න පුළුවන්. මේ වගේ හොල්ලි මං එක මරගාත වලට ඒ අපි වැඩක් නැහැ බොරු වැඩක්.
0: නියෝජිතයා. ටින්ටින් ටින්ටින්. ඒ කියන්නේ එන්න. ටින්ටින්. නියෝජිතයන්.
1: කවදාවත් තැනකට ගිහිල්ලා නියෝජිතයා ටින්ටින්. ඒවනම් ගන්න මම ගරු නම්බු තියෙන මිනිස්සු මේ වැඩ කරන්නේ.
0: නියෝජිතය පැමිණි.
1: මේ විදිහට කියලා දන ගහලා වැඳලා අනේ නියෝජිතයා. මා මෙහි පැමිණියේ මට SUV රථයක් ලබා ගැනීමට. අනේ නියෝජිතයා. තරහ අවසර මය බෝයි ස්වාමීනි. පස්ස අන්දහසකට උදුවෙන්ඩ නියෝජිතයා.
0: හරි,
1: මට SUV රථයක් කරා මාව රැගෙන යන්න.
0: එච්චර වඳින්න ඕනේ
1: නෑ. වඳින්න ඕනේ නෑ කියලා තමයි මම කියන්නේ. නියෝජිතයා මේ කස්ටම කෙනෙක් වුණත් පොඩි නිහතමානී කමක් තියාගන්න. කස්ටම දෙවියාය, කස්ටම පොරය, ඒ මිනිස්සු තමාරුවෙන් මේ බිස්නස් දාගෙන, මේ ෂෝරූම් දාගෙන, ඔය ලොකු සල්ලි අත කරලා මේ ඉදිරියට වාහනයක් ගන්න ගියාම මේ එන්නේ ලොකු තනන්නපා. ඒ මිනිස්සු අද ඊයේ නෙමෙයි නේද?
0: ඔව්, ඒකනේ.
1: කඩේකට ගියාම වුණත්, බස් එකකට නැග්ගාම වුණත්, ඉතින් මේක හැමෝටම එක.
0: ඔව්, ඇත්ත ඇත්ත.
1: මේක මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක. නේ? කස්ටමර් දෙවියාය කියලා එතන මේ වැඩම කරන්න ලෑස්ති වෙන්න එපා නිකන් නෝමල් මිනිස්සුෙක් විදිහට හැසිරෙන්න.
0: එතකොට හොඳයි. එතකොට සර්විස් එකත් ලස්සනට හම්බෙනවා, කස්ටමර්ත් නියමයි. ඉතින් හොඳට
1: වැඩේ වෙනවා. ඔව්. මේ බ්‍රදර් මම පොඩි SUV එකක් බලන් ආවේ. මම මේ ගොල්ලන්ගේ බයික් X55 එක ගැන මම ඕන තරම් දේවල් අහලා තියෙනවා. මට මේක ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් කරන්න තමයි මම ආවේ. මට ඉතින් පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම දාගන්න පුළුවන්ද? අනිවාර්යෙන්, අනිවාර්යෙන් සර්. අපි සර් වාහනේට නැගලා අපි සර් ඩ්‍රයිව් එක දාන ගමන් කතා කරමු නේද සර්?
0: මැඩම්
1: කෙනෙක් ඇවිල්ලා මම සර් මේ වෙලාවේ සර්විස් එක දෙන ගමන් මැඩම් මොකටද දාන්නේ?
0: මම මේ බල්ල යන්නා
1: එනං ගිදෙන්න යන ගමන් එයා පෙන්නන කතා කරා.
0: ඕකේ,
1: බලන්න සර් මේක ඉන්ටීරියර් එක අපි හැම කෑල්ලක් ගැනම මේක යුරෝපියන් ස්ටෑන්ඩර්ඩ්ස් ඔක්කොම ටච් කරලා තියෙනස. මේ බලන්න හැම පොඩි ට්‍රිමින් එකක පවා තියෙන ඩීටේල් එක බලන්න සර්. අපි පොඩි තැනකවත් මේක කොම්ප්‍රොමයිස් කරලා නැහැ. බලන්න මේ ස්ටීරින් එකේ තියෙන මේ විශේෂිත හැඩය.
0: ඒකෙන්
1: යම්කිසි අමුතු පෙනුමක් වාහනේ කොක්පිට් එකට අරගෙන එනවා නේද?
0: ආ, ඩෙෆිනිට්ලි.
1: ඩෙෆිනිට්ලි. මලි මම හරි ආසයි මලි මේ ගියර් ෂිෆ්ටර් එකට නම්. ඔසර් ඇත්තටම මේක පොඩි ඒවියේෂන් ඉන්ෆ්ලුවන්ස් එකක් නැහැම කියන්නත් බැහැස. සර් ෆ්ලයි කරලා තියෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා රටවල් ගණනාවකට. ඔයා මොකද උත්තර දෙන්නේ? මම සර්ත් එකෙන් කතා කරනවා. සර්ත් මම, මෙයාත් මම, ඒජන්ට්ත් මම ඉන්නේ. වා තාමිද අතනයිලා හිටගෙන වැලහින්නක්සේ බලන් ඉන්න කවුරක් ගණන් ගන්නවද?
0: මම ගවනාවත් එහෙම වෙන්නේ නැහැ.
1: කාටවත් එහෙම වෙන්නේ නැහැ. ඔයාට වෙන්නේ මට මේක ගන්න.
0: දැන් සර් කැමති ඔක්කොටම ආසයි. කැමති රෙඩි. දැන් එයාට ඕනි ටෙස්ට් ඩ්‍රයිව් එකක්.
1: නෑ මිස්, මේ ටෙස්ට් ඩ්‍රයිව් එක ගැන ගමන් කතා කරන්න. මිස් කොහෙද ඉන්නේ?
0: මං එළියේ ඉන්නේ.
1: මං මෙන්න මේ ගැනිට නැගලා පිටිපස්සේ බෑ. සිම්පල් බට් වෙරි ඩිරෙක්ට් ෆෝවර්ඩ් ටෙක්නොලොජි එකේ තියෙන සමහර පාර්ට්ස් අනිවාර්යෙන් කැමති වෙනවා මිස්. ෆෝන් එකක් චාර්ජ් කරගන්න, වයර්ලස් චාර්ජින් අරගෙන ඒවා හඬ දේවල් නෙමෙයි ඔය වාහනෙත් එක්ක. මේක තමයි මිලියන 15කට අඩුවෙන් පර්මිට් හෝල්ඩ් එක නෝට් දැනටත් ගන්න තියෙන වාහනේ. මම දන්නේ අලුත් ගණන් මිනු වෙනස් වෙච්ච එකේ මේක ගණන් වෙනස් වුණාද කියලා එක මම හොයලා බලලා කියන්නම්. මෙච්චර කල් නම් තිබුණේ මිලියන 15කට අඩුවෙන් මේක තියෙන ප්‍රීමියම් වර්ෂන් එක ඔබට ගන්න පුළුවන් පර්මිට් හෝල්ඩ් කෙනෙකුට. පර්මිට් එකක් නැතත් තවත් ලක්ෂ 3-4ක් වැඩියෙන් 4-5ක් වගේ නිකන් හිතා ගන්න. කොහොමත් මිලියන 16කට අඩුවෙන් ගන්න පුළුවන්කම තිබුණා. තාමත් මං හිතනවා එහෙම වෙන්න ඇති කියලා. මොකද එහෙම වෙනසක් වුණා නම් අනිවාර්යෙන්ම අපිට දැනුම් දෙනවා ගාන ගැන. ඉතින් ගානයි වැඩයි පෙනුමයි අරම ඔක්කොම ඔප්ෂන්ස් උයි. ඉතින් මේක ඇත්තටම අපිට මේක රියලිස්ටික්ද කියලාත් හිතනවා ඇති. ඒ ගණන් වලට දෙන්න පුළුවන්ද කියලා. ඔව්, දෙන්න පුළුවන්.
0: Right.
1: දෙන්න පුළුවන්.
0: 9:31.
1: දෙන්න පුළුවන්.
2: හද ගැස්මට සියත. රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
3: හදිසියට එහෙ මෙහෙ තියන්න පාරතරම්
4: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011 5 880 400. එල්ලෝ එල්සී රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: විදේශ සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Agbase 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන් ස්ටිකෙන් ටික පේ.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
11: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
15: ඒත් ලොකු කරලා නේද?
14: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත්කම
18: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් 3.5 ලිතියම් අයන් බැටරි

0: ඔන්න දැන් සමහරලාට සල්ලි තිබිලත් තරන්නේ. සමහරලාට
1: හරි
0: සල්ලි තිබුණත් තරන්නේ. يعني සල්ලි නෙමෙයි හැමදේම. ඒක නෙමෙයි මම කියන්නේ. හ්ම් සල්ලි නෙමෙයි තමයි හැමදේම. සමහරව ක්‍රෙඩිට් කාඩ් වලට විතරනේ හරියට හම්බෙන්නේ.
1: ආ ඒකනේ නේද?
0: නේද?
1: ඒ කියන්නේ සල්ලි තියෙනවා. ඒවා
0: දැන් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවලා ඉන්ස්ටෝල්මන්ට්ස් ගෙවන්න හම්බුණාට වට සල්ලි වලින් නිකන් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න යන හම්බෙන්නේ
1: නැහැ නේ.
0: කීයක් අත්සන් කරන්න
1: ඕන? ආ ඒකනේ.
0: ක්‍රෙඩිට් කාඩ් එක තියනනම් වට මම මාස 12න් ගෙවන්න 24න් ගෙවන්න. හ්ම් සමහර ඩීල්ස් තියෙනවා ඒවත් දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකකට විතරයි. ඒ දෙන්නේ commercial bank way credit card එකට විතරයි.
1: හරියට හරි.
0: මේ වෙලාවට තමයි සමනල ගැටේ වැටෙන්.
1: ඔව්. එතකොට හිතන
0: අයියෝ. මම සල්ලිත් මේවා ගන්නවා. ඒක. commercial bank credit card එකට විතරයි සේ offer එක යන්නේ.
1: මට වෙලා තියෙනවා එහෙම.
0: මල්ලි එහෙම කතා කරන්න එපා මල්ලි. දැන් කවුරුවත් මෙතන බලාගෙන නැහැ නේ මල්ලි. කවුරුවත් දන්නේ නැහැ නේ උනාට සේ credit card. සමහර hotel deals එහෙම තියෙනවා.
1: ඔව් නේද?
0: ඒ කියන්නේ ඔයා ලෝකේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයා වා දන්නවා. ඒක මම තමයි. දැනට මම තමයි කවුරුවත් දන්නේ
1: නැහැ. Will you marry me? Will you marry me?
0: නෑ නෑ නෑ නෑ හැමෝම ඕක අහනවා.
1: Will you marry me?
0: ඇඟේ ලේ නැති වෙනේ මහන්න එපා.
1: ලොකුම සල්ලිකාරයා කිව්වද Will you marry me?
0: එහෙම නේද වැඩේ යන්නේ.
1: ඇත්තට කොච්චර සල්ලි කොල්ල වලින් මෙහෙම පුරෝගෙන බෑග් වල තිබ්බත් වැඩක් නැහැ
0: සහෝදරයා. ¿Cómo se

0: ක්‍රිකාඩයට දෙන ඩීල් එක ඔබට සල්ලි වලට ගන්න බෑ.
1: සෝසරි.
0: ඒ හෝටලේ ඔබට සල්ලි වලට ගන්න පුළුවන් වෙයි.
1: හරි.
0: ඒ කාමරේ ඔබට ගන්න බෑ.
1: අන්න ඒකනේ කියන්නේ බ්‍රෝ.
0: පිළියන්නේ.
1: ඒකනේ.
0: ඒ තරම් පවර්ෆුල් කාඩ් එකක් කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එක. ගොඩාක් ඩීල්ස් තියෙනවා. පට පටගාල වැඩ කරන ඒවා තියෙනවා. දීර්ඝ කාලීනව ඉන්ස්ටෝල්මන්ට්ස් වයිස් ගිවාගෙන යන ඒවා තියෙනවා. ප්ලැටිනම් ද ගෝල්ඩ් සිල්වර් ද කාඩ් එක කියන එක ඔබේ ආදායම් මාර්ගයේ මත සහ ඔබේ ගිවා ගැනීමේ හැකියාව මත තීරණය වෙන එකක්. මේක තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් අර ෆ්ලයි ස්මයිල්ස් වලට මේකේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හම්බෙන පොයින්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔය ෆ්‍රීකුවන්ට් ෆ්ලයර්ස් වලට දෙන යා මයිල්ස් තියෙනවා. ඒක කන්වර්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාඩ් එකට හම්බෙන පොයින්ට්ස්.
1: හරි.
0: ඉතින් ඔහොම ඔහොම තමයි යන්නේ shopping, dining, traveling මොනවාද ඔබට ඊළඟ කරන්න ඕනේ?
1: Travel.
0: අතේ සල්ලි නැති වෙන පුළුවන් travel කරන්න.
1: හරි.
0: නමුත් කාඩ් එකකින් යන්න පුළුවන්. ටිකට් එක දාගෙන ඒකත් කාඩ් එකෙන්ම දාගෙන සමහර ඉන්ෂුරන්ස් එකත් කාඩ් එකෙන්ම
1: අරගෙන
0: රට ගිහිල්ලා කාඩ් එකෙන්ම ජීවත් වෙලා යනවා. How's that? What is that?
1: Very nice.
0: Commercial bank credit card එකක් purse එකේ හරියාම තියෙන්න ඕනේ. උඩම තට්ටුවේ.
1: හරි, okay.
0: ඔයාලා බලන්න පර්ස් එකක් ගන්න. මම පර්ස් එකේ ඉරුණා.
1: ඔය මොකද්ද ඔයාලට ඔය කොයි වගේ එකක්ද උනේ?
0: මොකක් හරි ඉතින්
1: පොඩි දෙයක්. ආ කලර් එක මොකද්ද කැමති?
0: කළු.
1: කළු පාට. අර දිග පර්ස් එකද
0: ඔයාලා? දිග දිග එකක් තමයි. මට ආසම එකක් තමයි දිග පර්ස් එක.
1: ආයි.
0: හැමදාම මම බලනවා.
1: හරි, ඔකේ.
0: ඒ පොඩක් ගණන් නිසා මම ගන්නෑ.
1: ආ මට ඒක ෆොටෝ එකක්.
0: මට දැන් මගේ තියෙන සල්ලි ටික ඒකට යනවනේ. හිතන්න මට දාන්න සල්ලි නැති වෙනවා.
1: මට ඒකේ ෆොටෝ එකක් එවන්න.
0: ලංකාවේ ලොකුම සල්ලි කාර්ය මේ කියන්නේ.
1: දැන් ඕන දෙයක් කරනවා ඒ ලංකාවේ ලොකුම සල්ලි කාර්යනේ. මෙහෙම නිවේදකයෙක් වුණාට එයාගේ ඇඟ
0: ඇතුලේ මට බනිසා දන්න දන්නවා.
1: හරි, ෂෙෆ් කෙනෙක් ඉන්නේ.
0: මට එක එක බන්ස් ජාති දෙක තුනක් හදන්නත් දන්නවා.
1: හ්ම්. මම දන්නවා ඔයාට හදන්න පුළුවන් තව මාළු පාන් හදන්න පුළුවන් කියලා මම දන්නවා.
0: ඔව්.
1: ජෑම් පාන් හදන්න පුළුවන් කියලා
0: මම මෑතකම ඉගෙන ගත්තේ ජපනිස් පෑන්කේක් හදන්න. හ්ම්. ඒ ඔක්කොට මට බටර් ඕනේ නෝ පුතා.
1: Right. ඔයාගේ choice එක මොකද්ද chef? ඔයා සාමාන්‍යයෙන් ඔයා මොකද්ද ඔයා බටර් දාන්න ඕනේ තැනට ඔයා ස්ප්‍රෙඩ් එකක්ද දාන්නේ ඔයාට බටර් ගන්න අතේ සල්ලි
0: නැත්තේ?
1: Okay. මොකද්ද ඔයාගේ reason?
0: බටර් දාන්න ඕනෙකට ස්ප්‍රෙඩ් දාලා වැඩක් නැහැ මිස්.
1: ආහහ.
0: ඔයා හිතරවට්ට ගන්න යන්න එපා. බටර් දාන්නට බටර් දාන්න. මොකද ඔයාට කරන ෆයිනල් ටේස්ට් එක ගන්න බෑ.
1: ආ yes. බටර් වලින් එන ටේස්ට් එක ඕනි. ඒ රිච් එක, රිච් ටේස්ට් එක එන්න ඕනි.
0: රිච්නස් එක තියෙන්න ඕනි.
1: Yes. Okay.
0: ඒ බටර් ටේස්ට් එක නිසා දෙයක් කාලේ වුණාට පස්සෙත් පොඩි වෙලාවක් යනකම් ඒ ටේස්ට් එක වාගේ කටේ තියෙනවා.
1: හරියට හරියට.
0: ඒ තමයි මගේ ගොඩක්ම මගේ දක්ෂකම් තියෙන්නේ
1: ඒ විදිහට. ඔයා තෝරගන්නේ මොන බටර්ද? දැන් අපි මාකට් එකේ බැලුවත් බටර් වල ගණන් ටිකක් වැඩි chef. ඔයා වාගේ choice එක මොකක්ද?
0: ඉතින් මොකද ඒක අහන්නේ? මේ අනිවාර්යයෙන්ම පෙල්වත්ත කියලා කියන්න ඕනේ මම.
1: පෙල්වත්ත නාමය අපේ
0: කිරිසන්නාමය. බයිට්.
1: එතකොට chef, ඔයා දන්නවද දැන් අලුතින් gold foil එකකින් ඔතලා තමයි පෙල්වත්ත බටර් එක මාකට් එකට එන්නේ.
0: ඒකෙත් මම chef නිමල් ඉන්නේ මෙතන.
1: chef නිමල්.
0: නිමල්.
1: හා. හරි, chef නිමල්. දැන් එහෙම
0: ඔතන ලොයිඩ් උනත් කවන්නේ මේ ලාවේ.
1: හරි. මොකක්ද එකක් කියන්නකො මෙතන. මමනම් චරිත්. වල්කුක්කු. වල්කුක්කු මල්ලි. වල්කුක්කුක් මල්ලි. හරි. ඉතින් හරි.
0: වල්කුක්කුක් මල්ලි. යාට වඩා මම දක්ෂයි. වෙන පිහිනේක මම දක්ෂයි. ස්ටේ පියාමත් කරන්න බෑ.
1: එයා නෑ සැරගෙන ඉන්නේ කරා.
0: ඒකනේ. අන්තිකේ අර පිහියෙන් මේ අනිනවනේ මේ සිරේම මම ඒව කරන්න යන්නේ. ඒක බාරක් ඒ කරන් කියලා ළඟට මිනිහා ගේ යනවා. පිහිය.
1: මේ අතර
0: පැල්. ඇඟිලි දෙක කරා.
1: අනේ පව්.
0: ඌ ඒ මම මෙහෙම පිහිය මේසර ගහන්න කියලා ළඟින් මිනිහා ගේ යනවා.
1: ඕකේ.
0: මේ ඇඟිලි දෙක කඩ කරන්නේ. දත්මදින නිතියකුත් නැහැ කියලා ඔය බණ බණින්.
1: ඌ යන.
0: දැන් හිතලා නෙමෙයි ඉතින්. ඇක්සිඩන්ට්.
1: ෆු ෆු ෆු. හරි, අපි මතක් කරනවා
0: පැල්වත්ත.
1: පැල්වත්ත බටර් වල තියෙනවා ಜಾති තුනක් ඒක ඔබ දන්නවා. නිල් පාට බෝය එකත් එක්ක එන්නේ ලුණු සහිත බටර් එක. ඊට පස්සේ රතු පාට බෝය එකත් එක්ක එන්නේ ලුණු රහිත බටර් එක. පර්පල් කලර් එක ගාලික් බටර් එක. පැල්වත්ත බ්‍රෑන්ඩ් එක මතක තියාගන්න. ඊට පස්සේ බටර් ගනේදි මොකද හරිම සාධාරණ ගානට ඔබට මාකට් එකෙන් ගන්න පුළුවන් බටර් එක තමයි පැල්වත්ත බටර්.
0: අපි කාලයක් තිස්සේ දිගටම චෙතක් ගැන කතා කර කර හිටියා.
1: පොඩි
0: බ්‍රේක් එකක් ගත්තා. ආයෙත් පාරක් මේ අලුත් ආරංචිය ඔබට පොඩ්ඩක් අලුත් සහනයක් අරගෙන දිගින් දිගටම මේ චෙතක් එකේ ඇත්තටම ගාන පුදුම ඩිමාන්ඩ් එකේ බයික් එකට සෙට් උනේ. මොකද මිනිස්සු එක එක වර්ගයේ ඉලෙක්ට්‍රික් බයිසිකල් අරගෙන මේ මිනිසු මිනිසුට සතුටක් නෑ. රෙපයකක් ආපුවාම ඒක ඒකට කිසිම දෙයක් කරන්න බෑ. පාට් එකක් ගිහලා ගත්ත දෙනින් හවම පොඩ්ඩක් ඉන්න කියනවා, තව මාසයක් ඉන්න කියනවා, දෙකක් ඉන්න කියනවා. මනුස්සයාගේ ඔය බයික්ස් එහෙම ඉලෙක්ට්‍රික් බයික්ස් ඕම නිකන් කාලයක් තිබුණොත් මේව සවුත් වෙලා යනවා පොඩි කෑල්ලක් අඩුපාඩුවක් නිසා.
1: ඒකනේ.
0: කවදාවත් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එපා. ආෆ්ටර් සේල් සර්විස් එකක් ප්‍රොමිස් කරන්න බැරි. නිකන් ප්‍රොමිස් කළා ඔළුව අත තියලා දියුරලා දේවාල ගාන ගිහිල්ලා නෙමෙයිනේ අපි මේ බලන්නේ
1: ඒක.
0: ඒ කොම්පැනි දේවාලෙකට ඔළුව අත තියලා පොළිබිඩියක් ගහලා දියුරලා නෙමෙයි. ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක බලන්න. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ නෙට්වර්ක් එක අපිට තියෙනවා. ඒක නෙමෙයි මේ කතාව. රාජ්‍ය ප්‍රණාම විශේෂ වට්ටම් සහ වරප්‍රසාද පහසුකම් රාජ්‍ය සේවකයන්ට ප්‍රපෝස් කරලා තියෙනවා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම. ඉල්ලෙක් එතකොට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකට රුපියල් 160,000 ඩිස්කවුන්ට් එකක් යෝජනා කරලා තියෙනවා. බජාජ් මෝටර් සයිකල් සඳහා රුපියල් 85,000 දක්වා වට්ටමක් බයි මොඩල්ස් වලින් මොඩල්ස් වලට වෙනස්
1: ඇති.
0: එතකොට බජාජ් පෙට්‍රල් 3 wheel එකට රුපියල් 25,000ක්, වීගෝ ඉලෙක්ට්‍රික් 3 wheel එකට රුපියල් 125,000ක් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න තියෙන වෙලා තියෙනවා රාජ්‍ය සේවකයන්ට පමණයි. තා මොනවාද මේ වැසි ආවරණ කට්ටලේ වගේ තෑගි ටික්කුත් ඔයත් එක්ක මෙනවා. 0.1147600. සමහර වෙලාවට ඔබ මේ අවුරුද්ද ගත වැදගත්ම කෝල් එක ඒක වෙන්න ඇති. හොඳම ඩිසිෂන් එකත් ඒක වෙන්න පුළුවන්. ඔබ තව කතා කරන්න තව ආදායම් මාර්ගයක් ගැන අනිත් අයට හම්බෙන්නේ නැති විශේෂ වට්ටම් වරප්‍රසාද එක්ක රාජ්‍ය සේවකයෙක් වෙච්ච එකේ වටිනාකම අන්න ඒක තමයි.
1: රාජ්‍ය සේවකිනේ නෙගටිව්. හරි, මේ තමයි ඔගලගේ අවස්ථාව.
0: නෙගටිව් ජනතාවට සේවය කරව.
1: යස්.
0: කරව කරව.
1: අපේ ගෙදර එළෝලි වරුණත් මම දුවනවා. කොහෙද දුවන්නේ? කාගිල්ස් එකට. අපේ ගෙදර මොන හරි හාලි වරුණත් මම දුවනවා. කොහෙද දුවන්නේ? කාගිල්ස් එකට. හැම තිස්සෙම අපේ ගෙදර මොන හරි දෙයක් අඩු වුණොත් අපි යන එකම තැන තමයි කාගිල්ස් ෆුඩ් සිටි. එහෙම යන්න හේතුවක් තියෙනවා. මොකද මාකට් එකේ අඩුම ප්‍රයිස් එක අපිට දෙන තැන තමයි කාගිල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ. මේ දවස්වල අපි කාගිල්ස් එක ගැන තවත් හොඳට කතා කරනවා. හේතුව ඒගොල්ලන්ගේ කිස්ට් ස්මාර්ට් විනර්ස් ලව තෝරන ඒගොල්ලන්ගේ විශේෂ වැඩසටහනක් තියෙන නිසා. හරිද? ඉතින් මෙතන වෙන්නේ මෙන්න මෙහෙම වැඩක් අරවින්ද. හරිද? කිස්ට් බිස්කට් ඇතුළුව ඔගොල්ලෝ ගන්න ඕනේ රුපියල් 1750කට හරියන විදිහට කිස්ට් නිෂ්පාදන. ඊට පස්සේ බිල් එකේ තියෙන ප්‍රොමෝ කෝඩ් එක 0713 181 181 SMS කරනවා. පුටි වැඩයි ඔබට කරන්න තියෙන්නේ. ගෙදර ගිහිලා නිදහසේ ඉන්න ඔබටත් ඒ කෝල් එකක් මිස් ඔහා ජයග්‍රහණය කරලා තියෙනවා ලැප්ටොප් එකක්, එහෙම නැත්නම් ටැබ් එකක්, ස්මාර්ට් ෆෝන් එකක්. ඒ විදිහට ඔගලන්ට සතිපතා ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. කිස්ට් එකත් එකතු වෙලා කාගිල්ස් එකත් එකතු වෙලා කරන මේ වැඩේට ඔබ එන්ටර් වෙන්නම ඕනි. එච්චරයි මම කියන්නේ. මේ වැඩේ බලන්නනේ අපි සාමාන්‍යයෙන් කිස් නිෂ්පාදන ගන්නවන්නේ නේද?
0: ඔබේ නම් එක බලන්න. ඒ වගේම ලංකාවට පැසෙන්ජර් ඩ්‍රෝන් සර්විස් එකක් ආවොත්.
1: හරි, ඔකේ.
0: ඒක පටන් ගත්තොත් ඔබ ඒක යන්න කැමතිද කියලා කල්පනා කරන්න. ඔබ බය නැතුව ඒක යනවාද කියලා කල්පනා කරන්න.
1: හරි, ඔකේ.
0: සමහරවිට ඒගොල්ලෝ අපිත් එක්ක මේ ඩ්‍රෝන් සර්විස් එක පටන් ගන්න කතා කරොත් සමහරවිට ඔබට චාන්ස් එකක් දෙනවා වෙන්න පුළුවන්. ඒක යන්න.
1: යා. මම ලෑස්ති. මම රෙඩි.
0: මොකටද?
1: ඒක යන්න. මම ලෑස්ති. නිවාඩු ඕනි.
0: ඒක යන්න පුළුවන් විනාඩි 40 ගන්න. නිවාඩු මොකටද?
1: ඊට පස්සේ එක එක ප්‍රෙස් වලට යන්න වේ, කතා කරන්න යන්න වේ, සමහරවිට චීන යන්න වේ, මගේ එක්ස්පීරියන්ස් කියන්න වේ. අම්මෝ, මාර ලොකු වැඩ.
0: කවුද මල්ලි මේ?
1: මම
0: ආරවින්. කවුද මල්ලි මේ?
1: මම ආශර්ය. සුබ දවසක්.

0: අද ගැස්මට සියත
1: Asset Line Finance within Best Bike එකට Best Deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. අමතන්න 0114700.
2: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට. Smart Wi-Fi, Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග. ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0266252330.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing within හඳුන්වා දෙන. Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.7455
5: කොහා. ඒ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
13: LB රන් අය තමයි මගේ හයිය.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
15: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න අනාගතේ ගොඩනගන්න.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
18: ඉස්තරා. දියුණු කළ brand new Bajaj 3 රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
19: David Pierce Motor Company Private Limited with
20: City Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Kolo පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. Goldy Chicken Meatballs ඉතිරිය රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරිය රුපියල් 210යි. Elephant House Wonder Cone Ice Cream ඉතිරිය රුපියල් 45යි. Cargill's Food City.
21: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
22: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
21: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
23: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
24: ගන්නවා ලයිසන් එක.
25: දැන් හරිනේ අමාරු.
23: බයික් එක හටත් පොඩ්ඩක් වැඩි.
21: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
23: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
21: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
23: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
21: 13.19 කෝල් එකක් ගන්නකෝ.
23: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ්ඩා නීති නේද?
26: උදේ 7:50ට අනුග්‍රහය
27: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
28: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
29: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
30: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76 8233 444 සීතා හදවත් දිනු හිතවත් කම.
0: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
30: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
1: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
30: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න pocket money දෙන්න
30: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියතෝ පොකට් මනි.
5: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
6: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
5: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 44ට අපිට WhatsApp කරන්න.
5: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
8: උදේ 10යි විනාඩියකයි දැන්

0: किया था टॉप स्टोरी।
1: යුක්‍රේනයේ මැතිවරණ පවත්වන ලෙස ඉල්ලීමක්. යුක්‍රේනයේ යුද සමයේදීද මැතිවරණ පැවැතිය යුතු බවට එරට හිටපු ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදරෝව් ඉල්ලීමක් කර තිබෙනවා. යුක්‍රේනයේ යුද නීතිය ක්‍රියාත්මක වන්නේ රුසියාව සමග යුද්ධය ආරම්භ වූ 2022 වසරේ සිටයි. එහෙතුවෙන් මැතිවරණ පැවැත්වීම අත්හිටුවා තිබෙනවා. ෆෙදරෝව් ප්‍රකාශ කළේ රුසියාවට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රාණ අපකරුක බවට පත්කිරීමට ඉඩ දිය නොහැකි බවයි. යුක්‍රේනයේ සටන් කරනුයේ නිදහස් යුරෝපීය රාජ්‍යයක් ලෙස රැඳී සිටීමට බවද ඔහු සඳහන් කළා. යුද්ධය පැවතුනද රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය යළි ආරම්භ කළ හැකි නීත්‍යානුකූල ආරක්ෂිත සහ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දින අතයි. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 372 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව කඩුලු 4ක් තැබී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 92ක්. දනංජය ද සිල්වා ලකුණු 37ක්ද සොනල් දිනුෂ ලකුණු 27ක්ද ලබා නොදවී පන්දුවට පහර දෙමින් සිටිනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන් මෙම දින 10 පුරා ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලසුම් කීපයක් සඳහා යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේ෷ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව තකා මෙම කලවකවාන තුළ රැඳී සිටින බවත් විමතක් කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන

0: തിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ്.
1: ആ എന്നെ സർ മല്ലി എന്നെ എന്നമ കടയെ ദിവനു കരണോനെ
2: മങ് ഇതിങ് എൽ ബി റണ്ണയെ ഗണുദനു കരണ മഹത്തയ ഏഡ്ഡക ഇന്നത് കലിൻ ഇന്നന്നെ
3: എൽ ബി റണ്ണയെ തമൈ മഗേ ഹയ്യ
4: കവതത് വെടി മാത്തികാരമക് ദെന എൽ ബി റണ്ണയ വ്യാപാരിക ഒബേ ദിവനുവട
5: ഒബല 2500ക അടുമ മാസിക വാരികേകട ഓഡിയോ സിസ്റ്റം മെക കരഗന്ന
6: അവാൻസ് സെക്കൻഡ് ഫോണ ദേയ അദഗെ വന്ന ഗന്ന
7: അവാൻസ് ടിക്കൻ ടിക്ക പേ
8: മമ മഗേ മുലു ബിസിനസ് എകടമ എസ് എൽ ഐ സി ബിസിനസ് ക്ലബ് രക്ഷണയക് ദെമ്മ
9: ഷോപ്പ് එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
10: ගන්න අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
9: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
11: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: දෙස් විදෙස් හි සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMI CHEV.
14: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් express කරන්න Pick Me Flash කරන්න.
15: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
16: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම
17: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
18: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
19: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
21: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
22: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
23: සියත පොකට් මනි. අනුග්‍රහය.
24: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
25: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
26: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
27: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
26: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
28: ලොබෙත් නෑ මෙවලොබිකා
29: හෙත් නෑ අනුවදායි

උදේ 10යි විනාඩි 23යි දැන් වෙලාව. ස්වර්ණමහල් එක අපිට තියෙනනේ රත්තරන් ආරංචියක් ඔබට මතක් කරන්න. ආදරය කරන දෙන්නෙක්ගේ ජීවිතයේ ලස්සනම දවස මේ ගොල්ලන්ගේ වෙඩින් එක කියන්නේ. ඉතින් එදාට වෙන්න තියෙන හැම දෙයක්ම ගැන කල්ලාතෝ මහන්සියලා ලොකු වේදමක් කරලා ඔබ වැඩේ කරගන්නවා. ඉතින් ඒ අතරේ ජුවලරිස් වලට තියෙනෙත් ලොකු වටිනාකමක්නේ. සෑහෙන වේදමක් කරන්න වෙනවා. සහ එදා දවසේ තියෙන මතකත් ඔය ජුවලරිස් එක්කම එකතු වෙලා තියෙනවානේ. පොඩි ඉමෝෂනල් පාර්ට් එකක් තියෙන්නේ. එතකොට මේ වැඩේටත් ඔබ යන්න ඕන විශ්වාසවන්ත තැනකට. හැබැයි මේ දවස්වල තියෙන මිල ගණනුත් එක්ක පොඩ්ඩක් ඔබට මේ වැඩේ අමාරුයි කියලත් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ තේරුම් අරගෙන ඔන්න එයාලම කලින්ම වැඩේ රට ගහලා තිනෝ. ස්වර්ණමහල් ජුවලර්ස් වෙඩින් වීකෙන්ඩ් එක ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. අගෝස්තු මාසේ 21 22 23 කියන දවස් තුනෙන් එකක ඔබ යනවනම් ගම්පහේ මනත්නම් රත්නපුර ස්වර්ණමහල් ජුවලර්ස් ශාකාවකට ඔබට පුළුවන්කම තියෙනවා කැරට් 22 කරමාලේ වගේම තමයි රන් මුදු මිලදී ගන්න වැඩ කුලියක් නැතුවම. එකෙන ඔබ ගෙවන්න ඕන ආටිකල් එකේ ගාන විතරයි වැඩ කුලිය කපලා දාලා තිනු ස්වර්ණමහල් එකේ අරගෙන ඔබට තියෙන්නේ ආටිකල් එකේ ගාන විතරක් ගෙවලා ඒ දේවල් මිලදී ගන්න. දැන් සම්පූර්ණයෙන්ම තියෙනවානේ මංගල ලැබන කට්ටලයක්ම ඒ ඔක්කොම මිලදී ගන්නවා නම් ඔන්න කපල් එකට ෆ්‍රී ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙන්නත් ස්වර්ණමහල් ජුවලර්ස් ක්ලාස් වෙලා ඉන්න ඔබට වාරික විදියට ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ වැඩෙත් එක්ක එකතු වෙනවා නම් ඔන්න දිනුම් මැදීමක් තියෙනවා. ඒකින් දින්නොත් ඔබට රන් කාසි මැණික් දිනා ගන්නත් චාන්ස් එක හදලා දීලා තිනු. වැඩේ රත්තරන්නේ යන්නේ එහෙනම් අගෝස්තු මාසේ 21 22 23 ඒ කියන්නේ සිකුරාද පටන් ගත්තම ඉරිද වෙනකම් ඔබට දවස් තියෙනවා. ගම්පහයමත් නැත්තම් රත්නපුර ශාඛාවට ගිහිල්ලා මේ වැඩේ කරගන්න. ඒත් එක්කම දැන් අද 19 වෙනදානේ අපි ඊයේ දවසේ ඔබට මතක් කළා මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ වෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක මේ පෙරහැර කාලෙදී නුවරට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දකින්න ඇතිනේ ගොඩාක් තැන්වල මිනිස්සු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඒ හිතිච්ච විදියට බැහැර කරලා දාලා යනවා. ඉතින් ඒක ගැන ඔන්න කලින්ම හිතලා ශ්‍රී දළදා මාලිගාව මධ්‍ය පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශය තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සහ පෞද්ගලික රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයක් එකතු වෙලා විශේෂ වැඩ කටයුත්තක් සංවිධානය කරලා තිනවා මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි විදියට බැහැර කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වැඩ කටයුත්තත් එක්ක ඔන්න සීත ටීවී සීත FM අපිත් මාධ්‍ය දායකත්වය අරන් ඇවිල්ලා තිනවා ඔබට මේ පණිවිඩය මතක් කරන්න. ඔබ නුවරට යනවා නම් පෙරහැර නරඹනවා නම් ඔබ අරන් යන ප්ලාස්ටික් හරි විදියට බැහැර කරන්න ඔන්න කට්ටියක් ඔබ ගාවට එනවා. ඔබට තියෙන්නේ ඒ අයට ඒ දේවල් ටික බාර දෙන්න විතරයි. පෙරහැර බලලා එනකොට ඒ ලස්සන ඒ විදියට මිතුරු කරන්න කියලයි මේ පණිවිඩේ අපි ඔබට මතක් කරන්නේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
3: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන

0: ගැනීමෙන් අනුන උසස් තත්වෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ් සිටි
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉතිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි, අයිවා, ෂාප්, LMG ආ තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

උදේ 10යි විනාඩි 47යි දැන් වෙලාව රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි අපේ දවස ගානේ මතක් කරනවා හානිකර මත්ද්‍රව්‍ය වලින් සමාජයට වෙන්න පුළුවන් හානි මොනවද ඒ වයින් අපි බේරෙන්නේ කොහොමද අපේ සමාජය බේර ගන්න ඕන කොහොමද කියලා විශේෂයෙන්ම අම්මා තාත්තා විදියට මේ මාසේ ගොඩාක් පරිස්සමෙන් අපේ දරුවංග බලා ගන්න ඕන මොකද දරුවෝ ගෙවල් වල ඉන්නේ එතකොට නිවාඩු කාලෙදි ගෙදරම විතරක් නෙවෙයි සෙල්ලම් කරන්න හැම තැනම යනවා අලුත් යාළුවෝ හම්බෙනවා සමහර වෙලාවට AI එන්නේ කික සමාජ වලින් එතකොට AI ගොළු තියෙන වෙන වෙනම දේවල් දරුවෝ හරි ඉක්මනට කැමති අලුත් දේවල් අත්දා බලන්න එතකොට ඔබ AIට මේ දේවල් වලින් වෙන්න පුළුවන් හානිය ගැන කලින් කියලා තිබ්බේ නැත්තම් දරුවෝග ට්‍රයි කරලා බලන්න හදනවා හැබැයි එකකින් වෙන ප්‍රශ්න ගැන යාළ දැනුවත් නම් අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් තියෙනවා නම් ඔබට ඇවිල්ලා කියනවා සහ අපි ඔබට නිතරම කියන දෙයක් තමයි දරුවන්ගේ පුංචි හරි වෙනස්කමක් ඔබ දකිනවා නම් ඒකට react කරන්න දරුවෝනේ ආයෙගොල්ලෝ එහෙම තමයි වෙනස් වෙනවා එහෙම හිතලා ඔබ ඒක මගහරින්න එපා මොකද දරුවගේ ලොකු ප්‍රශ්නයක් ඔබ අයින් කරනවා වගේ දෙයක් තමයි එතනින් වෙන්නේ මොකද හැමතිස්සෙම හරි තීරණේ ගන්න දරුවන්ට පුරුදු කරලා තියන්න දරුවන්ට එක කතා කරන්න දවස් වේලාවක් හදාගන්න එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැ ගෙදරින්ම වැඩේ පටන් ගත්තොත් අපිට ඉක්මනටම සමාජෙම මේ ප්‍රශ්නේ ඈත් කරන්න පුළුවන් රටමෙකට ජාතික මෙහෙමත් එක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරන්නේ පුනරුත්ථාපනයේ පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් මේ ප්‍රතිකාර කටයුතු ගැන 19:27 අංකයට කතා කරලා එත් එක්කම විෂ මද්‍රව්‍ය සහ නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු ලබා දෙන්න පුළුවන් 18:18 කියන අංකයට කතා කළොත් සමහරලාට කියනවානේ මොන හරි දෙයකට ඔබ පුරුදු වුණොත් ඒක අමතක කරන්න තව මොන හරි දෙයකට ඇබ්බැහි වෙන්න ඕනේ කියලා. ඉතින් ලස්සන දෙයකට ඇබ්බැහි වෙන්න ඔබ කලාවත් එක්ක ඉන්න කෙනෙක් නම් ඔබ පේන්ටින්ස් වල කැමති කෙනෙක් නම් නැත්නම් මියුසික් වල කැමති කෙනෙක් නම් ඒ වගේ දෙයක් එක්ක බිසී වෙන්න. එතකොට ඉතින් ඔය තියෙන අනිත් දේවල් ඉබේම නැති වෙලා යනවා. සමහරු පුරුද්දකට හොබි එකක් විදියට ෆිට්නස් ගැන ටිකක් වැඩිපුර හිතනවානේ. එහෙම කෙනෙක් නම් ඔබ ජිම් යන්නත් වෙලාවක් නැත්නම් ගෙදරම පොඩියට ජිම් එකක් දාගන්න වැඩක් ගැන මේ කියන්න හදන්නේ. යන්න පුළුවන් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තට. එතනට ගියොත් ඔන්න ගෙදර පොඩියට හරි ලොකුවට හරි ජිම් එකක් දාගන්න ඕන කරන හැමදේම ගන්න පුළුවන්. අපි වෙනදත් කියන ඔබට ගෙදර ජීවිතේ ස්මාර්ට් කරගන්න හැමදේම ගන්න යන්න පුළුවන්. හොඳම තැන තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝ කියලා කියන්නේ. ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ජාලකුරු නෑගල තියෙන තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකකට. ජිම් එකක් දාගන්න විතරක් නෙමෙයි ඩේ ටු ඩේ ලයිෆ් එක ස්මාර්ට් කරගන්න ඕන කරන හැමදේම එතන තියෙනවා. ඔබ ගෙදර ගාඩන් එකටද කිචන් එකටද බෙඩ්රූම් එකටද ලිවින් රූම් එකටද මේ හැමතැනටම ඕන කරන දේවල් ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා.

0: අද ගැස්මට සියත
1: සියත පාත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම
2: පරිගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: මතකද සිංගල් බිග් බොනන්සා
5: 60% ඩිස්කවුන්ට් කරගෙන
4: මේ අවුරුද්ද තාවා.
5: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0176 833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700.
9: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 78 4.

0: यह था टॉप स्टोरी।
1: डेंगू मरण 69ක් දක්වා ඉහළට. ඩෙංගු මරණ 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,854ක්. ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,778ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 18,433ක්. සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සහ සමුපකාර සමිති හරහා ප්‍රමිතියෙන් යුතු වී තොග මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්. වී මෙට්‍රික් ටොන් 25ක උපරිම දෛනික කෙටුම් ධාරිතාවක් සහිත ලියාපදිංචි සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සහ එම ධාරිතාවෙන් යුතු වීමෝලක් හිමි සමුපකාර සමිති මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබනවා. අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර විසින් නිර්දේශ කරනු ලබන වී ප්‍රමාණය රජය සහතික මිලට මිලදී ගත යුතුයි. රතු සහ සුදු නාඩු ප්‍රමිතිගත වී කිලෝග්‍රෑමයක් රජය සහතික මිලවන රුපියල් 120කටත්, සම්බා ප්‍රමිතිගත වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කටත් ගොවීන්ගෙන් මිලදී කටයුතු වනවා. සෙතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අද ගැස්මට සියත
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: රංගාමී අතපය වකුඩු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
3: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
2: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
5: ඇමරිකා ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
8: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
7: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: ලයිෆ් එකේ කතාත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
12: 11.84යි. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්?
7: 13.19ට කෝල් එකක් ගන්නකො.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
7: වැඩනේ ඉතින් නේද?
13: ₹2,000
14: අංක 43 දෙක දරන මුදල් ව්‍යාපාර පන්තියටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
15: 9.04

98.4 මෙගාවාට්ෂයට FM. දෙකොළහයි විනාඩි 24යි දැන් වෙලාව ස්වර්ණමහල් ජුවලර්ස් වෙඩින් වීකෙන්ඩ් එක ගැන තමයි මේ ඔබට මතක් කරන්න හදන්නේ. ඔබේ ජීවිතේ ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඔන්න ලොකු උදව්වක් කරන්න යාළ ඇස්සෙලා ඉන්නවා. අගෝස්තු මාසේ 21, 22, 23 කියන දවස් තුනෙන් එකක ඔබ යනවා නම් යාළගේ ගම්පහ නැත්නම් රත්නපුර ශාඛාවන් වලට ඔබට පුළුවන්කම තියෙනවා මංගලාභරණ කට්ටල මිලදී කරන ලොකු වාසිරසක් අත් විඳින්න. පළවෙනි එක තමයි ඔබට පුළුවන්කම තියෙනවා කැරක් 22 කරමාල් ඒ වගේම රන් මුදු වැඩ කුලියක් නැතුවම එයාලගෙන් ගන්න. එතකොට දැන් සම්පූර්ණ ඔය පැකේජ් එක ඇතුලේ තියෙනනේ මංගලාභරණ කට්ටලේ ඇතුලේ බුදු තියෙනවා, වලලු තියෙනවා, නෙක්ලස් තියෙනවා. ඔය ඔක්කොම ටික ඔබ එකපාර ගන්නවා නම් එතනින් එයාලා කපල් එකට දෙනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් නොමිලේම ස්වර්ණමහල් ගානේ. ඒත් එක්කම සමහරවල් අපි කොහෙන් හරි දැකලා තියෙන මොන හරි ඩිසයින් එකක් තියෙනවා නම් ඒ ෆොටෝ එකක් ඒගොල්ලන්ට පෙන්වුවට පස්සේ ස්වර්ණමහල් එකේ ඉන්න වැඩෝ බැලුවට පස්සේ ඒකම ඒ විදිහට ඔබට කැමති විදිහට කස්ටමයිස් කරලා ඒ ඩිසයින් එක හදලා දෙන්නත් එයාලා ලෑස්ති වෙලා ඉන්නවා. අවඩක් තියෙනවා රන් කාසි මැණික් දිනා ගන්නත් ඔබට චාන්ස් එකක් හදලා දීලා තියෙනවා. ඒ වැඩේ වෙන්නේ මෙහෙමයි, ඔබ වාරික විදියට ගෙවන්න ජුවලරිස් ගන්නවා නම් ඔන්න කුසපත් ඇදීමකින් තමයි ඒකේ ජයග්‍රහකයෝ තෝරගන්නේ. රන් කාසි මැණික් ඔබට දිනා ගන්නත් චාන්ස් එක හදලා දීලා තියෙනවා. දවස් තුන මතක තියාගන්න, අගෝස්තු මාසේ 21, 22, 23 කියන දවස් තුනේ තමයි මේ ස්වර්ණමහල් වෙඩින් වීකෙන්ඩ් එක තියෙන්නේ. ඒත් එක්කම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකටත් අපි දුවලා ගිහින් යමු. එහෙම දුවලා යන්න වෙලාවක් නැත්නම් ඔබට පුළුවන් එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකට යන්න. දැන් වෙනද වගේම ඔබට කිරිබත් කොට, පිටබෝ, ශාල මහනුවර කුරුණෑගල අවුට්ලට් එකකට ගිහලා shop කරන්නත් පුළුවන්. නැත්නම් එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකට යන ලංකාවේ ඔබ කොහේ හිටියත් ඔබට ඇඳුමක් ගන්න ගන්න පුළුවන්කම තියෙනවා. හොඳම දේ තමයි ඔබට ඒගෙන ගන්න ඕනම දෙයක් දවස් 21ක් ඇතුළත ආපහු ෆිසිකල් අවුට්ලට් එකකට ගිහිල්ලා මාරු කරගන්නත් පුළුවන්කම හදලා දෙලා තිනවා. ඒත් එක්කම ඔන්ලයින් ස්ටෝර් එකෙන් නැවතිලත් නැහැ. ඒකල WhatsApp නම්බර් එකක් දීලා තිනවා. එතනනුත් ඔබට shop කරන්න පුළුවන්කම තියෙනවා. වැඩේ වෙන්නේ මෙහෙමයි, ඔබ මුලින්ම යන්න ඕන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනින් ඔබ කැමති අඳුමක ෆොටෝ එකක් save කරගන්න ෆෝන් එකට. ඊට පස්සේ ඒ ෆොටෝ එක 0706056560 කියන නම්බරකට WhatsApp message එකක් දාන්න. මතක් කරලා message එක දානකොට ඔබේ නම, address එක, ඒත් එක්කම phone number එක, ඒ අඳුමින් ඔබට ඕන කරන size එකත් ඒ message එකත් එක්ක දාලා යවන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252630.
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
6: පයිලට්, කෝපයිලට්, කෝකෝ පයිලට්.
5: නෑ නෑ පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
7: නැතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
8: අනුග්‍රහය.
9: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා

0: අගෙන් අනුන උසස් තත්ත්වෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම. වහලා ගහන්න තෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
1: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real මපට experience එකකට හැල්වත්ත බට
3: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestic lanka tiles
4: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011 4700 750.
6: Run Pawmakට ඉහළ අප්‍රිකාරමත් අමතක 011 5880 400. එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
8: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
9: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
10: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
12: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්නම්?
13: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
12: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
13: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
14: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
17: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 111ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පු

0: උදේකොළහයි විනාඩි 47යි දැන් වෙලාව. මැච් එකේ විස්තරෙත් දිගටම මතක් කරන්න හිතුන ඔබට, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වෙනි දවස අද තමයි අන්තිම දවස. තව ලකුණු 210ක් ඕන අපිට දිනනවා නම් මැච් එක. මේ වෙද්දි විකට් 6ක් ගිහිලා තිනෝ ලකුණු 162කට. ඊයේ දවසේ මැච් එක බැලුවා නම් ඔබ සියතීරීවිකින් ඔබට හිතෙන්න පුළුවන් සමහර chance සම්මුණ අපි ඒවා ගත්තේ නැද්ද කියලා. ඔව්, එහෙම වෙන්න පුළුවන්. ඊ ගොඩක් chance සම්මුණ අපි ඒවා දැක්කා. ඇත්තටම හැමෝටම ජීවිතේ දෙවෙනි අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. පළවෙනි පාරම අපි chance එක ගන්න ඕන. මම මේ මතක් කරන්නේ ක්‍රිකට් ගැන නෙවෙයි, ජීවිත වෙන ප්‍රශ්නවලදී හැමෝටම දෙවෙනි අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හිතන්නකෝ ඔබ මොන හරි මද්රව්‍යයකට අබ්බැහි වෙච්ච කෙනෙක්. ඔබට අවස්ථාවක් හම් වෙනවා පුනරුත්ථාපනය වෙලා ඒ ප්‍රතිකාර අරගෙන ආපහු සමාජයට එන්න. ඔබේ අවස්ථාව ගන්නවද? එහෙනම් ඔන්න ඔබ වාසනාවන්තයි. හැබැයි එහෙම රිහබ් වෙලා පුනරුත්ථාපනය වෙලා ආපහු සමාජයට එන කෙනෙක්ව හරි විදියට බාර ගන්නත් අපි පුරුදු වෙලා ඉන්න ඕන. මොකද එහෙම කෙනෙක්ව අපි මේ අලත්තක වැඩි ආශ්‍රයක් තියාගන්න හොඳ නෑ. අපි අලවා තේ දුරින් ආශ්‍රය කරන්න ඕන. එහෙම දෙයක් ඔබේ හිතේ තියෙනවා නම් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද ඒ වගේ අයට උදව් කරන්න ඔබට පුළුවන්කම තියෙන්න ඕන. මතක් කරන මෙන්න මේ අංක ඔබට කතා කරන්න පුළුවන්. විෂමද්‍රව්‍ය වගේම නීතිරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු ලබා දෙන්න පුළුවන්. 18:18 කියන අංකයට දැන් පුනරුත්ථාපනය වෙන්න පුළුවන්, ප්‍රතිකාර ගන්න පුළුවන් කියවට පස්සේ එකපාරක් මේ දේවල් කරලා අපිට රිකවර් වෙන්න පුළුවන් කියලා හිතලා ඒ වගේ දෙයක් කරන්නත් එපා. මොකද පුනරුත්ථාපනයේ ප්‍රතිකාර අරගෙනත් එළියට එන්න පුළුවන් බොහොම සුළු පිරිසකට. ඒකින්ද පළවෙනි පාරම මේ දේවල් වලින් ඈත් වෙන්න, නැහැ බැහැ කියන්න ඔබට පුළුවන්කම තියෙනවා. පුනරුත්ථාපනයේ සහාය ප්‍රතිකාර ගැන ඔබට තොරතුරු ලබා ගන්න ඕන නම් ඔබට කතා කරන්න පුළුවන් 19:27 කියන අංකයට. මම විශ්වාස කරනවා ඔබ ඒ අංකයට කවදාවත් කතා කරන එකක් නැහැ. මොකද පළවෙනි අවස්ථාවෙම ඔබ ඒකෙන් මිදෙයි කියලා රටමෙකට ජාතික මෙහෙමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩ මතක් කරන්නේ. දැන් වෙලාව 11:49.
1: අද ගැස්මට සියත සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDBA ශාඛාවට එන්න. අද මම තන්න 011 1 7 388 388 CDBA රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
3: සියත හෙඩ්ලයින් රිවියු.
4: වසර 75කට පසුව ප්‍රබල එල්නිනෝ තත්ත්වයක්. නියකෙන් දිස්ත්‍රික්ක 4ක ගොවිබිම් වලට හානි. 27 වන සංශෝධනය ගැන අදත් මැතිසබේ වාද විවාද. සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පළ කළ පුද්ගලෙක් අත්අඩංගුවට. කැනඩාවට තීරුබදු පැනවීම ට්‍රම්ප් කල් දමයි.
2: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: හරිම පට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට.
1: අනේ ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: මතකද සිංගල් බිග් බොනන්සා.
4: 60% ඩිස්කවුන්ට් කරගෙන
3: මේ අවුරුද්ද තාවා.
4: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
5: SVDC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය. Pro Food Pro Pack and Egg Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHG.
6: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත්වන නවයුවලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11. යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
6: දැන්ම දරුවගේ 9යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල්

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වසර 75කට පසුව ප්‍රබල එල්නිනෝ තත්ත්වයක්. නියගෙන් දිස්ත්‍රික්ක 4ක ගොවිබිම්වලට හානි. 23 වන සංශෝධනය ගැන අතත් මැති සභේ වාද විවාද. සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු

0: පුද්ගලෙක් අත්අඩංගුවට. කැනඩාවට තීරු බදු පැනවීම ට්‍රම්ප් කල්දමයි.
1: දේශීය සියත. Local News on Theatre. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: වසර 75කට පසු බලපාන ප්‍රබල එල්නිනෝ තත්වයකට මෙවර මුහුණ දීමට සිදුවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනාවැකිකනාංශය අධ්‍යක්ෂ මෙර්ලින් මෙනිස් පැවසුවේ එල්නිනෝ තත්වයේ බලපෑම 90% ඉක්මවනු ඇති බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: එල්නිනෝ තත්වය සාමාන්‍යයෙන් අප්‍රේල් මාස දක්වාම බලපෑම තියෙනවා. මේක උපරිම අවස්ථාව බොහෝ දුරට ළඟා වීමේ හැකියාව තියෙන්නේ නොවැම්බර් දෙසැම්බර් මාස වෙනකොට. ඊළඟ වසරේ මුල කාර්තුව අපි ගත්තොත් විශේෂයෙන් ඔය පෙබරවාරි මාර්තු අප්‍රේල්. මාර්තු අප්‍රේල් කියන්නේ ලංකාවේ උණුසුම කාලය ඇත්තටම අපේ වායුගල ගොඩක් උණුසුම් කාලය. එතකොට මේ උණුසුම තවත් වැඩි වීමේ හැකියාව තියෙනවා. මේ එල්නිනෝ තත්වයේ බලපෑමත් එක්ක බොහෝ දුරට වර්ෂාවේ අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ ලබන වසරේ මුල කාර්තුව. මොකද මේ එල්නිනෝ තත්වය දැන් අනාවැකිය නිශ්චිතයි. ගෝලීය වශයෙන් ප්‍රකාශ වෙමින් පවතිනවා. අනාවැකිය ඒක අපි ප්‍රකාශ කළා තියෙනවා. මේ අනාවැකිය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාව තියෙනවා 90% විතර සම්භාවිතාව. ඊළඟට තවත් අනාවැකියක් පළ වෙනවා මේ දිනවල. පසුගිය වසර 75% විතර තිබිච්ච එල්නිනෝ තත්ත්වයන් ගත්තම ඒ එල්නිනෝ තත්ත්වයන්ට සාපේක්ෂව එය ඉතා ප්‍රබල තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් තියෙනවා 70% විතර.
0: අනාවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිලි මෙන්ඩිස් පැවසුවේ මෙම වසරේ දෙසැම්බර් මාසයේ පමණ වන විට ඇතිවන වැසි තත්ත්වයන් හේතුවෙන් මෙරට ස්වභාවික විපත් වැඩි වී හැකි බවයි.
3: දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතනය සාමාන්‍ය වඩා වැඩි වේ කියන එක. එතකොට ඒ තත්ත්වයටත් එක පැත්තකින් අපි සූදානම් වීමේ අවශ්‍යතාවය තියෙනවා. වර්ෂාපතනය වැඩි වීම කියන්නේ එක පැත්තකින් අපිට ස්වභාවික අනතුරුවලට ආවයි මුහුණ දීමේ අවස්ථාව ඇති වීමේ හැකියාව තමයි විශේෂයෙන් ඔය ඔක්තෝබර් නොවැම්බර් මාස කියන ශ්‍රී ලංකාව ආශ්‍රිතව තුලිකුණාට වර්ධනය වීමේ හැකියාව පිරිනාපාතෙන් වගේ දේවල් වර්ධනය වුණාම ඇසි තත්ත්වය තවත් වර්ධනය වෙන්න පුළුවන්. එතකොට ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.
0: සේවාවන් වල නිරත වන පිරිස් අධික උෂ්ණත්වයට මුහුණ දීමේදී අනුකමනය කළ යුතු ක්‍රියාමාර්ග අනිවාර්යෙන් පිළිපැදිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය ඉනුකා සුරවීර ප්‍රකාශ කළේ.
4: ඒ උෂ්ණත්වය සාමාන්‍යයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන පරිදි වැඩියෙන්ම අපිට මූණ පෑමට සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් දවල් 11 ඉතර ඉඳලා 3 වගේ කාලයක් ඇතුළත. එතකොට මේ කාලය තුල හැකි පමණ අනවශ්‍ය විදියට අධික හිරු රශ්මියට නිරාවරණය නොවන පරිදි කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ජලය පානය කිරීම, ලා පහැති ඇඳුම් සහ තමන්ගේ හිස ආවරණය වෙන්න අර හැට්ස් කියලා කියන්නේ සාමාන්‍ය කැප් නෙමේ මුළු නිරාවරණයම වෙන පරිදි ඒ වගේ දේවල් තුලින් අපිට හිරු රශ්මිය අවම කරගන්න පුළුවන්. අපේ සේවක කණ්ඩායම් බලගන්වමින් ඒගොල්ලන්ට සෞඛ්‍ය අවධානම මේ කියන අධික උෂ්ණත්වයට නිරාවරණය වීම තුලින් ඇති වෙන සෞඛ්‍ය අවධානම තවදුරටත් කලමනා කරණය කර ගැනීමෙන් කටයුතු කරන්න කියන එක ගැන ක්‍රියාත්මක වෙමින් ඉන්නවා.
0: පවතින වියලි කාලගුණික තත්ත්වය යටතේ වී බඩේරුඟු ඇතුළු වගාවන්ට හානි සිදුවී ඇති බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජයසිංහාරච්චි පැවසුවේ හානියට පත් වගා පිම්වලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. මෙවර විට වාර්තා වී ඇති හානියට පත් කුඹුරු ප්‍රමාණය අක්කර 6073ක්. එම කුඹුරු අයත් ගොවින් 4707 දෙනෙකුට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ. හානියට පත් වී බඩේරුඟු ඇතුළු බෝග 6ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක මුදලක් බැගින් උපරිම වශයෙන් අක්කර 5ක් සඳහා රාජ්‍ය මගින් වන්දි ලබා දීමට නියමිතයි. ජල හිඟය හේතුවෙන් වී බඩ ඉරිඟු ඇතුළු වකාබන් හානියට පත්ව ඇත්නම් කඩිනමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමු වී තම හානිය දැනුම් දිය යුතු බව එම මණ්ඩලය පවසනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 19.18 ඇමතීම මගින් ලබාගත හැකි. දිස්ත්‍රික්ක 4ක ගොවීන් පීඩාවට පත්ව සිටින බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පෙමසිරි ජයසිංහාරච්චි ප්‍රකාශ කලා.
5: අම්පාර දිස්ත්‍රික්කය, ඒ වගේ පොළොන්නරුව, ඒ වගේ අපේ දිහත්ත කණ්ඩිය, මනම්පිටිය, ඒ වගේම අනුරපද දිස්ත්‍රික්කය, ඒ වගේම බදුලා

0: දිශ්චික්කවල බොහෝ ප්‍රදේශවල සිඳී යෑම නිසා වගන් හානි වෙලා තියෙනවා. සැපි අන්නේ ප්‍රදේශ ගොවින් ඉල්ලීම කැන්නවා ඔබේ වග හානි වෙලා තියෙනවා නම් ඒ ගොවින් ඇවිල්ලා ගුජසේ මන්දසවල තියෙන හානි දැන්දි පොතක් තියෙනවා. ඒ පොතේ ලියන්න ඉඩ සැපි ඒ ඉතින් දැවිල්ලා ඒ පොත අරන් ගිහිල්ලා ශිෂ්‍යයේ ගොවි මහත්තයෙක් ගිහිල්ලා වග බලලා ඒ තක්සිරු කිරීම කරන හානි කොච්චර වෙලාද කියලා ඒ තක්සිරු කිරීම මත අදර වාන්දි අපි කෙලිම ගොවියෙක් ගිනුමට බැරි කිරීම කරනවා ඉතාම කෙටි කාලයක් තුල.
1: දෙට්වා සලිකුණාටුවෙන් හානි වූ බවට දක්වමින් වන්දි මුදල් ලිල්ලුම් කළ සියලු කර්මාන්තකරුවන් සඳහා වන්දි කිවීම් සිදු කර ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නිති පවසනවා. ඒ පිළිබඳව රීබිල්ඩින් ශ්‍රී ලංකා යටතේ වාර්තාවක්ද පවත්වාගෙන යන බවයි ඔහු පැවසුවේ. ජාතික විගණන ජාතික කාර්යාලයේ පැවසුවේ කර්මාන්තකරුවන් 34,501 දෙනෙකු අතරින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් කර්මාන්තකරුවන්ගෙන් 7,924 දෙනෙකුට මුදල් ගෙවීමට නිර්දේශ වී ඇති බවයි. මෙම වසරේ මාර්තු මාස 31 වනදා වන විට ඉන් ගෙවීම් කර ඇති කර්මාන්තකරුවන් ගණන 4,207ක්. මෙතර 2027 වසරේ මාර්තු මාසයේ වන විට ජාත්‍යන්තර මූල අරමුදල සමග ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එළඹෙන 2028 වසරින් පසුව විදේශ ණය ගෙවීමට නැවත මෙරටට සිදුවන බැවින් මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
2: අපිට 2028 වෙනකොට ණය ගෙවන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතයේ ඩොලර් බිලියන 15ක් විතර තියේ කියලා. 14.7. දැන්ට තියෙන්නේ 6යි. ඉතින් අපිට තියෙනවා 2026 ඉඳන් 2028 වෙනකොට ඩොලර් බිලියන 14කට යන්නේ. කියන්නේ ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා. මහා බැංකුවේ කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියේ කියලා. ඉතින් ඩොලර් බිලියන 8 තියෙනවා නම් තව 6ක් හොයන්න තියෙනවා. කොහෙන්ද ඒක එන්නේ? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.
1: රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින අවස්ථාවක ඇතැමුන් අසත්‍ය චෝදනා එල්ල කරන බව අමාත්‍ය අනිල් ජාන්ත ප්‍රනන්දු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
3: චෝදනා එල්ල කරමින් තියෙනවා මේ සංචිත ප්‍රමාණය අපේ ප්‍රමාණවත් නැහැ කියලා. ඇත්තම ගත්තාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මේ සංචිත ලබාගත සංචිතයි කියලා කියන්නේ විදේශ සංචිතයි කියලා කියන්නේ ස්වාරක්ෂකයක්. ඒ තීරණය වෙනවා කලින් කලට ඒ පවතින තත්ත්වය අනුව වෙනස් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අපි ලබාගත යුතු සංචිත 2023 දී අස්තමේන්තු කරද්දී ඒ දුන්නු ඉලක්ක වේගෙන් ඒගොල්ලන් අඩු කරගත්ත හේතුව අපි ඇති කරගත්තු ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාවලට මේ සංචිත නිදහස් කළා. උදාහරණයක් වශයෙන් ගත්තාම 2023 දී 22 දී වාහන ආනයනය සඳහා කිසිදු අස්තමේන්තුවක් තිබුණේ නැහැ. අපි වාහන ආනයනය සඳහා නිදහස් කරාට පස්සේ මේ වෙනකොට LC විවෘත කරලා තියෙනවා ඩොලර් මිලියන 3.5ක් වෙනකම්. ඒ 3.5ක් අපි LC විවෘත කරන්නේ නැතුව වාහන ගෙන්නුවේ නැත්නම් තව 3.5කින් අපේ සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. ණය ගෙවලා තියෙනවා ඩොලර් බිලියන 2.6ක් දක්වා. මේ විදාන වශයෙන් ගත්තාම අපි සංචිත ඩොලර් මිලියන 6.6ක් මේ මොහොත පවත්වාගෙන තියෙන්නේ අන්න ආනයනය සඳහා විශාල සංචිත ප්‍රමාණයක් වැය කරමින් ඒ වගේම අපිට පාලනය කරන්න බැලුව ඉන්දින වලටත් සංචිත ප්‍රමාණයක් එළියට ගමන් කරමින්
1: විදුලි උත්පාදනය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් ඉදිරියේදී විදුලි බිලෙහි යළි සංශෝධනයක් කිරීමට සිදුවන බව බලශක්ති විශ්ලේෂකයන් පවසනවා. ඩීසල් මගින් විදුලි උත්පාදනය පාලනය කර ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි බලශක්ති විද්‍යාඥ අර්ජුන පෙරේරා පැවසුවේ.
4: 2023-24-25 කාලවකවානුවලට සාපේක්ෂව ඩොලර් මිලියන 700ක අතික්‍රමණික වියදම අපි වියදම් කරලා තියෙනවා මේ ඩීසල් ලබා ගැනීම වෙනුවෙන්. ඒ ඩොලර් මිලියන 700 දරා ගන්න බැරුව තමයි අද අපි මේ නැවත සුළු වශයෙන් ආර්ථික අසීරුතාවයකට පත් වෙලා තියෙන්නේ.
1: සූර්ය ආලෝකයේ මත පදනම් වූ බලශක්ති උත්පාදනය මෙරටට සුදුසුම ක්‍රමවේදය බවයි බලශක්ති විද්‍යාඥ අර්ජුන පෙරේරා ප්‍රකාශ කළේ.
4: ඉතාම නොමිලේ අපේ ඔළුවට කඩන් වැටෙන දවල් වගේ කඩන් වැටෙන හිරුවෙලියෙන් එම බෙස් පද්ධති චාර්ජ් කරලා අපිට රැයට පාවිච්චි කරන්න ඕන තරම් ඉඩකඩ තිබ්බා. නමුත් මහජනතාවට අමතක වෙච්ච එහෙම නැත්නම් අමතක කරවන කරුණක් තමයි මේ පැමිණ තිබෙන බෙස් පද්ධති 16ක් ආවේ මාස 7-8ක ටෙන්ඩරේ වංගු සහ ප්‍රමාද වීම වලට පසුව.
1: මේ අතර විදුලි බිල සංශෝධනය නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය දා තීරණය කළා. සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සහ සමූපකාර සමිති හරහා ප්‍රමිතියෙන් යුතු වීතුග මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්. 2 මෙට්‍රික් ටන් 25ක උපරිම දෛනික කෙටුම් ධාරිතාවක් සාධිත

0: ලියාපදිංචි සලුහා මධ්‍ය පරිමාණ විමෝල් හිමියන් සහ එම ධාරිතාවෙන් යුතු විමෝලක් හිමි සමූපකාර සමිති මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබනවා. රුපියල් මිලියන 25ක උපරිමයකට යටත්ව පොලී රහිත සහනදායී මූල්‍ය පහසුකමක්ද මෙම වැඩසටහනට සහභාගී වන සලුහා මධ්‍ය පරිමාණ විමෝල් හිමියන් සහ සමූපකාර සමිතිවලට ලබා දෙනු ඇති. අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර විසින් නිර්දේශ කරනු ලබන විප්‍රමාණය රජයේ සහතික මිලට මිලදී කටයුතු බව දැනුම් දී තිබෙනවා. රුපියල් කෝටි 12ක් සමග අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අතඩං කොටගෙන තිබෙනවා. ඒ හොරණ පොලිස් විශේෂකාර බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී. පොලිසිය පැවසුවේ සැකකරු අතඩං කොට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් සිය භාරයට ගත් බවයි. සැකකරු වයස අවුරුදු 22ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු අතඩං කොටගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු සහිත වීඩියෝ පටයක් ඉදිරිපත් කළ පුද්ගලයෙක් අතනකොටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසයට ලද තොරතුරුකට අනුවයි. සැකකරු අක්කාරයන් කුලම් ප්‍රදේශයේ රක්ෂිතෙක LTT පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඔහු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දඬන නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ කටයුතු කිරීමට නියමිතයි. සැකකරු වයස අවුරුදු 46ක් වන බොරලස්ගමු ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් කතානායකවරයා වෙත ලැබී තිබෙනවා. කතානායක ජගත් වික්‍රමරත්න මේ බව නිවේදනය කළේ අද පාර්ලිමේන්තුවේදී.
1: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් හා අධිකරණ සංවිධාන සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.
0: දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පතද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය විසින්. මේ අතර 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට අදාළ යෝජනාවේ බලපෑමේ වගන්ති ඇතුළත් කර නොමැති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරය පැහැදිලි කළේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින්.
2: 22වන සංශෝධනය වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය. එය සාමාන්‍ය පනත් කෙටුම් පතක් සංශෝධනයට වඩා වෙනස්. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී මාවතුමාට පෙන්වන්නම් මේ තියෙන 19වන සංශෝධනය. මම හිතන්නේ මේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ දැන් ඉන්න බොහෝ දෙනෙක් සහයෝග දුන්නු පනත් කෙටුම් පතක්. ඒ 19වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේදී ගරු කතානායකතුමනි, ඒ බලපෑමේ ප්‍රකාශනය කියන එක නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඊට පස්සේ තියෙනවා 20වෙනි ආණ්ඩුකම සංශෝධනය. ඒකෙත් බලපෑමේ ප්‍රකාශනය කියලා එකක් නැහැ. ඊට පස්සේ තියෙනවා 22වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් ඉදිරිපත් කළා 2022දී. හැබැයි ඒක සම්මත මොකද ඒ වෙලාවේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුත් සංශෝධනයක් ඉදිරිපත් කර තිබිච්ච නිසා ඒ සම්මතුණාට පස්සේ ඒක 21වැනි එක වුණා. ඒතර ඒක 22වැනි කියලා තමයි ගැසට් එක තියෙන්නේ. මේක නෙමෙයි. ඒකෙත් ගරු කතානායකතුමනි බලපෑමේ ප්‍රකාශය කියලා එකක් නැහැ. ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේදී නීතියේ බලපෑම මේ ප්‍රකාශය කියන එක සාමාන්‍ය පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරද්දී මෙන් කරලා නැහැ. ඒ නිසා මෙතන කිසිම ආකාරයක අඩුපාඩුවක් වැරද්දක් වෙලා නැහැ.
0: තමන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් කළ ඉල්ලීමට මෙවන විට පිළිතුරු ලැබී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
3: ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් මම පළමුව ඉල්ලීමක් කරා, විශේෂයෙන්ම මේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත්, ඒ වගේම උපරිමාධිකරණ විනිසුරුවන්පත් නොකිරීමේ තත්ත්වය පිළිබඳවත් පළමුව මම ඉල්ලීමක් කරේ විපක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කරන්නයි කිය. පසුව මම තේරුම් ගත්ත ඇත්ත වශයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නොවේ, ඒක සමස්ත පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරු 225 දැනුවත් කිරීම වඩාත් වැදගත් කිය. මේ මොහොත වන විට අපිට පිළිතුරක් ලැබිලා තිබෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන්. ඒ ලිපි තුල අන්තර්ගතය තුල යෝජනා වුණු ආකාරයට හෙට දිනේ 12 සිට 1:00 දක්වා ඒ අය සූදානම් කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පවත්වලා විශේෂයෙන්ම මන්ත්‍රීවරු 225ම මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා.
0: ඊට පිළිතුරු ලබා දුන්නේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින්.
2: මදන්දා විපක්ෂයෙන් කිව්වා හෙට දිනේදී යම් වෘත්තීය සංවිධානයකින් මන්ත්‍රීවරු කැඳවනවා කියලා දින දාගෙන තිබෙනවා කියලා. එතකොට පළවෙනි කාරණේ තමයි දැන් එහෙම දින දානවා කියලා දැන් මාධ්‍යවලට කියලා තිබෙනවා. පළවෙනි කාරණේ තමයි එහෙම මාධ්‍යවලට කෙනෙක් කිව්ව පළියට කැඳවන්න බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ ප්‍රශ්නය ලේකම් කාර් මණ්ඩලය සහ කථානායකතුමා සියදුනාම දෙද්දී තීරණය කළා. සියලු මන්ත්‍රීවරු දැනුවත් කිරීම කළ හැක්කේ සභානායකවරයාගේ එකඟතාවයේ හිතව බිස්නස් කමිටියකදී එන එකඟතාවය මත. ඒතර පාර්ලිමේන්තු කාරක සභාව කිසිසේත්ම සියලුම මන්ත්‍රීවරු කැඳවලා යම්කිසි වෘත්තීය සංවිධානයකටවත් කාටවත් දෙන්න අවස්ථාවක් දීලා නැහැ. ඒක ඉතා පැහැදිලි කරුණා. එහෙම තිබියදී විපක්ෂනායකවරයා එහෙම කියනවා. ඒ වගේම දැන් ඒකව ඊට පස්සේ අර එක එක මේ ගැටිකම් කරන මාධ්‍යවල බොරු ලියන. ඒ නිසා අපි එකක් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කරුණා කරලා එතන මන්ත්‍රීවරු කොට කිරීමේ බලයක්. එතුමාට එතුමාගේ පක්ෂයේ කීප දෙනෙක් එකතු කරගන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම කැඳවීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තු කාරක සභාවේ එකඟතාවයකින් සභානායකවරයා විමසා කරන්න කියලා තමයි තිබෙන්නේ. ඒතර කිසිම වෘත්තීය සංවිධානයකටවත් වෙන සංවිධානයකටවත් මන්ත්‍රීවරු කැඳවන්න එහෙම බලයක් නැහැ.
0: මෙතර යුද සමයේදී සරණාගතින් ලෙස ඉන්දියාවට පලා ගිය පිරිස යලි ගෙන්වා ගැනීමට අවශ්‍ය විධිවිධාන සකස් කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ.
4: අපි මේ වෙනකොටත් අමාත්‍ය මණ්ඩලය මගින් ගිය සතියේ තීන්දුවක් ගන්න ලැබුවා. පැවති යුද වකවානුව තුළ මෙරටින් ඉන්දියාවට සරණාගතයන් හැටියට පලා ගිය පිරිස් නැවත රට තුළට පැමිණෙනකොට ඇති වෙලා තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් එතුමා මතු කළා වගේ මීට පෙර ආතුව ගැටලුවක් මතු වුණා. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා මේ කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලය ගිය සතියේ තීන්දුවක් දුන්නා. පිළිගත් ගුවන් තොටුපළකින් නොවන අවස්ථාවක වුවත් රටින් බැහැරව ගිය අවස්ථාවකදී නැවත රටතේමේදී ඇති වෙන බාධා ඉවත් කරන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා. ඒ අනුව කටයුතු කරන්න ආගමික විකුණන දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. ඒක වරදක් කොට නොසලකමින් රට ඇතුළට එන්න අවශ්‍ය විධිවිධාන සාකස් කරලා තියෙනවා.
0: කැනඩාවේ බහඬ සඳහා පැනවීමට නියම කර තිබූ තීරුපතු පැනවීම දින 3කට ප්‍රමාද කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. වෙළඳ කිවිසුමේ පවතින අවසන් කිරීම සිදුවන තෙක් සිය තීරණය කල් දැමූ බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ කැනඩියානු බහඬ සඳහා 50%ක තීරුපතක් පනවන බවයි. කැනඩාවේ පළාත් කිහිපයක ඇමරිකානු වාහන සඳහා වන තීරුබදු සහ ඇමරිකානු මත්පැන් අලවිය තහනම් කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා කැනඩාවට එරෙහිව බදු පැනවීමට තීරණය කළා. ළමුන් සහ යොවුන් වේ පසුවන්නන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතයට හිතාමතාම ඇබ්බැහි කළ බවට මෙටා සමාගමට චෝදනා කරමින් ඇමරිකාවේදී නඩු විභාගයක් ආරම්භ වී තිබෙනවා. කැලිෆෝනියාවේ ඔක්ලන්ඩ් අධිකරණයේ පැවැත්වෙන මෙම නඩු විභාගය සති 6ක් පමණ පැවැත්වීමට නියමිතයි. කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙනුවෙන් පිණි සිටි නීතිජවරයා අධිකරණයට පවස ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන අවුරුදු 11 සහ 12 වයස් කාණ්ඩවල ළමුන් මිලියන ගණනක් සිටින බව මෙටා සමාගම දැන සිටි බවත්ය. එහෙත් ඔවුන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පියවරගෙන නොමැති බවට මෙටා සමාගමට චෝදනා එල්ල වෙනවා. මෙටා සමාගම පවසා ඇත්තේ එවැනි වයස් කාණ්ඩයේ පරිශීලකයන් සිටින්නේ ලක්ෂයකට මදක් වැඩි පිරිසක් පමණක් බවයි. සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහිවීම වැනි තත්ත්වයක් පවතින බවට එල්ලවන චෝදනා මෙටා සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම නඩුව ආරම්භ වී ඇත්තේ 2023 වසරේදී කැලිෆෝනියා සහ නිව්යෝක් ඇතුළු ඇමරිකානු ප්‍රාන්ත 29ක් මෙටා සමාගමට එරෙහිව ගොනු කළ නඩුවක් මතයි. යුක්රේනයේ යුද සමයේදීද මැතිවරණය පැවැත්විය යුතු බවට හිටපු ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදරෝ ඉල්ලීමක් කර තිබෙනවා. යුක්රේනයේ යුද නීති ක්‍රියාත්මක වන්නේ රුසියාව සමග යුද්ධය ආරම්භ වූ 2022 වසරේ සිටයි. ඒ හේතුවෙන් මැතිවරණ පැවැත්වීම අත්හිටුවා තිබෙනවා. ෆෙදරෝ ප්‍රකාශ කළේ රුසියාවට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්කිරීමට ඉඩ දිය නොහැකි බවයි. යුක්රේනයේ සටන් කරනුයේ නිදහස් යුරෝපීය රාජ්‍යයක් ලෙස රැඳී සිටීමට බවද ඔහු සඳහන් කළා. යුද්ධය පැවතුනද රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය යළි ආරම්භ කළ හැකි නීත්‍යානුකූල ආරක්ෂිත සහ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ෆෙදරෝ පසුගිය ජූලි මාසයේදී ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් හදිසියේ ඉවත් කරනු ලැබුවේ එම තනතුර බහරගෙන මාස 6ක් පමණ ගත වීමෙන් පසුයි. ඔහු ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව රට පුරා විරෝධතාද පැවති අතර එය ඔහු සහ යුක්‍රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි අතර පැවති මතවේද සමග සම්බන්ධ බවටද වාර්තා පළ වුණා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී ෆෙදරෝ අමාත්‍යංශයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග ගෙන යාමට ප්‍රමුඛත්වය ලබා දුන් අයකු ලෙස සැලකෙනවා.
5: ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දින අතයි. තරගයේ ජයග්‍රහණය සඳහා 372 ඉලක්කයක් හඹ යන ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 175ක්. දිනේ පළමු කඩුල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 59ක් ලබා සිටියේදී දැවී گیا۔ සොනල් දිනුෂ නොතැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 65ක්. තරගයේ සියත ටීවී තුලින් සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල වසර 75කට පසුව ප්‍රබල එල්නිනෝ තත්ත්වයක්. නියකෙන් දිස්ත්‍රික්ක 4ක ගොවිබිම්වලට හානි. 22 වන සංශෝධනය ගැන අදත් මැති සභේ වාද විවාද. සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පළ කළ පුද්ගලෙක් අත්අඩංගුවට. කැනඩාවට තීරුබදු පැනවීම ට්‍රම්ප් කල්දමයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
5: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: ලඟදිම රිලිස් වෙන්න තියෙන හිතට දැනෙන කන්සෙප්ට් එකකට කරපු ෆිල්ම් එකක් තමයි ක්‍රිකට් සාදු.
2: මේ ෆිල්ම් එකේ සනුක කියපු අම්මේ එනවාද සොන් එක ඊයේ රිලිස් වුණා.
3: හමන සුලං හරි අමුතුයි.
4: චින්තක ජයකොඩි අයියා තමයි මුලින්ම මට කතා කරේ. ඊට පස්සේ විශාරත් මේ කෝල් එකකින් අපි කතා වුණා. ඊට මික්මනින් සිදු වෙච්ච ප්‍රොජෙක්ට් එකක් ඉදින්

0: හිතුනොත්
1: මේක සනුක කියපු වෙනස්ම විදිහ සොන් එකක් නේද?
2: ඉමෝෂනල් මූවි සොන් එකක් මම සිං කළා නෑ මීට කලින්. මට හරිම සතුටුයි ඒ අවස්ථාව මට ලැබීම ගැන. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඒ සීලුම දෙනාට, අධ්‍යක්ෂවරයා ඇතුළු.
3: ෆිල්ම් එකකට සිං කරද්දී මොනවද ස්පෙෂලි බලන්නේ?
2: ඔය ඇත්තටම මූවි සොන් එකද ඉතින් ගොඩක්ම ඒ සින්දුව එන අවස්ථාව ඒ මූවි එකේ බලලා හරියට තේරුම් අරගෙන ඒ හැඟීම් ටික ඇඟට අරගෙන ඒක බලන කෙනාට ආන කෙනාට දැනෙන විදිහට ප්‍රකාශනය කරන්න තමයි ඉතින් මම හිතන්නේ තියෙන්නේ. නිකම්ම අපේ සින්දුවක් කියනවා වගේ නෙමෙයි.

0: of the town.
1: ඉන්දියාව පෙදිලා අලුත් රටක් විදිහට පාකිස්තානය බිහිවුණු අවුරුද්ද 1947.
2: ඒ බෙදීමත් එක්ක ලක්ෂ ගානක් මිනිස්සු තමන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් ජීවිත කාලෙම හුරුපුරුදු වෙලා හිටපු හැම දේම දාලා අලුත් පාකිස්තානයට යන්න පටන් ගත්තා.
1: අන්න ඒ වගේ දුෂ්කර කාලෙක සිද්ධවුණු දේවල් ගැන හැදෙන ෆිල්ම් එකක් තමයි බට්වාරා 1947.
2: මේ ෆිල්ම් එක පහුගිය අගෝස්තු 14 වෙනිදා තියටර්ස් වලට ආවා.
1: සනී ඩියෝල්, ප්‍රීටි සින්ටා වගේ ස්ටාර්ස්ලා මේන් කැරක්ටර්ස් කරන මේ මූවී එක ඩිරෙක්ට් කරන්නේ රාජ්කුමාර් සන්තෝෂි.
2: ස්පෙෂල්ම දේ තමයි මේ මූවී එක ප්‍රොඩියුස් කරන්නේ අමීර් ඛාන්.
0: Talk of the town.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මොකෝ මේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගිය තක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
3: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: ඔබට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාර කීය. ඔකට මේ වගේ අලුත් ඉන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
3: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
4: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
5: ලොවෙත් නැ මෙවලොවිකහෙත් නැ.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැතකති කියලා වාර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළබිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදාන් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළා. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින් දැන්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙන් කොහමද දුවන්න ඕනේ?
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
6: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
7: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
6: මේ අවුරුද්දේ තාවා.
7: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
8: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න. 0170455111.
9: ඉස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
10: delivery පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: එයති ඔය හරි අර පරිස්සම් නේද දැන්? ඈ?
3: මොකිටින්?
2: හරිම අර පරිස්සමෙන් තමයි මොලේ පාවිච්චි කරන්නේ.
3: ඔයගොඩරි පාවිච්චි කරන්න ඕනේ. තව කොච්චර කල් පාවිච්චි කරන් තියෙනවද?
2: පාවිච්චි කරන්න බා මොලේ පාවිච්චි කරන්න බා පාවිච්චි කරලා ඉවරනොත් ඉතිරි කනත ඔබත් දිනු රටක් දිනු.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
1: අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 0676567874
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
14: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
14: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
13: කතාවට දක්ෂණක් මාකටිං තන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
14: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට WhatsApp කරන්න.
13: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
15: Yeah, you already know who it is.

0: ये था टॉप स्टोरी
1: හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුගේ බිරිඳගේ මරණය ගැන පරීක්ෂණ. ජගත් පුෂ්ප කුමාර හිටපු කැබිනට් අමාත්‍යවරයාගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය මිය ගොස් ඇත්තේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලේ දෙවන මහලේ බිමට ඇද වැටීමෙන්. අනතුරට ලක්වීමෙන් පසු ඒ කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ඇය මිය ගොස් ඇත්තේ. මිය ගොස් ඇත්තේ 55 වසරෙදි දෙදරු මවක්. දැන් දෙස් පුවතක්. අමරිකාව සමග තවදුරටත් ගැටුම් ඇතිකර ගැනීම වෙනුවට රටේ යහපත සලසා කටයුතු කළ යුතු බව හිටපු ඉරානයේ ජනාධිපති මොහමඩ් ඛතාමි පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ඉරානයේ ඇතමුන් රටේ පැවැත්ම සහ අනාගතයේ රදා පවතින යුද්ධය මතයි විශ්වාස කරන බවයි. රටක් පාලනය කිරීම හැඟීම් මත පමණක් සිදු කළ නොහැකි බවයි හිටපු ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළේ. මේ අතර ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් ගලිබව් පවසන්නේ තම ඉරාක සංචාරය අරමුණ විදේශීය බැදිහත්වීම් තොර නව කලාපීය ක්‍රමවේදයක් ශක්තිමත් කිරීම බවයි. හිටපු ඉරාන හමුදා ප්‍රධානි කසෙම් සොලෙයිමානි ගහතෙන ස්ථානයේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කලාපයේ සියලු රටවල් අතර සහයෝගීතාවය වේගවත් කිරීම තම අරමුණ වන බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහසින් ආදරෙන් හදවත්
4: සනසලා මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අද ගැස්මට සියත
1: සිසියට එහෙ මෙහෙ තියන්න පරත්තරම්
2: රන් පවුමකට ඉහල අත්තිකාරම අමතන්න බිඳු අයික එකයි පහයි අටසිය අසුවයි හාරසිය එල්ලෝ එල්සී රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
3: තයිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
5: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන් Global University Partners කතා කරන්න 0718492492 0718132777
6: Delivery පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
7: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
8: මං ඉතින් LB run එකක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: LB run එක තමයි මගේ හයිය.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB run එක ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ
9: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
0: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන
9: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික
12: ෆ්‍රී. සිම්බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම්. කොලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරිය රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩකෝන් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කාගිල් ස්පොට් සිටි.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
14: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
13: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
15: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
15: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
15: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩදන ඉතින් නේද?
18: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්
6: මට එහෙම ඕන යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහෙනි
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
7: මේ වලෝ විකහෙත්නේ
8: අනුවදායි දශම දෙකෙන්

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. සීදීබි රන්නය එක ලයිට් වාටර් ෆෝන් විලට සහනය මෙන්න.
3: සීඩීබි එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබි ශාකාවට එන්න. අද මම තන්න 0117388388 සීඩීබි රන්නය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: හිනා වෙන්න මෙන්න වෙලාව.
5: මං හිතන්නේ අලුත් රෙගුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
6: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
5: නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
7: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive
8: අනුග්‍රහය.
9: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
10: අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
20: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්ත බට.
22: real මට experience එකකට නල්වත්ත බට.
23: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
24: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
25: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
26: Run Power එකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400. එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
27: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
28: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
29: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
30: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
31: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
32: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
33: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
32: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
33: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
34: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
35: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
36: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
37: අවන්ස් ටිකෙන් ටික පේ.
38: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

0: අද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: අලුත් මුද්‍රණ ගිවිසුමෙනුත් හැලිලා වාහන හිමි ලක්ෂ පහක් අංක තහඩුවට හිර වෙලා දඩ කොලෙනුත් බැතකති කියලා වර්තා කරනවා. මේ අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නැවත මේ වාහන අංක තහඩු මුද්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අදාළ ආයතනය සමග එළඹිලා තියෙන ගිවිසුමේ හැටියට මාර්තු 10 වෙනිදායින් පස්සේ රෙජිස්ටර් කරන වාහන තමයි ඒගොල්ලෝ අංක තහඩු මුද්‍රණය කරන්නේ. ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීහු වාහන අංක තහඩු ගැටලුව අවසන් යයි ප්‍රකාශ කළහ. ඒගොල්ලන්ට ඉවරයි වෙන්න ඇති.
3: අනේ අපිට ඉතින් දැන්
2: ඔයාලට ඔච්චර තමයි. ඔයාලා ඕකෙම කොහමද දුවන්න ඕනේ?
1: සියත පාත්‍රේ විදහස. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 380 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
7: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 60 47 අපිට WhatsApp කරන්න.
9: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ
11: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා CA ශ්‍රී ලංකා 0705455 11.
12: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය බිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
13: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
15: මන් නම් හිතන්නේ නැහැ සර්.
13: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 CTV 3.

සිංදු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: किया था टॉप स्टोरी।
1: ஐசி வன டெஸ்ட் தரங்கே ஜாத் இந்தியாவட்ட ஸ்ரீலங்காவு சமக்கு பவத்தி பலமு டெஸ்ட் கிரிக்கெட் தரங்கில் இந்திய கண்டாயமும் லக்னு எக்கசிய ஹட்டு பகக்கின் ஜாய கிரகணே கருதி வினவா இந்திய கண்டாயமும் தரங்குகள் ஐசி வன டெஸ்ட் கிரிக்கெட் தரங்கே மேய் தரங்கே பவத்துனே கால ஜாத்தியந்தர கிரிக்கெட் கிரீடாங்கனேதி இந்தியாவு பலமினும் சந்தா ரஸ்க லக்னு சங்கியாவ 462 ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 284ක් රැස් කළා. මුලින් මේ ලකුණු 178ක වාසියද සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දියාව සියල්ලන් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 193ක්. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 372 කිලක්යක් හඹා යාමට දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දෙවි රැස් කළේ ලකුණු 206ක් පමණයි. දෙවැනි ඉනිමේදීත් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභය වූ සොනල් දිනුෂ ලකුණු 84ක් රැස් කළේ 6/5ක් සහ 4/8ක් සමගින්. නායක ධනංජය ද සිල්වා ලකුණු 59ක් රැස් කළා. නිෂාන් මදුෂ්ක රැස් කළ ලකුණු සංඛ්‍යාව 6ක්. ලහිරුතාර දෙවියගේ ලකුණු 10ක් ලබා සිටියදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට කණ්ඩායමට එක් කළ පසිඳු සූර්ය බණ්ඩාර ලකුණු නොලපාම දෙවියකියා. කමිතු මින්ඩිස්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 2ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල රැස් කළ ලකුණු සංඛ්‍යාව 10ක්. කේසර නුවන්ත දෙවියගේ ලකුණු 20ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු කුමාර ලකුණු නොලපා දෙවියකියා. තරඟ දෙකකින් සමන්විත දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ එකට පිටුවක් ලෙස පෙරමුණගෙන සිටින්නේ ඉන්දිය කණ්ඩායමයි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 23 වනදා කොළඹ SSC පිටියේදී ආරම්භ වනු ඇත. තරඟාවලිය මෙරට නිල විකාශක ලෙස සියත TV කටයුතු කරනු ලබනවා.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

good afternoon. හවස දෙකයි වෙනාඩි 10යි. ආරාධනා කරන්න යන්නේ. මගේ ආරාධනාව පිළිගන්නවද? ආරාධනා කරන්න ඕනෙත් නෑ නේද? පිළි අරන් ඉවරයි මට පේනවා. එනකම් බලාගෙන හිටියේ කියලා. WhatsApp messages මේ විදිහට ඇවිල්ලා තියෙනකොට මම දන්නවා. මට ඔබට ආරාධනා කරන්න දෙයක් නෑ කියලා. ඒ වුණාට මගේ යුතුකමනේ එන්න කියලා කියන එක, ඇවිල්ලා යන්න කියලා කියන එක. හවස පහට කලින් ඇවිල්ලා යන්න එන්න. සුදු කොච්චියගේ දවල් ෂෝ එක. මේක ඉතින් මිස් කරගන්න හොඳ නැති ෂෝ එකක්. එනිසා ඔබ එන්න. ඇවිත් යන්න එන්න. හරිද? ඕකේ, එහෙනම් 0711යි 98යි 2යි 98යි 4ත් මතක් කරනවා. WhatsApp message එකක් දාන්න. නමයි ගමයි එක්කම.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතන සාමාන්‍ය වර්ධන වැඩි වෙයි. ඒකට ඒ තත්ත්වයටත් අපි සූදානම් වීමේ අවස්ථාවේ තියෙනවා. වර්ෂාපතන වැඩි වීම කියන්නේ එක පැත්තකින් අපිට තුරු ස්වභාවික අනතුරුවලට ආවයි මුහුණ දීමේ අවස්ථාව ඇති වීමේ හැකියාව තමයි විශේෂයෙන් ඔය ඔක්තෝබර් නොවැම්බර් මාසකෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තුලිකුණාටු වර්ධනය වීමේ හැකියාව පිටන ආපාතෙන් වගේ දේවල් වර්ධනය වුණාම ඒ තත්ත්වය තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒකට ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
2: මට උණ වගේ සේන.
1: ලිං පස්පංගුව බමු.
2: සෑහෙන වෙලාවක් යයිනේ.
1: මොන ගත්තත් ඇම්බුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
0: නැගිට ගන්න නම් ලිං පස්පංගුව විතරමයි. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
3: SVDC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICA.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
14: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
15: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
16: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
15: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
17: සර්නේ තෙල්බී රන්න ඇඩ්ඩිකේ ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
18: ඒත් ලොකු කරලා නේද?
17: නැතුව සර්, එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
18: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
19: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 FM.

මම ද කෙල්ලේ. අදම මුලින්ම සින්දුවක් දෙන්න ඔයාටයි සමාලිටයි. දුම්බර ලාලිත් අයේෂා ඔගොල්ලෝ තහගෙන නේද?

ජය ඔය ජය මේ චුටි බ්‍රේක් එකක් ගමු ඊට පස්සේ ආයෙ සින්දුව හමු බලව හවස 2:00 වෙනාඩි 31යි

0: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
2: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
4: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLV ධනරිතහනේ දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
6: මොකෝ මේ තරහින්?
7: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්සර් කරන්නේ ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermate roofing sheet දාන්නකෝ. Supermate. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් zinc aluminum roofing sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermate roofing sheet දාන්න.
8: එන්න රුපියල්

0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය development finance ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න. සිව් කොනම යාකරන කොට්ටාවේ නවීන ජීවන රටාවකට පිවිසෙන්න Future Lifestyle Apartments. කොට්ටාව හයිවේ ඉන්ටර්චේන්ජ් එකට මහරගම නගරයට විනාඩි 10යි. මිලියන 50 සිට ආරම්භන apartments. මූලික ගෙවීම මිලියන 9යි. මාසකට රුපියල් 2,50,000 සිට වාරික පහසුකම්. දැන්ම Prime Group අමතන්න 13.22. මෙම සුවිශේෂී අවස්ථාව අගෝස්තු 31 දක්වා පමණයි.
2: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝදරථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Pierce e-mobility
1: වෙත දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය development finance ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය development finance 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයිනපුර.

කන්න ඕන්නෑ. අපි කේක්කමු. මොකද ගිල්සගේ කට්ටි ඉන්නවනේ අපේ ළඟින්ම. කේක් සෙට් එක. ඒ හැම කේක් එකක්ම රහට හැදෙන්න වෙන මුකුත් නෑ නෙවෙයි. මොකද්ද මොකද්ද? මුකුත් නිසා නෙවෙයි කියලා මං කිව්වේ. හරියට ඇහුන්නේ නැද්ද? හරියට කියුන්නේ නෑනේ. හරි හරි එහෙම වෙනවා. ඉතින් දාම් වෙනවා, ඩෝම් වෙනවා. කොහොම හරි මේ කේක්

මෙච්චර රසට හැදෙන්නේ. සුදුකොච්චගේ දවල් ෂෝ එක අහගෙන මේගොල්ලෝ කේක් හදන්නේ ඒකයි නේද? වැඩේ ලස්සනයි, වැඩේ හරිම පිළිවෙලයි. ඒ වගේම රස පාට කේක් දැක ගමම පේනවා. ඉතින් කටි ඔක්කොටම මංගාන සින්දුවක් තියෙනවා. නට නට කේක් හදන්න හොඳ. මේ වගේ සින්දු ඇහෙද්දි නට නට කේක් හදන්න පුළුවන්. අයිසිං වීසි වෙයිනේ. රුක්ෂාන් මොරට ඉඳම් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයට ඕනිම සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනේ හරි හොඳ කොල්ලෙක්. කිසි කරදරයක් නැහැ. මන් දෙන ඕනම සින්දුවකට එයා එකඟ. එයා කැමති. ආ මහනුවර ජයනාතුත් එහෙම තමයි. ජය ඔයාවත් එකතු කර.

0: අද ගැස්මට සියත
1: ඔෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 3020.
2: හරි ගියේ හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: experience එකකට නැල්වත් බට.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: මතකද මතකද මතකද මතකද සිංහ බිග් බොනන්සා
5: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
4: මේ අවුද්දතාව
5: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
7: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක් වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
8: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
9: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: එයාද ඔය හරි අර පරිස්සම් නේද?
15: හරිම
14: අර පරිස්සමෙන් තමයි මොලේ පාවිච්චි
15: කරන්නේ.
14: පාවිච්චි කරන්න පාවිච්චි කරලා ඉවරනොත් ඉතිරි කනත් ඔබත් දිනුම්
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
17: අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
19: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0776 56 78 74.
20: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
21: සියත දිවයින පුරා
22: කනුඹ ආනෝද වගේ ස්ටෝරිය මගේ ස්ටෝරිය
23: බාබා මතකද මැස්සම කොඹි පිටි සමයි මග හරි ගියවස්සානේ කලකට ඉස්සලා දෙවන්න විස්වල මල්ද බැස්ස මේ අස්සානේ කුණු ගොඩේ මැස්සම දේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පන පිටින් සඳ මාලි සිදිය

0: දැවි උඹ වගේම මාත් බලනවා මංගල කිංගිලි පාත්තර. අන්තරායක දෙයක වීඩය සතවාලි.
1: රුමේනියාවේ අනු අනු මං වාඩි කිව්වද වා කරදරකාරයෙක් කියලා? අර ඉස්සෙල්ල සින්දුව දෙනකොට මං කිව්වානේ කිසි කරදරයක් නෑ මම දෙන ඕන සින්දුවක් ඕකේ කියලා කියලා තිනවා කියලා. අනු මට මෙසේජ් එකක් දාලා අපි ඉතින් කරදරකාරයෝනේ කියලා. නෝ මම මගේ කටින් කියවෙන දේවල් වලට විතරයි වග කියන්නේ. හරිද? හිතාගන්නේ වට මම වග කියන්නේ. මොන කොලමද මේ මල සමයක් පිස්සු කෙල්ල. හරි හරි, ඔයාට අද මොකක්ද ඕනේ සින්දුව කියලා කියන්නකෝ. සඳ මිතුරිද, සඳ ඕනද, දිල් නාදියාද? ඔය ටිකනේ හැමදාම ඉල්ලන්නේ. බලන්න මට මතකයි ලිස්ට් එකත්. දැනට මේ සින්දුව අහමු හොඳේ? ආදරෙන් එකතු කර ගන්නවා ඉතින්.

0: දීගරට බලල්ලුත් සාක්කිලු. අනු හරියට හරි කියල ලලිත් මෙසේජ්ජ ගත්දාලා.
1: හෝ සහනේ මට දීලා
0: මර හැබැයි
1: පෙම්ස

0: කතා ටොප් ස්ටෝරි
1: මහනුවර සුරා සැල්වැසෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක සුරා සැල් ලබන 28 වනදා දක්වා වසා දැමීමට සුරාපත දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී දළදා මාලිකාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පැවැත්වීම හේතුවෙන් මහනුවර කඩවත් සතර සහ ගංගවට කෝරළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සියලු සුරා සැල් වසා තැබුණා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි සුරාසල් කිහිපයක්ද වසා තමා ඇති බවයි සුරාපත දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙරහර පවත්වන කාල සීමාව තුළ මහනුවර මතින්තර කලාපයක් බවට පත් කිරීම සඳහා සුරාබදු නිලධාරීන් යොදවනු ලැබුවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ වීරයා සම්මානය දෙව්දත් පඩික්කල්ට හිමි වුණා. ඔහු පළමු ඉනිමේදී ලකුණු 167ක් රැස් කළ අතර දෙවැනි ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 44ක්. තරගයේ පැවතුනේ ගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගයේ ඉන්දිය කණ්ඩායම ලකුණු 165කින් ජයග්‍රහණය කළා. ඉන්දියාව පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 462ක්. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 284ක් රැස් කළා. මුල් ඉනිමේ ලකුණු 178ක වාසියද සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දියාව සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 193ක්. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 372 ඉලක්කයක් හඹා යාමට දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළ ලකුණු 206ක් පමණයි.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

විසිතුනයි වෙනඩින් නවයයි වෙලාව අනුවට පස්සේ දිනූ මෙසේජ් කත්තාල තියෙනවා. අක්කලා මල්ලිලායි තින්නේද? එක්කෙනෙක් රට එක්කෙනෙක් මෙහෙ දෙන්නගෙන්ම බේරෙල්ල නෑ ඉතින්. අනුගේ මෙසේජ්ක කියවල ඉවරච්ච ගමන් දිනුව ඒ ැන දිනුක මෙසේජ් එකක් තාලා තියනවා ඇත්ත කියලා. ඔව් ඉතින් මම දන්නවාන අක්ක මුණවාද කියන්නේ ඉතින් මල්ලි මේ පැත්තින්න ඒකට නිකං හෝ මිඩි තියෙනවා තමයි මන් දන්න. ඕකෙති අලුත් දෙයක් නෙවෙයි මට පුරුදු යෝවා. කෝමහරි ඊළඟ සින්දුවට ආව එකතු කර ගත්තරම් වැඩේ ෂේප් කරගන්න මට පුළුවන් නේද? අයි මට අනම්මනම් කියන්න ෑ නේද? ඔය ආසම සින්දුවක් දෙන්න හදන්නෙත් මම. ඒ අතර කැලුම් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලෝ කරන වැඩ ඒගොල්ලොන්ගේ විස්තර ඔක්කොම මට එවලා තියෙනවා. අනේ ඔයා ඊනම් සින්දුවක් කිල්ලලා තිබ්බා ඒකනම් මට දෙන්න විදිහක් තිබ්බ නැහැ. හැබැයි ඊළඟ සින්දුවට කැලුමෝ ආව එකතු කරගන්නවා ආදරෙන්. කොටු ගොඩින් ජානක පෙට් ෂොප් එකෙන් කෝයිතින් පෙට්ස්ලා මෙවා හිස්කූඩුනි මට එවල තියෙන්නේ. එකන ඔගොල්ලු කරන්නේ සුරතල් සතුන් සඳහා කූඩු සෑදීම දෙහෙමද? මොකද මේ මට එවල තියෙන ෆොටෝවල නම් එක සතෙක්වත් නෑ පේන්න. මට විස්සර කියලවන්න හොදේ මං ආසයි දැනගන්න. කැලුම්ට අමතරව මේ ජානක ඉන්නවා. ජානක කියලා ඔයා ලියලා තියෙන විදිහ නයන්න වැරදි. ජානක කියද්දි දන්තජ න තමයි එන්නේ. හරිද? සිංහලත් ගන්නනවා ඒ අතරේ. මොකද මේ මා සිංහල ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මේ මට පොඩ්ඩක් ඔය සිංහල පොඩ්ඩක් දරුණුවට ඉගෙනගෙන තියෙන නිසාද මන්ද කවුරු හරි නම් වලේම අකුරු වරද්දලා දානකොට මට ඒක හදන්නමයි හිතෙන්නේ. අවුල නෑනේ ජානක නේද? නයන්න දන්තජ හොඳේ. හොඳද සුදු? මේ ඉන්නේ ළමයෝ කියලා මෙන්න එවල ඉන්නේ සත්තුන්ගේ පින්තූර. ඒ මොනවද? පරවියෝද? හරිම ලස්සනයි අනේ. ගොඩාක් කුරුල්ලෝ එහෙම තමයි ඉන්නේනේ. ෂෝයි ෂෝයි. ආදරෙන් එකතු කරගන්නවා. ඔගොල වගේ මතර ඉන්න අනිත් නේද සතුටිකත් එකතු කරගමු. නැත්ත හරි නෑන යනේ නිල්කා ඊට පස්සේ තා වැඩ කරන කට්ටි ඉන්නෝ නම් ඒ ඔක්කොමත් ආදරෙන් එකතු කරගන්නෝ. ඉතිං ඔය ළමයි සද්දටම අහනවද සියත? ගුඩ්. අද සින්දුවක් දෙනවද අපිට? ඇයි මෙච්චර කල් සින්දු දුන්නේ නැද්ද මම? මෙසේජ් එක දාලා තියෙන කවුද කියලා බලමුකෝ. ඔක්කොටම කලින් නමේ වල නැහැනේ. නදී කොට්ටාවේ නදී පාදුක්කේ මේ හොස්පිටල් එකේ ඉඳලා දාදත් අහන්නේ. ඔගොල්ලෝ තව කවුද ඉන්නේ? කවුරු හරි ඉන්නව නම් ටිකක් එවන්න. කැලුම්ලා විතරයි ඔයාට පේන්නේ කියලා ලලිත් මෙසේජ් එකක් දාලා. ඇයි අනේ මං ඔයාගෙන් ඉස්සෙල්ලා කිව්වේ අනුගේ මෙසේජ් එක කියවන වෙලාවේ. ඒක අහන් ඉඳලා නෑ තණ්ඩු වෙන්න තමයි බලන්නේ මාත් එක්ක. හරි කවියක් කියවලා තිනවා. කවිය කියවන්නම්. එතකොට මේ චණ්ඩියව කෙලින්ම ෂේප් කරගන්න පුළුවන්. නොණ්ඩිය කරගන්න පුළුවන්. රතු රෝස මල් මිටක් ඔය සුරතේ තවන්නම්. දැනෙන්නට කවි පෙළක් හැමදාමත් ලියන්නම්. රන් මුදුවක් දමා ඔය සුරත සිබින්නම්. ඒවට නම් එන්න එපා ප්ලීස්. රන්මුදුවක් තානේ කෝකේ සුරට සිමින්න එන්න එපා ප්ලීස්. ආදරෙන් ලං වෙලා සුදු මූණ සිමින්න. අත විතරක් ඉමල නතර වෙන පාටක් නෑ මෙයා. මූණ තිමින්න කතාව. අනේ අන්නනේ අන්න. අම්මට කියනවා. අම්මා අහගෙන ඉන්නේ. අම්මා ගහයි බැට් එකෙන් ඊට පස්සේ. මන් දන්නේ අපේ අම්මා වසයි.

0: අභිවෘද්ධිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතනය සාමාන්‍ය වර්ධනය වැඩි වෙයි. ඒකට ඒ තත්ත්වයටත් අපි සූදානම් වීමේ අවස්ථාවේ තියෙනවා. වර්ෂාපතනය වැඩි වීම කියන්නේ එක පැත්තකින් අපිට දුරු ස්වභාවික අනතුරුවලට ආවයි මුහුණ දීමේ අවස්ථාව ඇති වීමේ හැකියාව තමයි විශේෂයෙන් ඔය ඔක්තෝබර් නොවැම්බර් මාසයෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තුලිකුණාටු වර්ධනය වීමේ හැකියාව පිටන ආපාතෙන් වගේ දේවල් වර්ධනය වුණාම ඒ තත්ත්වය තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒකට ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: This විදේශ සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICHED.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.7.327.77
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන් ස්ටිකෙන් ටික පේ.
8: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
9: ආයෙන්න සර්, මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
10: මං ඉතින් එල්බී රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
9: එල්බී රන්නය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලගේ
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
14: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස් ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගිල්ස්
15: ෆුඩ්

0: වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
6: අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
5: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනෝක.
8: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
8: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
9: අනුවටයි දශම දෙකෙන් 98.4.

0: කොන්ඩට මැට්‍රන
1: මැට්‍රන
0: බෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

කවියේ සින්දුව තමයි මේ මම දෙන්නේ. ලස්සන යනේ මේක මං ආසයි. මං දන්න ගොඩක් අය ආසයි කියලා ඒ හින්දා මේ සින්දුවට සෑහෙන්න ඉල්ලීම් වෙනවා. මේක ප්ලේ කරන්න ගිය කිය. කොහොම හරි සමන්ත සමන්ත පුතා. අම්මෝ ආසයිනේ. මං අගේ චූටි කෙල්ලේ කාට පුතා කියනවාට? විහිළුවට කිව්වේ. ඔයා මීට අවුරුදු 45කට 50කට විතර කලින් තමයි සමන්ත පුතා වෙලා ඉන්නේ නැත්තේ නේද? බලන් හිටියද එනකන් කියලා අහලා තියෙනවා. ඔහෝ බලන් හිටිය සින්දුවක් දෙන්න ඔයාට. ආදරෙන් එකතු කරගන්න. කුලගේ බුද්ධික ඔයත් එහෙමයි. ඔහුගේ දවස්ට ගේ මැසේජ් එකක්වත් දැම්මේ නෑ නේ මට. හා හා හා කමන් නෑ කමන් නෑ. පිළියන්දල කටියක් ඉන්න ඔයගොල්ලෝ ගැන පස්සේ කියන්න.

බුද්ධික කියලද කිව්වේ? පූල් එකේ බුද්ධික. වර්ජිනියා, ඔයා අවුලවන්න හදන්නේ නේද? ගින්න. පූල් එකේ බුද්ධික හොඳේ. පූල් බුද්ධික කිව්වම හරි නෑනේ.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටක් දිනවන ජාතියේ මහතන සම්පත දනඩිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: hina wenna menna welawa
5: මම හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
6: පයිලට් කෝ පයිලට් කෝ කෝ පයිලට්
5: නෑ පයිලට් කෝ පයිලට් කෝ මේ පයිලට්
7: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
8: අනුග්‍රහය
9: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
13: සුබ දවසක්
14: අලුත් වෙලා
13: පහසු වෙලා තෑගි වැඩි වෙලා
15: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
16: The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
17: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
19: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්නතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
20: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ

0: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 011147700550
1: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 011185880400 එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
3: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
4: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
5: ගන් අතරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
3: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
6: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
7: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
6: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
7: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
11: අවන්ස් ටිකෙන් ටික පේ
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13600 අමතන්න
13: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න මොකද යාලත් තාසේ 2 ලැබෙනවා නะ ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවේ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
14: සින්දු සියොත අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චම්තරේ.
14: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
16: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

කුටි මැණිකේ වහන්න එන්න පුළුවන් උනේ. අපි අහමුද විදුලියසේ අලි ඇවිදින්. ඇහුවා ළමයෝ, අලි ආවා. අලි ආවා, ආයි ගියා. මෙසේජ් එක දාලා තියන්නේ සුදු මහත්තයා. සසංක නිපුන්. ඔයා තව චුට්ටක් කලින් එන්න තිබ්බේ. මොකද අපි මේ පැයේ මුලදී තමයි මෙසේජ් එක කියවලා. මං කියන්නේ ඒ සින්දු ඉල්ලපු අයගේ මෙසේජස් ටික කියවලා ඒ සින්දු ප්ලේ කළේ 3:10 විතර. පොඩි වෙලාවකින් මිස් වෙලා තියෙන්නේ. දුක තමයි ඉතින් දැන්. ඒචි අනුර ඔයාවත් එකතු කර ගන්නවා. දැරණිගල චමින්ද ඔයාට දැන් කොහොමද? අසනීපලා හිටිය පහුගිය දවස් ටිකේ කොල්ලා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: සඳගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරා ගන්න නිලධාරීන්ට බලපෑම් කරලා ජාතික රූපවාහිනියට පමණ ඉක්මවා සේවකයනුත් අරන්. ඒ දෙකටම නෑ පහම් වෙලා තියෙනවා. අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුකැල්ල මහතා ඊයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. කෙනෙක්මාරක් එකකට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ ඉන්න මනුස්සයව අනිත් වරද්දට නැවත අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කෙහෙලියගේ හැම නඩු ටික බැලුවාම කරලා නැති එකක් නෑ කියලා හිතෙනවා නේද? ඒ කියන්නේ කරලා නැති වර කොයාගන්න බොහොම අමාරු තත්ත්වයක් තියෙනවා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
6: මතකද සිංගල් බිග් බොනන්සා 60% ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්දට ආවා.
7: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
5: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ග
9: හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
5: දැන්ම දරුවගේ 9 වසරයි 0714151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ම උදේ 5 කාලට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4 රුපියල් 5000.
12: සියත පොකට් මනී.
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
14: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
14: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
13: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
14: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 64 අපිට WhatsApp කරන්න.
13: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: था टॉप स्टोरी।
1: බන්ධනාගාර තුල හදිසි ප්‍රතිචාර දැක්වීමට යාන්ත්‍රණයක්. බන්ධනාගාර තුල හදිසි තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව වැඩපිළිවෙලක් සකස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අධිකරණ මාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ ප්‍රාදේශීයව සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීමෙන් එම වැඩපිළිවෙල සකස් කර ඇති බවයි. බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනීය තහවුරු කිරීම සඳහාද පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණය මසකට වරක් රැස්ව ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පොතක්. දෙහිවල සත්වෝද්‍යානයේ සිටි වයස්ගත ජිරාෆ් මියගොස් තිබෙනවා. මියන විට ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක්. මෙම සත්වයා උපත ලබා ඇත්තේද දෙහිවල සත්වෝද්‍යානයේ. සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කළා. වයස්ගත වීම හේතුවෙන් ජිරාෆ් මියගොස් ඇති බවයි දෙහිවල සත්වෝද්‍යානය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

පුරුදු කොච්චියෝ නාමල් ලොඩුකමගේ විසල වෙලා හද සින්දුව දෙන්නකෝ. ඉරේෂ් තමයි කියන්නේ සර්බියායිනම්. ඔයා ආසයිද මේ සින්දුවට? මාත් ආසයි. ඊළඟට මට ලස්සන කවියක් කියවල තිබ්බා. අයේෂා මට දැන් වායි කවිය හොයාගන්න බෑනේ. අයියෝ, ඊළඟට කියන්න තියාගන්න වෙයි වගේ. ඒ අතර චන්ද්‍රාන්ටික මැසේජ් එක මං ඕපන් කරගත්තා. සුදු කොච්චි දෝනි මමත් අහනවා කියලා තියෙනවා. තැන්ක්යූ ආන්ටි. චන්ද්‍රාන්ටිත් එක්කම හොමගම ආන්ටි දයානිවත් එකතු කරගන්න.

ආශා. එයාගේ කවිය කියවන්න හදන්නේ බබා. ගත සිත නොසන්සුන් කරන්නේ. සිත නිවන ගත නැටවන සින්දුම දෙන්නේ. කායකත් ආදරෙන් ඉන්නේ. අය දඟකාර කටකාර සුදු කොච්චියක් නේ. චූටි කවියක්, ලස්සන කවියක්. Thank you, Petio. ආදරෙයි. ඔයත් මට ආදරෙයි කියලා තියෙනවා. ඒ ඇති ඉතින්නේ.

මයික එක ඔෆ් කරගෙන කැලුම්ලු මම කැලුම් මඩි කියලා තිබ්බා ඒගොල්ලන්ගේ බොස්සාවේ දැන් පොඩ්ඩකට කලින් කියලා බොස් කන චුට්ටක් කියන්න කියලා ජානක හලෝ මිස්ටර් ජානක අපි කිව්වා අනිත් කට්ටිය ගැන වෙලා අසන දැන් තමයි ඉතින් ඔයාව එකතු කරගන්න මේ සින්දුව එනං ඔයාටත් එක්ක නිසල වෙලා හද සින්දුවට මාත් කැමති ඒ සින්දුව ප්ලේ කළාට තෑන්ක් කරලා ඔන්න මට මෙසේජ් එකක් දාලා තියෙනවා දීපාල් ආදරෙන් දීපාල්වත් එකතු කරගන්නවා ඊළඟට ගාල්ලේ මදු මදු කියලා තියෙනවා එකකට එකක් මැච් කරලා ලස්සන සින්දු ප්ලේ කරනවා සුදු ඔයා කියලා නැතුව ඉතින් මේ පෑම තියෙන්නේ පොඩක් මූඩ් එක අහගෙන යන්න බලන් ලස්සන සින්දු ඔයා වෙනුවෙන් තමයි ඉතින්

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: ඕනකෙනෙකුට අධිකරණේ ගන්න පුළුවන් බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ
2: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා
3: නීති ක්ෂේත්‍රය 100%ම මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
4: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා
1: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු
5: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බුනේ අපේ ලෙඩාව කොහොමhari ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරකට ගෙනාවා
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
6: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: අනිගේ හරිම තැනට ගිහින් LOLC එකෙන් loan එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.

0: ඉතිරිබෝඩ් සමාජකයන් සඳහා කාගල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 260යි ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි එලිෆන්ට් හවුස් වොන්ඩකෝන් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 45යි කාගල් ස්පොට්
1: සිටි මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි
2: මොකක් හරි නෙවෙයි
3: ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි
4: අලවියෙන් පසු සේවයත් සුපිරි
5: නඩත්තුවත් අඩුයි
6: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
7: ත්‍රිරෝද රථ මහගෙදරවන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
8: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
9: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්
10: ඇලුමිනියම් ඕනතරම් ඇලුමික්ස් නම් ඉස්තර
11: සර් නේද එල්බි රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බි එකට ගියේ
12: ඒත් ලොකු කරලා නේද
11: නැතුව සර් එල්බි රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
13: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
14: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
17: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
19: සියත පොකට් මනි අනුග්‍රහය
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
21: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
22: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
23: මොකද මේ වගේ කියන්නේ?
21: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
23: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ.
24: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

අජිත් කුමාර්, ඔයාද පරක්කුවේ පඩි කපනවා? ලේට් කමින් වලට පඩි කපනවා? ඉතින් කොහමද බිස්නස් එහෙම අද ගොඩද? දෙහිවල තමයි අජිත් වොච් සෙන්ටර් එක තියෙන්නේ. රෙදි කඩේ ග්‍රෙගරි අයියා, ෆෝන් කඩේ මල්ලි, අනිත් කඩේ පාලිත, ලයිලා ඔක්කොම ඉන්නවා.

රැකයා ගමු. ඊට පස්සේ ආයෙත් සින්දුව අහමු. තව අපිට වෙලාව තියෙනවා පැය භාගයක් විතර. පැය භාගයක් කිව්වට භාගයක්ම නෑ, චුට්ටක් අඩුවෙන් හොඳේ. දැන් වෙලාව හවස 4:00 වෙනාඩි 34.

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා dpmc ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
1: මොකෝ මේ තරහින්
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
4: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
5: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
5: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
6: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
8: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
10: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්
12: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
13: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
14: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
15: අවන්ස් ටිකෙන් ටික පේ
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nathan Vadena Rhino Premier Roofing Sheet Petivistra Sandha Dhatunai Anuhaya Amatan
17: Siv Konamaya Karana Kottave Navina Jeevan Ratavakata Pivisenna Future Lifestyle Apartments Kottava Highway Interchange Kata Maharagama Nagareta Vinadi 10ai Million 50 Sita Arambina Apartments Moolika Gevima Million 9ai Masakata Rupiyal 250000 Sita Varika Pahasukam Danma Prime Group Amatanna 1322 Mema Suvisheshi Avasthawa අගෝස්තු 31 දක්වා පමණයි.
18: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
19: හරි ගියේ. හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
20: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
21: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
22: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
23: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන
24: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
23: බැතිවර මාධ්‍ය අනුග්‍රහය

වන්දල නදී ඉස්සල මංවාගේ මෙසේජක කියවන්නේ ගිහිල්ලා විස්තර වෙල තිබ නැති නිසා නැවත්තුව නැවැත්තුවමයි දැනේ මතක් වුණේ සිින්දුවත් දුන්නෑ කියලා. හස්බන් දුමින්ද පුතා ලකිදූ දෝනි මහේෂා ඔක්කොම එකතු කරගන්නවා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විතස
2: සඳගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරා ගන්න නිලධාරීන්ට බලපෑම් කරලා ජාතික රූපවාහිනියට පමණ ඉක්මවා සේවකයනුත් අරන් ඒ දෙකටම නැපහම් වෙලා තියෙනවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුකැල්ල මහතා ඊයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේ. කෙනෙක්මාරක් එකකට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ ඉන්න මනුස්සයව අනිත් වරද්දට නැවත අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. කෙහෙලියගේ හැම නඩු ටික බැලුවාම කරලා නැති එකක් නැහැ කියලා හිතනවා නේද? ඒ කියන්නේ කරලා නැති වරද කොයාගන්න බොහොම අමාරු තත්ත්වයක් තියෙනවා.
1: සියත පත්තරේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 06 252 2230.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත්
7: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21, 22, 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
9: එයති ඔය හරි අර පරිස්සම් නේද? හරිම අර පරිස්සමෙන් තමයි මොලේ පාවිච්චි
10: කරන්නේ.
9: පාවිච්චි කරන්න පාවිච්චි කරලා ඉවරනොත් ඉතිරි කනොත් ඔබත් දිනුම්
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
12: අනුග්‍රහය
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
15: මතකද සිංගල් බිග් බොනන්සා 60% discount කරගෙන මේ අවුරුද්දේ
16: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
17: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 14 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
18: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
19: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
19: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
18: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
20: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරයක්.
21: 98.4 කලුතරට.

දවස පහට විනාඩි 7යි තියෙන්නේ. මම යන්න හදන්නේ. වෙලාව අවසන් වීගෙන එන්නේ අද දවසට. ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කලින් ඔබට කාරණාවක් තියෙනවා කියලා යන්න හැමදාම වගේ මම අදත් මතක් කරනවා. මහනුවර ඇසළ පෙරහැර ගැන. එනිසාම ඔබට පණිවිඩ කීපයක් තියෙනවා දෙන්න. ඒක මතක් කරන්නයි හදන්නේ. විශේෂයෙන්ම පරිසරයයි ජීවිතයයි අපේ පෙරහැර, අපේ අභිමානය, අපේ වගකීම. අපි මේ ගැන කතා කරන්න ඕනේ. මේ ඔක්කොටම කලින් කියන්න ඕනේ, අද තමයි මහනුවර ඇසළ පෙරහැරේ දෙවැනි කුඹල් පෙරහැර තියෙන දවස. අද හවස 6:41 පිටත් වෙලා ශ්‍රී දළදා වීදිය, ඊට පස්සේ ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කරලා රජ වීදිය ඔස්සේ ඉහළට ගිහින් ඊට පස්සේ තමයි දෙවැනි කුඹල් පෙරහැර ගෙවදීමට නියමිත වෙන්නේ. ඒව හරියට ගානට නැකත් වලට තමයි පිටත් වෙන්නේ. ඒ වගේමයි ගෙවදීම සිද්ධ වෙන්නෙත් එහෙම්මයි. මම ඔයගෙන ෂට විස්තරය හෙව්වා. හෙට දිහාට වැඩි විස්තර කියන්නම්. කොහොම වුණත් අගෝස්තු 18 ඉඳන් 28 වෙනකන් මේ ඇසළ පෙරහැර පැවැත්වෙනවා. අපේ රටේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වුණ සංස්කෘතික සහ ආගමික උත්සව වලින් එකක් තමයි මහනුවර ඇසළ පෙරහැර. එනිසාම තමයි මේ විදිහට ඔබට කරුණු කාරණා මතක් කරන්නේ. මොකද මේ පෙරහැර නරඹන්න ලක්ෂ සංඛ්‍යාත දේශීය සහ විදේශීය බැතිමතුන් මහනුවරට එනවා. ඉතින් ඔබට මතක් කරනවා, ඔබත් පෙරහැර නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අද දවසේ හෝ හෙට දවසේ හෝ මේ දවස් කිහිපය ඇතුළත ඇසළ පෙරහැර නරඹන්න යන්න හිතාගෙන ඉන්නවනම් විශේෂයෙන්ම මතක් කරනවා අපි පිරිසිදු වෙලා යන්න ඕනේ. වගේම තමයි පරිසරයක් පිරිසිදුව තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මහනුවර පූජනීය නගරයේ පිරිසිදුකම රැකගන්න ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් පරිසරය පිරිසිදු කරන්න පෙරහැර බලන්නේ නායගේ ශාරීරික සහ මානසික සුවය වෙනුවෙන් සෞඛ්‍යමය සහ ඖෂධ සේවා සපයන්න ව්‍යාපෘති ක්‍රියාත්මකයි මේ හරහා. ඉතින් පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක්. ඒක තමයි මේකේ නම. ඔබට මතක් කරනවා ඔබේ පැත්තෙනුත් යම් කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන්ම ගේන දේවල් ඒ විදිහටම ආපහු අරගෙන යන්න, තැන් තැන්වල දාන්න එපා. ප්ලාස්ටික් එහෙම විශේෂයෙන් පුළුවන් තරම් ගේන එක අවම කරන්න. හදිස්සියේවත් එහෙම ගෙන આવොත් අදාළ තැන්වල බැහැර කරන්න අමතක කරන්න එපා. පුළුවන් තරම් නැවත ඒ දේවල් අරගෙන යන්න උත්සාහ කරන්න. මොකද ඒක ඔබේ පැත්තෙන් වෙන්න ඕනේ. මතකනේ ඔය ගිය අවුරුද්දේ, ඔයිට කලින් අවුරුද්දේ ඔබට මතක ඇති මහනුවර නගරය ගොඩාක් අපවිත්‍ර වෙලා තිබ්බා. එනිසා එහෙම නොවෙන්න මේ පාර අපි වග බලාගමු. විශේෂයෙන් මතක් කරනවා අපිත් මේ වැඩ කටයුත්තට දායක වෙලා ඉන්නේ. ඉතින් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, ඊට පස්සේ පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල රසක් මේ කටයුත්තට දායක වෙනවා. මේ පිරිසිදුව නගරේ තියාගැනීමේ කටයුත්තට. ඉතින් ඔබේ පැත්තෙන් වෙන්න ඕනි දේවල් ගැනත් ඔබ චුට්ටක් හිතලා බලන්න. ඒ විදිහට වැඩපිළිවෙල අනුගමනය කරන්න. ප්ලාස්ටික් තැන් තැන්වල දාන්න එපා. කිසිම විදිහකින් මහනුවර නගරය, ඒ පරිසරය අපවිත්‍ර නොකර සදහැසිතින් නැවෙලා පෙරහැර නරඹලා පරිස්සමට ගෙවල් වලට යන්න. ඒක ආදරෙන් මතක් කරනවා. විසදා බැතිබර මාධ්‍ය අනුග්‍රහය සියතැසම් සියත ටීවී. මේ තමයි මං අද දෙන අන්තිම සින්දුව.

මගේ ආදරේ නම් ඔබට දැනුණා කියලා. දැනුණා නේද? ආ ඒකනේ මෙච්චර මට WhatsApp messages ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මට මගේ ආදරේ පෙන්වන්න messages ඔක්කොම කියව ගන්න බැරි වුණා. Sorry. තරහද? නෑනේ. මෙච්චර ආදරෙන් අහද්දි තරහ වෙන්න මං හිතන්නේ නෑ තරහ වෙයි කියලා.

0: රන්වින් එකේ කොල්ලටි කණ්ඩනවා මං යනවා කියලා සින්දුවක් නොදී. අදන්න එපා, මේ සින්දු ඔගලන්ටත් එක්ක තමයි. සංජීව ඇතුළු කට්ටිය එකතු කරගන්නවා. එනම් හෙට හම්බෙමු.
1: මක්

다양하게 쓰드 거치야. Bye. 다크스가 됐나? 무아. Good dark, Adrian.

0: क्या था टॉप स्टोरी।
1: විසිදෙකට රහිව පෙත් සම්නවයක්. 22 වන අනුක්‍රම විවස්ථා සංශෝධනයේ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9ක් ඉදිරිපත් වී තිබෙනවා. අද පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු පිරිසක්. පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ඊයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කළා. පෙත්සම් කරුවන් සඳහන් කළේ යෝජිත පනත් කෙටුම් පත තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමෙල්ලවන බවයි. ඉන් ආණ්ඩුක්‍රම විවස්ථාවේ 3 වන විවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යයටද උල්ලංඝනය වන බව පෙත්සම්වල සඳහන්. පනත් කෙටුම් පත ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලීමක් කළා. 22 වැනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පළමුවර කියවීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා පනත් කෙටුම්පත් ඉදිරිපත් කළා. නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. සියත වීලඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: සියත දිවයින පුරා
4: අඩා ලොල්ලි සොල්ලංග.

0: අද ගැස්මට සියත
1: චිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
3: රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලයවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
1: SVDC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Egg Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පේ.
5: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විරදම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්
6: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. එවැගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ ලුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
11: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076 8 233 444 සීතා හදවත් දිනු හිතවත්කම
12: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
13: ගන්නවා ලයිසන් එක
14: දැන් හරිනේ අමාරු
12: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13/19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද? සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
10: සියත TV තුලින්

0: 라당.
1: 샌디와 알라칸드 캠티넷
2: මං කැමති මකලෝ
1: කොහොමද
2: අලකරනවා අලකනවා දෙකම කරනවා
1: දෙකම කරනවා අලකරනවා කියන එක ඒක අමුතුවෙන් අපි කියන්න ඕනේ නෑ අනින් මේ වැඩට ගන්න ආන මිනිස්සු දන්නෝ මේ මෙතන අලකරසික තමයි සැන්ඩිගේ වැඩේ කියලා
2: යස්
1: අල අල කන්න කොහොමද කැමති
2: මම අල තෙල් දාලා කනවා
1: අල
2: කිරට හදලා කනවා
1: අහහ
2: අල රොටි හදලා කනවා
1: අල රොටි
2: පස්සේ අල ටොෆි හදලා කනවා තවනද
1: අල බදලා
2: ඉතින් එහෙම තියනවා ඉතින් ඔය වගේ තමයි
1: ලෝකෙ මේ බොහොම විදි ගණනාවකට පාවිච්චි වෙන කෑමක් නේ
2: අල
1: කියලා කියන්නේ
2: අල පෙති
1: ඔව් කියන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හැටියට අල කනවා නේද ඊට පොටේටෝ චිප්ස් තියනවා
2: ඔව්
1: ඊට පස්සේ අර
2: අල මූනේ තියාගන්න
1: මොකද්ද කියන්නේ
2: අල ඔව් සීතලයිනේ
1: ඔව්
2: කියන්නේ අල පෙති කපලා
1: ඔව්
2: මෙහෙම මේ තම්බල හැම නෙවෙයි
1: අමුවේ
2: පෙති කපල ඇස්වල තියා ගන්න හොඳයි අර පිපිඤ්ඤ තියා ගන්නා වගේ
1: දැන් අල දන්නවද අල කැමතිද ඔය වැඩේට වාගේ අරද අල කනවා කියන්නේ කවන්නේ නැහැ ඔබ අල මේ ලෝකෙට ඉපදිලා තියෙදි කැවෙන්නේ
2: හරි
1: අල දන්නවද ඔයාලා ඔබ කරනවා කියලා පෙති කපල ඇහේ තියන් ඉන්නවද මොනවද
2: එහෙ කරන
1: අල වලට හිනා යන ගානට අල කරනවා මේක නේ අල කියන්නේ වාදන ලෝකේ අල වර්ග තියෙනවා හාර දහකට වැඩිය
2: අම්මෝ ගොඩක්
1: ඔව් හාර දහකට වැඩිය අල වර්ග තියෙනවා හැබැයි අර අපි සාමාන්‍යයෙන් සුප්‍රසිද්ධ අල ಜಾති කිහිපයක් තියෙනවා ඒ ටික තමයි ඉතින් අපි එක එක අතට හරෝ පාවිච්චියට ගන්න ඔයා ඔයා ඔයා හරිනම් කියන්නේ ඔයා ටිකක් ආඩම්බර වෙන්න කමන්නේ
2: ඇයි
1: අල දිනේ ලෝක අල දිනේ ඔයාගේ දිනය කියලා කිව්වම ඔයා ආඩම්බර වෙන්න මොකද අල ගිහිල්ලා තියෙනවා අභ්‍යවකාශයට පවා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉස්සෙල්ලාම වවපු එළවලු జాතිය තමයි
2: අල
1: අල කියලා කියන්නේ
2: වැවිලද
1: ඕ ඒගොල්ලෝ හරියට කළා වැඩේ ඒ එහෙම බැලුවාම අල කියන්නේ ඒ කියන්නේ ඔයාට අල වීමනුත් සෑහෙන දුරක් යන්න පුළුවන්
2: උඩට
1: ඕ සෑහෙන ඉහළකට යන්න පුළුවන් ඉතින් ඒක හැබැයි ඉතින් ගැම්මෙන් කරන්න ඕනේ දිගටම මම මේක අලම කරනවා කියන හැංගීමෙන් ඔයා වැඩ කළොත් ඔයාට අල වීමෙන් සෑහෙන දුරක් යන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අල ගෙනිච්ච 1995 තමයි ස්පේස් සෙන්ටර් එකට ගෙනියලා එතන අල හිටෙව්වා ඒ කාරි ගියා දැන් එහි අල වවනවා කෑමක් තව තව කෑම ජාති කිහිපයක් එහි වවනවා
2: හා හා පළවෙනියටම
1: ඉස්සෙල්ලාම ඒ සාර්ථකත්වය ළඟා කරගත්තේ ඒ සාර්ථකත්වයේ දොරටු ඉස්සෙල්ලාම හැරදැමුවේ
2: හරි
1: අල විසින් තමයි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අපිට වගා කරන්න පුළුවන් කෑම හදන්න පුළුවන් කියන එක ඉස්සෙල්ලාම කරලා පෙන්නුවේ
2: රයිට්
1: තව විශේෂ දවසක් අදට යෙදිලා තියෙනවා. ඒක මම තව ටිකකින් කියන්නම්.
2: ඔව් ඔයා කලිනුත් කිව්ව ටිකකින් කියන්නම්
1: කියලා. දැන් කියනවා මම ඒ දිනේ මොකද්ද කියලා.
2: හරි.
1: අද තමයි සැන්ඩි ලෝක ඔරන් උටන් දිනය. බලන්න ඔයාට දවස.
0: රන්ඩන්.

හවස 5 විනාඩි 30 වෙලාව දලදා මාලිගාවේ දලදා පෙරහැර බලන්න යන්න සූදානම් වෙනවා ඇති කට්ටිය. නැත්තම් මේ වෙද්දිත් කට්ටිය ගිහිල්ලා සූදානම් වෙලා ඇති බලන්න නරඹන්න බලාගෙන ඇති. ඉතින් අපි ඔබට මතක් කරන්න ඕනේ සියත FM සහ සියත TV අපි අනිවාර්යෙන් ඔබට මතක් කරනවා දලදා මාලිගාවේ දලදා පෙරහැර නුවර පෙරහැර බලන්න යන ඔබ අනිවාර්යයෙන්ම පරිසරයේ පිරිසිදුකම ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න කියන එක. අපි ගතින් සිතින් දෙකෙන්ම පිරිසිදුව සුවපත් මනසකින් තමයි අපි පෙරහැර නරඹන්නේ. ඒ වගේම තමයි අපි අපට පරිසරයත් පිරිසිදුව තබා ගැනීමේ වගකීම යුතුකම අපි තනි තනි පුද්ගලයේ වශයෙන් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගකීම හරියාකාරව ඉෂ්ට කරන්න ලොකු මඟ පෙන්වීමක් ඔබට පරිසරයේ ජීවිතයේ පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් ව්‍යාපෘතිය මගින් සිද්ධ කරනවා. ඉතින් මේත් එක්කම ශ්‍රී දළදා මාලිකාව, එතකොට මදුම් පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, මහනුවර රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක් එකතු වෙලා මේ වැඩේට මේ ඔබව මඟ පෙන්වීම සඳහා, ඒ කියන්නේ මේ වැඩේ කරන්න පරිසර හිතකාමී මිනිස්සෙක් වෙන්න, ප්ලාස්ටික් ද්‍රව්‍යයන් නිසි පරිදි බැහැර කරන්න, එතකොට අනිවාර්යෙන් කොහොමද ප්ලාස්ටික් භාවිතය අවම කරන්න, මේ වගේ දේවල් ගැන මඟ පෙන්වන්න මේ සියලු දෙනා එකතු වී ඉන්නවා. වගේම සියත FM සියත TV අපිත් එකතු වෙලා මේ වැඩෙත් එක්ක ඉන්නවා කියන එක අපි ඔබට මතක් කරනවා. යන්න දළදාව නරඹන්න, ගතින් සිතින් සුවපත් මනසකින් දළදාව නරඹනවා වගේම ඔබ අනිවාර්යයෙන්ම පරිසරයේ පිරිසිදුකම ගැනත් දෙපාරක් තුන් පාරක් හිතන්න කියන එක අපි ඔබට මතක් කරනවා. වෙලාව මතක් කරන්න 5:32.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇනි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
2: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
3: 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් ටිකට් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකට් එක පේ.
6: සීවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගිල් ස්පොට්
7: එංගපත කොමරි දෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
8: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
7: අම්මට ඒකත් ඇහුණා.
8: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
13: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
15: නම

0: සම්බන්ධයෙන්
1: මගේ දැනුමද ඔයා චෙක් කරන්න හදන්නේ?
0: නෑ නෑ, නිකන් බොරු දේවල් චෙක් කරන්නවත් නෑනේ. නිකන් බොරු දේවල් කිසිම තේරුමක් නැති අනවශ්‍ය දේවල් චෙක් කරන්න.
1: හරි. එහෙනම්
0: වාහනවලට පනවපු අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීම නිසා වාහනවල පොඩ්ඩක් ගණන් ඉස්සෙන්න ඉඩ තියෙනවා රෙමේ කියලා මම දැක්ක වාහන අනයන කරු එහෙම කියලා තියෙනවා.
1: yes.
0: ඉතින් අපේ වාහන මාකට් එක ටිකක් වෙලා පොඩි කලබල වෙන වෙලාවක් මේක. ඉතින් මේ වෙලාවේ ටක් ගාලා ඔයා පොඩ්ඩක් නේ පොඩ්ඩක් ටැක්ෆුලි කල්පනා කරලා මේ වෙලාවේ එහෙමත් දේවල් වෙමින් පවතිනවා නම් ටක් ගාලා මාළඹේ පුංචි කාර් නිවස පැත්තට ගිහිල්ලා
1: හරි
0: හොඳ තත්ත්වයෙන් තියෙන රෙජිස්ටර්ඩ් වාහනයක් ගන්න බැලුවා නම් හරි නේද කියලා ඔයාට කල්පනා වෙන්න පුළුවන්. ඔයාට එහෙම මේ අවට ගැන අදහසක් තියෙනවා නම් පොඩි නේද පොඩි අපි කියන්නේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න දන්නවනම් ඔයාලට එහෙම හිතෙයි. එහෙම හිතච්ච ගමන් ටක් ගාලා එන්න
1: මාළඹේට.
0: මාළඹේට ඇවිල්ලා එන්න මාළඹේ පුංචි කාර් හන්දියට. පුංචි කාර් හන්දියෙන් හැරෙන්න මාළඹේ පුංචි කාර් පාරට.
1: හරි.
0: හැරිලා මීටර් 600ක් විතර යනකොට ඔන්න ඔයාලට දකින්න හම්බෙනවා වාහන 400ක් විතර ප්‍රදර්ශනයට තියලා තියෙන දවැන්ත වාහන අංගණයක්. අන්න ඒක තමයි මාළඹේ පුංචි කාර් නිවස. එතෙන්ට ගිහාම ඒගොල්ලෝ ගාව විවිධ මාදිලිවල ඉතා හොඳ තත්ත්වයේ වාහන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔයාට තියෙන්නේ එතනින් වාහනයක් තෝරගන්න.
1: ඉලෙක්ට්‍රික් වාහනත් ගෙනල්ලා දෙනවා කියවනේ ඒගොල්ලෝ.
0: ආයේ මොනාද ඉතින්? ඔයා කැමති වාහනේ තෝරගෙන ඊට පස්සේ කියන්නේ මේ වාහනේ මට ගන්න ඕනේ පොඩ්ඩක් බලන්න ඕනේ කිව්වම ඒගොල්ලෝ ටක් ගාලා ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ එකකට ආව එකගෙන ගිහිල්ලා වාහනේ හොයිස්ටර්ස් වල දාලා උස්සලා ඔයාට වාහනේ පෙන්නලා වාහනේ සියලු පද්ධතිවල ක්‍රියාකාරීත්වය හොඳ බව ඔයාට පෙන්නලා දීලා වාහනේ ඩොකියුමන්ට්ස් ටික වාහනේ හිස්ටරි එක හරියට පිළිවෙලට තියෙනවා කියලා ඔයාට පෙන්නලා ඊට පස්සේ අයිතිකාරයව කන්ටැක්ට් කරලා දීලා එයත් එක්ක ගාන කතා කරගන්න කියලාත් කියනවා.
1: ඔන්න.
0: අන්න එහෙමයි මාළඹේ පුංචි කාර් නිවස වාට ට්‍රීට් කරන්නේ.
1: යස්.
0: ඔය අයිතිකාරයත් එක්ක ගණන් කතා කරලා හිතේ හැටියට හෙට්ටු කරලා ඉතාම විනිවිද භාවයෙන් යුක්තව ගනුදෙනුව නිමා කරලා වාහනේ අරගෙන ගෙදර යන්න පුළුවන්.
1: රයිට්. ඇති නේම කළා.
0: ඇති කියද ඒක ඇති. එතන අනිත් ක්ලයින්ට්ගේ බැනුම් ගන්න වෙනවා නේද?
1: ඒක ගැන කියන්න ඕනේ.
0: ඒකනේ ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු ඉන්නවා අපිට වෙල්ත් මැනේජ්මන්ට් උගන්නන්න බලාගෙන. දැන් සෑහෙන කාලයක් තිස්සේ බැච් 22කට වෙල්ත් මැනේජ්මන්ට් උගන්නලා තියෙනවා. 23 වෙනි බැච් එකටත් උගන්නන්න පටන් ගන්න දැන් ළඟයි. අගෝස්තු 30 පටන් ගන්නවා වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ආචාර්ය රොෂාන් ප්‍රනාන්දුගේ. ඕගොල්ලන්ට පුළුවන් මේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට සම්බන්ධ

මකලෝ දැන් ඊළඟට කියන්න ඕන මේ කෝස් එක කරාට පස්සේ ඔයාට තියෙන ප්‍රතිලාභ මොනවද කියන එක. ව්‍යාපාරයක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අපි බිස්නස් එකක් පටන් අරගෙන ඒක දියුණු කරන්න ඕනේ, ඒකේ ප්‍රොමෝෂන් වැඩ ටික කරන්න ඕනේ, නොඑක් දේවල් තියෙනවා. සහ අපි කොහොමද ව්‍යාපාරය කිසිම ප්‍රශ්නයක් නැතුව එක දිගටම තියාගෙන යන්නේ? ඒ වගේ දේවල් අපි දැනගන්න ඕනේ. සහ අපි කොහොමද බිස්නස් එකක් අලුතෙන් පටන් ගන්නෙ? අපි කොටස් වලඳපල ආයෝජනය කරන්නේ කොහොමද? අපි ඉඩම් වල ආයෝජනය කරන්නේ කොහොමද? අපි රත්තරන් වල ආයෝජනය කරන්නේ කොහොමද? ඒ වගේ අපි නොදන්න දේවල් ගොඩාක් එක එක ශ්‍රේෂ්ඨයන් පිළිබඳ අපිට දැනගන්න පුළුවන් ડોක්ටර් රොෂාන්ගෙන් මේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක. ඔයා කළොත් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට උණක් තියෙනවා නම් මම කොහොම හරි මේ ගේම් එක, මේ ලයිෆ් එකේ ගේම් එක ගොඩදා ගන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම ඔයාට ලොකු උදව්වක් වෙනවා, ලොකු හෙල්ප් එකක් වෙනවා මේ ડોක්ටර් රොෂාන් ප්‍රනාන්දු මෙහෙවන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක කළොත්. අනෙත් එක තමයි ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව, එතකොට කොඩස් වෙළඳපළ සහ මුදල් කළමනාකරණය පිළිබඳ දැනුම ලබා දෙන ලංකාවේ අංක එකේ YouTube නාලිකාව තමයි මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube නාලිකාව කියලා කියන්නේ. බලන්න YouTube එකේ සර්ච් කරලා මාස්ටර් මයින්ඩ් රොෂාන් කියලා. ඉතින් ඒකෙනුත් ඔයාට ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබර්ස් ගොඩාක් ඉන්නවා මේ YouTube channel එකේ. සහ ඒ වගේම තමයි මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එකට ගොඩාක් සම්මානත් හම්බ වෙලා තිනවා. ඉතින් මේ YouTube channel එකටත් ගිහිල්ලා ඔයාට මූල්‍ය කළමනාකරණය ගැන දේවල් ටිකක් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යාගේ කෝස් එක මේ අගෝස්තු මාසේ අවසාන වෙද්දී පටන් ගන්නවා. මේ නම් එකට info කියලා message එකක් දාන WhatsApp එකෙන් 077711765 මං ආයෙත් නම්බර් එක කියනවා 077711765 ඉක්මනට register වෙන්න. ඉතින් හැමෝම ගන්න, ඒ කියන්නේ ගොඩාක් අයව මේකට සම්බන්ධ කරගන්න විදිහකුත් නැහැ. අපිට register වෙන්න තියෙන ප්‍රමාණයත් සීමිතයි. ඒ නිසා සමහරට ඔයාගේ සීට් එක නැති වෙන්න පුළුවන්. ඔයා දැන් register වුණේ නැත්නම් ඒ නිසා ඉක්මනටම register වෙන්න, ඔයාගේ සීට් එක ඉක්මනටම book කරගෙන මේ course එක කරන්න කරලා ලංකාවේ number 1 ව්‍යාපාරිකෙක් වෙනවා කියන එක, එතකොට මේ ලයිෆ් එකේ ගේම් එක කොහොම හරි දිනනවා කියන එක ඔයාගේ හිතේ තියාගෙන මේ කෝස් එක ස්ටාර්ට් කරනවා.

0: පස්සේ තවත් හරිම වැදගත් කමක් තමයි මේ කියන්න හදන්නේ.
1: හරි.
0: අද ලෝක ඔරන් උටන් දිනේ. හරි. ලෝක නෙවෙයි මේක ඇත්තට ඉන්ටර්නැෂනල් ඔරන් උටන් ඩේ කියලා තියෙන. ඒ කියන්නේ
1: ජාත්‍යන්තර
0: ඔරන් උටන් දිනේ. ඔරන් උටන් කියන්නේ අපි පරිස්සම් කරන සත්ත්ව කොට්ටාසයක්නේ.
1: වඳවී
0: යෑමේ තර්ජනයට මුහුණ දීලා ඉන්න අපි රැකගන්න කටයුතු කරන සත්තු ජාතිය. නියමයක තියෙනවා දන්නවද සැන්ඩි? ඔරන් උටන් කියන නමේ තේරුම දන්නෑනේ. මේක එන්නේ මැලේ ඉන්දුනීසියන් ලැංග්වේජ් පවුලෙන්.
1: හරි හරි.
0: මේ භාෂා පවුලෙන් තමයි මේ වචන එන්නේ. හරිද? පරණ වචනේ, ඒ කියන්නේ මැලේ ඉන්දුනීසියන් භාෂාවල පාවිච්චි වෙන වචනේ තමයි ඔරන් හුටන්. ඒකනේ ඔයාට දාපු රමක් වගේ
1: නේ.
0: ඒ ඔරන් හුටන්
1: ඒක
0: රේ ඔයාට ලස්සරයි අපාරි කියුරේක.
1: ඔරන්
0: හුටන්
1: හිටා.
0: ඔයා කතා කරන විදිහේ මූණුවරේ අරහෙමේ තියෙන ඔය ගැළපෙන ගතියක්.
1: ඔරන් හුටන් කියලා.
0: ඔව්, ඔයාගේ ටිකක් ඔයාගේ ස්වභාවයෙන්ම තියෙනවා හරිම ඔරන් හුටන් ගතිය.
1: අනේ මක්කලෝ.
0: ඔරන් හුටන්. ඒක තමයි ඇත්තටම පරණ වචනේ.
1: පරණ වචනේ.
0: ඔරන් හුටන් කියන එක භාවිතාවෙන් ඇවිල්ලා තියෙන ඔරන් උටන් කියලා දැන් අපි කියන්නේ මේ.
1: දැන් ඔරන් ඔටන් එහෙම ඔටන් වගේ නේ කියන්නේ.
0: උටන් උටන්. හරි, එක උටන්. ඔරන් උටන්. සමහරු කියනවා සමහරු මේක ඔරන් ඔටන්.
1: ඔරන්
0: ඔටන් කියලා කියනවා. මම ඒකත් අහලා තිනවා. ඉතින් මේ ඔරන් හුටන් තමයි ඔරන් උටන් වෙලා තියෙන්නේ. දැන් මේ වචනේ තේරුම තමයි
1: මොකද්ද?
0: කැලේ මිනිහා.
1: මැලේ වලින්ද?
0: ඔව්, ඒ භාෂාවෙන් ඔරන් උටන් කියලා කියන්නේ කැලේ මිනිහා. Person in the jungle කියන එක තමයි ඒකේ තේරුම. කියන්නේ අපි ඉස්සෙල්ලාම අපිට ඔරන් උටන්ලා නිරීක්ෂණය වුණාම අපි හිතුවා මේ අපිට සෑහෙනම කිට්ටු කෙනෙක් කියලා.
1: අපේ නෑදෑය වෙන්නේ
0: නැති. අපේ නෑදෑය කියලා. ඒ කියන්නේ අපි ඊට කලින් අපි ඩිස්කවර් කරලා තියෙන සියලුම ප්‍රයිමේට්ස්ලට, වානරයන්ට වඩා ඔරන් උටන් හැසිරීමෙන් පෙනුමෙන් මිනිස්සුන්ට කිට්ටුයි. අපි නිකන් අපහාසයට මිනිස්සුන්ට කියනවා මොකක්ද යකෝ මුණහට ඔරන් උටන් කෙනෙක් වගේ කියලා. ඒ වුණාට ඇත්තටම වානර පවුලේ අපිට කිට්ටුම ෆීචර්ස් තියෙන්නේ ඔරන් උටන්. ඒ හින්දා තමයි අපි එයාට ඔරන් උටන්, එහෙම නැත්නම් පර්සන් ඉන් ද ජංගල් කියලා
1: කියන්නේ.
0: එහෙම කිව්වම මට හිතෙනවා ඔරන් උටන් අපිට මොනවා කියනවා ඇද්ද කියලා. ඒ ඔරන් උටන් අපිට සමහරට කියනවා ඇත්තේ තවුමේ
1: වඳුරා.
0: අපි ඔරන් උටන්ට කැලේ මිනිහා කියලා කියනවා. ඔරන් උටන් අපිට
1: තවුමේ වඳුරා.
0: අර ඊයේත් ඇවිල්ලා ගියා කැලේට අර තවුමේ වඳුරෝ වගේ කියලා වෙන්න ඇති අපි ගැන සමහරට කතා වෙන්නේ. කොහොමහරි මේ ඔරන් උටන් සංරක්ෂණ වැඩසටහන, ඒක ලෝකව්‍යාප්ත වැඩසටහනක්, ලෝකෙ පුරාම මේකන උනන්දුව තියෙනවා. ඔරන් උටන්ලා ಜಾති තුනක් ඉන්නවා.
1: හරි
0: හරි. මම මේ ಜಾති තුන කියන්නම්. බෝනියන් කියලා ඔරන් උටන් වර්ගයක් ඉන්නවා. ඊට පස්සේ සුමාත්‍රන් ඔරන් උටන්ලා ඉන්නවා.
1: සුමාත්‍රා දූපත්වල කට්ටිය.
0: ඒ ආශ්‍රයෙන් හැදිච්ච ඔරන් උටන්ලා. ඊට පස්සේ අන්තිමට 2017 අපි තවත් අලුත් විශේෂයක් අඳුරගන්නවා ඔරන් උටන්. ඒ තමයි ටැපනුලි ඔරන් උටන් කියන කණ්ඩායම. ටැපනුලිස්ලා තමයි අඩුම ගහනයක් වාර්තා වෙන්නේ. බෝනියන් ඔරන් උටන්ලා ලෝකේ ලක්ෂයකට වැඩි ඉන්නවා කියලා කියනවා. සුමාත්‍රන් ඔරන් උටන්ලා 15,000 අතර ඉන්නවා කියලා තමයි කියන්නේ. ටැපනුලිස්ලා 1,000ක්වත් නැහැ. බොහොම අඩු සංඛ්‍යාවක් තමයි ලෝකේ ටැපනුලි ඔරන් උටන්ලා ඉන්නේ. ඉතින් ඔරන් උටන්ලව රැකගැනීමේ වැඩසටහන, ඔරන් උටන් කන්සර්වේෂන් ප්‍රෝග්‍රෑම් එකට අවයානස් එක බිල්ඩ් කරන්න තමයි අද අගෝස්තු 19 වෙනිදා ජාත්‍යන්තර ඔරන් හුටන් දිනය හැටියට නම් කරලා තියෙන්නේ. ඔයාට ඉදාගෙන ඔරේ ඔරන් හුටන්
1: ගන්න හරියට කියන්නේ.
0: ඒ හුටන් කෑල්ලද ඔයාට ගැළපෙන කෑල්ලද? ඔරන් හුටන් සැන්ඩි හුටන්
1: නෑ මොකලෝ.
2: හද ගැස්මට සියත C
3: සියත පත්තරේ විදහසා.
0: සඳගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරා ගන්න නිලධාරීන්ට බලපෑම් කරලා ජාතික රූපවාහිනියට පමණ ඉක්මවා සේවකයනුත් අරන්. ඒ දෙකටම පහම් වෙලා තියෙනවා. අල්ලස්හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. එනිකමරක් එකකට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ ඉන්න මනුස්සයව අනිත් වරද්දට නැවත අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කෙහෙලියගේ එහෙම නඩු ටික බැලුවාම කරලා නැති එකක් නෑ කියලා හිතෙනවා නේද? ඒ කියන්නේ කරලා නැති වරදක් හොයාගන්න බොහොම අමාරු තත්ත්වයක් තියෙනවා.
3: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන.
4: මතකද සිංග බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්ද තාවා
5: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
6: පර්ස්ගේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
7: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0111 400
8: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7-16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
9: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0176 833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. සීයේ ශ්‍රී ලංකා 0770455 11.
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
16: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: ලොවෙත් නෑ.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: බිමල් සජිත් මැති සබේ පැටලී
2: අපිට මේක අවස්ථාව දුන්නොත් නීතිජේ කණ්ඩායම ඔක්කොටම අවස්ථර දෙන්න මේ
3: මොනම අවස්ථාවකදීවත් අපි පාර්ලිමේන්තුව හංගල නෙමෙයි මේ වැඩ කටයුතු කරේ
1: දෙවන කුඹල් පෙරහරට සියල්ල සූදානම් අපවත් වී වදාළ සිද්ධාර්ථ හිමියන්ගේ දේහය විහාරස්ථානයට වැට් නිසා සාහිත්‍ය කෘති අර්බුදයක ඉන්දියාවට ලකුණු 165ක ජය
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: 라당.
1: 안드 아고스투 다하 나머 베니다.
2: 오랑 오타.
1: 오랑 후타.
2: අමරිකාවෙන්
1: මේ දිනය නම් කරගෙන තියෙන්නේ ජාතික ගුවන් ගමන් දින.
2: ජාතික
1: ගුවන් ගමන් දිනය අගෝස්තු 19. මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි ඕවිල් රයිට්ගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ අගෝස්තු 19 වෙනිදාට. විල්බයි ඕවිලුයිනේ මේ සෙල්ලම කරන්නේ.
2: විල්බයි ඕවිල් අයියයි
1: තමයි පළමු ගුවන් ගමන අත්හදා බලන්නේ ඒගොල්ලෝ. ඉතින් ඕවිල්ගේ උපන්දිනය 1871 අගෝස්තු 19. ඔන්න ඒ හින්දා තමයි අද දවස ඒ වෙනුවෙන් ඩෙඩිකේට් කරලා තියෙන්නේ ජාතික ගුවන් ගමන් දිනය.
2: හරි.
1: හරි. දැන් ඒක කියනකොට මට මේ පොඩි කතාවක් කියන්නේ මේකට සම්බන්ධ සිද්ධියක් මට හිතෙනවා මේ මතක් කරගෙන යන්න. 1903.
2: හරි.
1: මේ හාදේව දෙන්නා එක්ක පළවෙනි ගුවන් ගමන අත්හදා බලන මොහොත.
2: හරි.
1: එදා දවසේ ඒගොල්ලෝ අත්හදා බැලීම හතරක් කරනවා. ඔයා මේකේ තමයි වීඩියෝස් එහෙම දැකලත් ඇති හරිම ප්‍රාථමික මැෂින් එකක් නේ තියෙන්නේ. අර ලී වලින් හදාගත්ත තටු දෙක තියලා ඒකේ එල්ලිලා වගේ
2: යන්නේ
1: පොරවල් යන්නේ. පළවෙනි ගුවන්ගත කිරීම අඩි 120ක් තමයි ගිහිල්ලා තියෙන්නේ. උඩ නෙවෙයි, අඩි 120 උඩ ගියා නෙවෙයි, අඩි 120යි දුර ගිහිල්ලා
2: තියෙන්නේ.
1: අඩි 120ක් තමයි ගිය දුර. ඒ කියන්නේ නිකන් මීටර් 35ක් විතර. පැයට කිලෝමීටර 6.8ක වේගෙන්. කියන්නේ සෑහෙන
2: හැමයි.
1: පැයට කිලෝමීටර 6.8 කිලෝමීටර නේ සමහර පැයට 70ක් මෝලින් මෙතන තියෙන්නේ. පැයට 70ක් මෝලින් 6.8ක් කියන්නේ කිලෝමීටර 10ක් විතර වේගේ. පැයට කිලෝ 10ක විතර වේගේ. තමයි මේ ප්ලේන් එක ගිහිල්ලා තියෙන්නේ අඩි 120යි.
2: හරි.
1: හතර පාරක් උත්සාහ කරලා දෙනවා එදා දවස ඇතුළේ. අන්තිම උත්සාහයේදී ඒගොල්ලන්ට පුළුවන් වුණා අඩි 852ක් ප්ලේන් එක යවා ගන්න. ඕක තමයි ගුවන් ගමන් අත්හදා බැලීම් වල පළමු දවස වාර්තා වෙලා තියෙන විදිය. දැන් ඒ පළවෙනි දවසේ ඉවර කරලා දැන් දීනේ මේ මීටර් 30-40 තමයි ප්ලේන් එක ගිහිල්ලා තියෙන්නේ. ඔයා හිතන්න කොහොම පාටියක් දාන්න දැද්ද
2: ඒකනේ
1: එදා දවස ඉවර වෙලා. ඒ කියන්නේ ඊට කලින් කවුරුත් උඩින් ගිහිල්ලා තිබුණේ නැහැ නේ සැන්ඩි. ඊට කලින් උඩින් ගිහිල්ලා තිබුණේ කුරුල්ලෝ විතරනේ.
2: යස්.
1: පළවෙනි වතාවට අපි ලෝක ඉතිහාසයේ උඩින් ගිය ගමන. ඒක ගියේ අඩි 120යිද කියන එක නෙවෙයි වැඩේ.
2: උඩින් ගිය එක තමයි වැඩේ.
1: උඩින් ගිය එකයි වැඩේ. අද අපි ලෝකෙ මේ කොනේ ඉඳන් ලෝකසිතියමේ මේ කොනේ ඉඳන් ලෝකසිතියමේ අනිත් කොනට තනි ගමන් වාරෙන් ප්ලේන් යනවා.
2: යස්.
1: ඒ පටන් ගත්ත දවසේ අපිට යන්න පුළුවන් උනේ අඩි 120යි. එහෙනම් ඔයා අද කරන වැඩේ කොච්චර පොඩිද කියලා හිතන්න එපා. පොඩියට හරි මේ වැඩේ කරන්න. හෙට ඒක තව ටිකක් ලොකුයි.
2: අනිවාර්යයෙන්.
1: ඔයා මේ ලෝකේ නැති කාලෙක ඔයා පටන් ගත්ත වැඩේ යන්න පුළුවන් ඉහළටම යන්න පුළුවන් උපරිම දුරට ගිහිල්ලා තියෙයි.
2: අනිවාර්යයෙන්.
1: අදට ඔයාගේ කැලල කරා ඩේ ඇති.
2: යස්.

0: හිතන්න අපි බිස්නස් එකක් පටන් ගන්නවා. අපි කොහොමද පටන් ගන්නෙ? අපි මුලින්ම බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් කරන්න ඕනද? අපි මුලින්ම සල්ලි දාන්න ඕනද බිස්නස් එකට? අපි කොහොමද ඔන්ලයින් මේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්නේ? මුලින්ම ඔන්ලයින් බිස්නස් එක ප්‍රොමෝට් කරගෙනද පස්සේ අපේ ප්‍රොඩක්ට් එක විකුණන්න පටන් ගන්න. නැත්තම් මුලින්ම අපි ප්‍රොඩක්ට් හදන්න කොස්ට් එකක් දීලා ඒ ටික වැඩ කරගෙනද අපි ඔන්ලයින් ප්‍රොමෝට් කරන්නේ? නැත්තම් අපි ෆිසිකල් ෂොප් එකක් දා ගන්න ඕනද? එකීම් එකේ නොකී ප්‍රශ්න ගොඩාක් දෙනවා බිස්නස් එකක් කරන්න යනකොට. ලේසි නෑ බිස්නස් එකක් කරනවා කියන්නේ. අපි ඒ දේවල් හරියට ටක්කෙට නියමෙට තිතට ගන්නට දැනගෙන හිටියොත් ඔන්න අපිට පුළුවන් අපේ බිස්නස් එක සෑහෙන දුරක් අරන් යන්න, නවත්තන්න බැරි දුරක් අරගෙන යන්න. ඉතින් ඒ වගේ දැනුමක් අපිට නෑනේ, අපි ළඟ නෑද ඒනේ. අපි ඒක තේරුම් ගන්න පුළුවන්. අපිට පුළුවන් දේවල් තියෙනවා, අපිට බැරි දේවල් තියෙනවා. නිසා අපි ළඟ තියෙන පුංචි අදහස, බිස්නස් එකක් හරි මොකක් හරි කරන්න ඕනේ කියන අදහස අරගෙන අපි ඒක ඩෙවලොප් කරන්න ඕනේ. ඒකට දැනුම ගන්න හොඳ තැනක් තමයි මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් කියලා කියන්නේ. ඉතින් ඒ ආයතනයෙන් මේ වෙද්දි ලංකාවට බිහි කරලා තියෙනවා දැවැන්ත ව්‍යාපාරිකයෝ. ඒ දැවැන්ත ව්‍යාපාරිකයෝ අතරට ඔයාවත් ගේන්න ඒගොල්ලෝ ලෑස්ති. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක, අලුත්ම කෝස් එක මේ මාසේ අගෝස්තු මාසේ අවසාන වෙද්දී ඒගොල්ලෝ කෝස් එක ස්ටාර්ට් කරනවා. හැබැයි මේ දවස් ටික ඔයාට කෝස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන්කම තියෙනවා.
1: ඔයාලට පුළුවන් ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු මෙහෙවන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකත් එක්ක එකතු වෙන්න අගෝස්තු මාසේ 30 වෙනිදා අලුත් බැච් එකට කෝස් එක පටන් ගන්නවා. අලුත් බැච් එක කියලා කියන්නේ 23 වෙනි බැච් එක. ඉතින් මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් අන්න ඒගොල්ලෝ මෙහෙවන මේ කෝස් එකට ඔයාලට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ අංකයට කතා කරලා වැඩි විස්තර ඉල්ල ගන්න පුළුවන්කම තියෙනවා. 077711765. මේකට කෝල් ගන්න ටිකක් අමාරුයි, මොකද මේ නම්බර් එක ටිකක් නිතර බිසි. ඒ හින්දා ඔයාලට පුළුවන් මේකට WhatsApp මැසේජ් එකක් දාන්න, ඉන්ෆෝ කියලා ටයිප් කරලා 077711765ට WhatsApp මැසේජ් එකක් දාලා වැඩි විස්තර ඉල්ල ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න.
0: අපි යමු මගලේ. එහෙනම් මාළඹ පුංචි කාර්නිවසි පැත්තට. මොකද කියන්නේ?
1: යමු.
0: හොඳ වාහන තියෙනවා. ඉතින් වාහන 400ක් විතර එතන තියෙනවා. සමහර අයට හිතන්න පුළුවන් දැන් අපි හැමතිස්සෙම කියන වාහන 400ක් විතර තියෙනවා. මේකේ වාහන විකිණන්නේ නැද්ද දන්නේ?
1: මොකද්ද වාහන 400 හැමදේම තියාගෙන මොකද කරන්නේ?
0: මොකද කරන්නේ කියලා?
1: තියාගෙන විකුණනවා.
0: ඔව්.
1: විකුණන පරක්කුවට තව කවුරු හරි එතෙන්ට වාහන ගෙනල්ලා දානවා විකුණලා දෙන්න කියලා.
0: ඒ කියන්නේ මකලෝ එතන වාහන ගන්න යන්නත් අපිට පුළුවන්. අපේ වාහනේ විකුණ ගන්නත් එතෙන්ට කියලා පුළුවන්. සහ අපිට වාහනයක් මිලදී ගන්නත් එතෙන්ට කියලා පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකේ තේරුම තමයි ලංකාවේ රෙජිස්ටර්ඩ් වාහන විකුණන සෑහෙන පිරිසක් මාළඹේ පුංචිකාර නිවස විශ්වාස කරගෙන ඉන්නවා තමන්ගේ වාහනේ එතෙන්ට දාලා විකුණ ගන්න පුළුවන් කියලා.
0: කරදරයක් නැහැ.
1: කරදරයක් නැහැ. ඒකයි අපි කියන්නේ ඔයාලට වාහනයක් ගන්න හිතෙනවා නම් ඔයා හරියට රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක තියෙන සෙකන්ඩ් හෑන්ඩ් වාහන ස්කෑන් කළා වගේ තමයි එක සැරයක් මාළඹේ පුංචිකාර නිවසට ගිහිල්ලා බැලුවොත් එතෙන්ට ලංකාවේ හතර දිබ්බාගෙන් විකුණන්න ගෙනල්ලා දාපු වාහන තියෙනවා. බලලා ඔයා කැමති වාහනේ ඔයාට තෝරගන්න පුළුවන්.
0: රයිට්. ඕකේ. අපි එහෙනම් මාළඹේ පුංචි කාර් නිවසේ ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචි කාර් නිවසේ වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාළඹේ.
2: හද ගැස්මට සියත
3: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
7: එල්බී ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
8: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
9: දැන් මාම තන්න
10: 0112200.
11: ජීවිතේ
12: විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0118 692 0127 777.
13: කඩේත් ලොකු කරලා නේද?
14: නැතුව සර්.
9: එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලාය.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තා.
15: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී
16: ගන්න. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
17: මං ඉතින් එල්බී රන් ඇයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
18: එල්බී රන් ඇය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් ඇය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
19: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයුවලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
20: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රස විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත්කම.
21: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.

0: ප්‍රයිට් අපිට යන්න වෙලාව ළඟයි.
1: යස්.
0: යන්න කලින් මං ඔයාගෙන් අහන ප්‍රශ්නයක්.
1: හරි, අනිවාර්යෙන්. මං උත්තර දෙන්න නැස්තේ.
0: දැන් ඔයා සාමාන්‍යයෙන් දවසකට පින්තූර කීයකට වගේ පෙනී හිටිනවද?
1: එහෙම මට ගණන් කරන්න.
0: ගණන් තියාගන්න නැති තරම්.
1: නෑ, එහෙම එකක් නෑ. ෆොටෝ එකක් ගන්න නැති දවසකුත් තියෙනවා.
0: ගන්න නැති දවසුත්
1: තියෙනවා.
0: මේ සමහර දවස්වලට පින්තූර කීපය ගන්න. හුඟ දවසකින් යාළුවෙක් හම්බුනහම අපි සෙල්ෆි එකක් ගමු.
1: හම්බුනා
0: කියලා මතක. කොහේ හරි ගිහිල්ලා කොෆි එකක් බොන්න කොහේ හරි තැනකට ගියොත් අපි මෙතෙන්ට ආවා කියලා මතක හිටින්න පින්තූරයක් ගන්නවා. කොහේ හරි ලස්සන තැනකට ගියොත් ඒ ලස්සන මතක තියාගන්න අපි පින්තූර ගන්නවා. සමහරලාට අපි කාට හරි කැමරාව දීලා නැත්නම් ෆෝන් එක කාට හරි දීලා ෆොටෝ එකක් ගන්න කියලා අපි හිතගෙන ඉන්නවා. සමහරලාට අපිම සෙල්ෆි කැමරාව ඔන් කරගෙන පින්තූර ගන්නවානේ. දැන් පින්තූර ගන්නවා කියලා සමහරලාට අපි ගිහිල්ලා මොකක් හරි ලස්සන දෙයක්, අමුතු දෙයක්, නිතර සිද්ධ වෙන්නේ නැති දෙයක් දැක්කොත් අපි ඒක මැද්දට ගිහිල්ලා හිට ගන්න නැතුව අපි ඒකේ පින්තූර ගන්නවා, ඒකේ වීඩියෝ ගන්නවානේ. මම මේක හරි සරල දෙයක් බවට දැන් පත් වෙලා තියෙනවානේ.
1: කැමරාවකින් ෆොටෝ ගන්නවා කියන්නේ.
0: කැමරාවකින් ෆොටෝ ගන්නවා කියන එක මොකද්ද නේ?
1: මේ අපි නිතරම පාවිච්චි කරන ෆෝන් එකේ කැමරාව තියෙනවා.
0: ඔව්, මෙහෙම සාක්කුවෙන් ගත්ත චික්‍රීස් චික්‍රීස් චික්‍රීස් ගාලා ගහන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න ලෝකේ ඉස්සෙල්ලම ෆොටෝ එක ගත්ත දවස කොච්චර සංකීර්ණ වැඩක් වෙන්නේ නැද්ද ෆොටෝ ගන්නවා කියන
1: එක?
0: 1839.
1: හරි.
0: ප්‍රංශය විසින් තමයි ලෝකෙට කියන්නේ ඡායාරූප තාක්ෂණය නිෂ්පාදනය කරලා ඉවරයි කියලා.
1: හරි.
0: 1839 අගෝස්තු 19 වෙනිදා තමයි ඡායාරූප තාක්ෂණය ලෝකෙට අනවුන්ස් කරන්නේ. ඒ හින්දා අද දවස නම් කරලා තියෙනවා ලෝක ඡායාරූප දිනය කියලා.
1: අනේ, හරි වැදගත්.
0: World Photography Day. දැන් අපිට හරිම ලේසියනේ මේ.
1: Easy.
0: අනිත් එක දැන් එක එක ටෙක්නික්ස් තියනවා නේද මේ? මං කියන්නේ ෆොටෝ ගන්න නෙවෙයි ඈ. ෆොටෝ වලට පෙනී හිටින්ද.
1: ඔව්.
0: ඒ කියන්නේ මිනිස්සු හොයාගෙන තියනවානේ මගේ කම්මුලේ වම් පැත්ත තමයි
1: ලස්සන පැත්ත.
0: ලස්සන. ධර්ම ඒ පැත්ත හැරලා තමයි ඉන්නේ.
1: මම කොන්නේ කොහොම දාන් හිටියාමද ෆොටෝ එකට ලස්සන.
0: ඊට පස්සේ මම ඇස් කොයි අතට කරකවල තියාගත්තාමද බලන මිනිස්සුන්ගේ අවධානය මට වැඩිපුර හම්බෙන්නේ.
1: එහෙමද? දත් තෙන්නලා hina වුණාමද, කට වහගෙන hina වුණාමද ලස්සන.
0: තව කවුරු හරි එක්ක පින්තූරයකට ඉන්නවා නම් මම හිටගන්නේ වම් පැත්තේද දකුණු පැත්තේද?
1: ඒවත් බලනවා.
0: ඒවත් බලනවා. හරි. මේ ලෝකේ පළවෙනි ෆොටෝ එක ගත්ත කාලේ, කියන්නේ මම කියන්නේ 1839 කාලේ.
1: හරි.
0: ඒ කාලේ ඔයා දන්නවද ඡායාරූප වලට පෙනී හිටින අයට තිබුණා ලොකු අභියෝගයක්.
1: අභියෝගයක්.
0: ඔව්. කියන්නේ කැමරාව කියන්නේත් ලොකු කළු රෙද්දකින් ගහපු ලොකු පෙට්ටියක් තියෙන එකක්. ඡායාරූපයකට පෙනී හිටින අයට තිබ්බ ලොකුම අභියෝගය මොකක්ද දන්නවද?
1: මොකද්ද?
0: සැන්ඩි, ඒ කාලේ කැමරාවල ෂටර් ස්පීඩ් එක හොඳටම අඩුයි. කැමරාවේ ෂටර් එක ඇරිලා ආලෝක ධාරාව ඇතුළට අරගෙන,
1: හරි,
0: ඒ ආලෝකය පිටපත් කරගෙන ෂටර් එක මෙහෙම වැහිලා ඕපන් වෙන්න,
1: හරි,
0: සෑහෙන වෙලාවක් යනවා. මේ මුළු වෙලාවම එකම විදියට හිනාව රඳවගෙන ඉන්න ඕනේ. දැන් නම් අපි එක තප්පරයකට වෙන හිනාව ගාලා කැමරාවට කැප්චර් කරගන්න පුළුවන්. එදා ඔයා නිකන් අමු කැවිලා වගේ කරගෙන සෑහෙන වෙලාවක් හිටියම තමයි ෆොටෝ එක වදින්නේ. ඒ පරණ ෆොටෝ අරගෙන බලන්න මිනිස්සු නිකන් බය කරලා හිනා වෙලා වගේ, හරිම නුහුරු, ඒ කියන්නේ හිනා වෙන්න පුරුදු නැති උන් හිනා වෙනවා වගේ තමයි පින්තූර වල මූණු තිබුණේ.
1: ඒ කාලේ ওই ෆොටෝස් එහෙම බලනකොට මේ හිනා වෙලා ඉන්න ෆොටෝ එකක් කියන්නේ එහෙන දුර්ලභ දෙයක්.
0: එහෙන දුර්ලභ දෙයක්. මොකද එහෙම විරිත්තරේ ඉන්න බෑ ෆොටෝ එක වැදලා ඉවරනක. අනික ඒ හිනාවක් කැප්චර් උනත් ඒක අර ස්ටේල් මේට් වෙච්ච හිනාවක්. අපි හිනා වෙලා සෑහෙන වෙලාවක් හිනාවේ ඒ විදියට හී කරගෙන ඉන්නකොට ටිකක් වෙලා ගිහිල්ලා
1: වළනකොට
0: ඌ හිනා වෙනව නෙවෙයි ඌ විරිත්තරව වගේ තේරෙන්න පටන් ගන්නවා. දැන් අපිට එහෙම කරදරයක් නැහැ.
1: අපි චිච්චාදී අපි ෆොටෝ ගහලා ඉවරයි.
0: ඡායාරූප තාක්ෂණය හුඟක් දියුණු වෙලා තියෙනවා. 200ක් විතර තිස්සේ ඉඳන්. ඉතින් ඒකත් මතක තියාගෙන අපි යන්න යමු. අද ලෝක ඔරන් හුටන් දිනය, අද ලෝක අල දිනය, අද
1: ලෝක ගුවන් ගමන් දිනය,
0: ලෝක ගුවන් ගමන් දිනය, ඒ වගේම අද ලෝක ඡායාරූප දිනය.
1: රයිට්. එහෙනම් අපි හෙට හම්බෙමු.
0: හෙට හම්බෙමු. මං මකලු.
1: මම සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විසි දෙක තෙරෙහිව පෙත්සම් නවයක්. බිමල් සජිත් මැති සබේ පැටලෙයි. වැට් නිසා සාහිත්‍ය කෘති අර්බුදයක. අපවත් වී වදාළ සිද්ධාර්ථ හිමියන්ගේ දේහය විහාරස්ථානයට. ඉන්දියාවට ලකුණු 165ක ජයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය
2: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: විසි දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් නවයක් ඉදිරිපත් වී තිබෙනවා. අද පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් විසින්. පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ඊයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හිටපු අමාත්‍ය මහාචාර්ය GL පීරිස් ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කළා. පෙත්සම්කරුවන් සඳහන් කළේ යෝජිත පනත් කෙටුම් පත තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමෙල්ලවන බවයි. ඉන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යද උල්ලංඝනය වන බව පෙත්සම්වල සඳහන්. පනත් කෙටුම් පත ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලීමක් කළා. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පළමුවර කියවීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර විසින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. විසි දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 3ක පිටපත් කථානායකවරයා වෙත ලැබී තිබෙනවා. කථානායක ජගත් වික්‍රමරත්න මේ බව නිවේදනය කළේ අද පාර්ලිමේන්තුවේදී. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය විසින්. මේ අතර 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුවත් කිරීමට සූදානම් බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුම් දී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
3: ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන් මම පළමුව ඉල්ලීමක් කරා, විශේෂයෙන්ම මේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත්, ඒ වගේම උපරිමාධිකරණ විනිසුරුවන්පත් නොකිරීමේ තත්ත්වය පිළිබඳවත් පළමුව මම ඉල්ලීමක් කරේ විපක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කරන්නයි කියලා. පසුව මම තේරුම් ගත්ත ඇත්ත වශයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නොවේ, ඒක සමස්ත පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරු 225 දැනුවත් කිරීම වඩාත් වැදගත් කියලා. මේ මොහොත වන විට අපිට පිළිතුරක් ලැබිලා තිබෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමෙන්. ඒ ලිපි තුළ අන්තර්ගතය තුළ යෝජනා වුණු ආකාරයට හෙට දිනේ 12 සිට 1:00 දක්වා ඒ අය සූදානම් කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පවත්වලා, විශේෂයෙන්ම මන්ත්‍රීවරු 225ම මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා.
1: සියලු මන්ත්‍රීවරුන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව තීරණයක් ගෙන නොමැති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.
4: සියලු මන්ත්‍රීවරු දැනුවත් කිරීම කළ හැක්කේ සභානායකවරයාගේ එකඟතාවය සහිතව බිස්නස් කමිටි එකදීන එකඟතාවය මත. ඒතර පාර්ලිමේන්තු කාර්ක සභාව කිසිසේත්ම සියලුම මන්ත්‍රීවරු කැඳවලා යම්කිසි වෘත්තීය සංවිධානයකටවත් කාටවත් දෙන්න අවස්ථාවක් දීලා නැහැ. ඒක ඉතා පැහැදිලි කරුණා. එහෙම තිබියදී විපක්ෂනායකවරයා එහෙම කියනවා. ඒ වගේම ඒක ඊට පස්සේ අර එක එක මේ ගැටිකම් කරන මාධ්‍යවල බොරු ලියන. ඒ නිසා අපි එකක් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා, කරුණාකරලා එතන මන්ත්‍රීවරු කොට කිරීමේ බලයක් එතුමාට එතුමගේ පක්ෂය කීප දෙනෙක් එකතු කරගන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීතුරු සියලු දෙනාම කැඳවීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තු කාරක සභාවේ එකඟතාවයකින් සභානායකයා විමසා කරන්න කියලා තමයි තිබෙන්නේ. ඒතර කිසිම වෘත්තීය සංවිධානයකටවත් වෙන සංවිධානයකටවත් මන්ත්‍රීවරු කැඳවන්න එහෙම බලයක් නැහැ.
1: පාර්ලිමේන්තුවට කරුණු සැඟවීමක් තමන් සිදු නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.
4: අනික අපි කවුරුත් දන්නවා නීතිජ සංගමයේ සංගමයට විවිධ බෙදීම් තිබෙනවා. නීතිජ සංගමයට එකමතයක් නැහැ. ඒකේ විවිධ නීතිජ විවිධ ස්ථාර දරනවා මේ ප්‍රශ්නේදී. පස්සේ ඒගොල්ලෝ එක ස්ථාරයක් දරයි. ඒ නිසා එකම දේනක ප්‍රධාන වශයෙන්ම ගත්තොත් ප්‍රසීඩිය පාර්ලිමේන්තුවේ මේවා කරන විදියට සහ මුලින්ම විරුද්ධයි. එක. අනිත් එක ගත්තොත් අපිට මේක අවස්ථාව දුන්නොත් නීතිජ කණ්ඩායම ඔක්කොටම අවසර දෙන්න වෙයි. එහෙම එකක් නැහැ. එහෙම කරන්න
5: බෑනේ.
4: ඔබතුමාලගේ മന്ത്രി දැනුවත් කරන්න. පාර්ලිමේන්තුවේ മന്ത്രി සිරුදනාම කැඳවනවා කියලා කියන්න මට බලයක් නැහැ.
6: මම නැවත ලියනවා අපේ ප්‍රෙසිඩන්ට් ඔෆ් ද බාය් ඇසෝසියේෂන් නීතිඥ සංගමේ සභාපතිතුමාට නැවතත් වරක් ඉල්ලීමක් කරනවා හෙට දිනේ දක්වලා හෙට දිනේ හරි ඇවිල්ලා මේ අපිට මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න 225 දෙනාටම ඒකට ප්‍රතිචාරයක් හැටියට එතුමා උත්තරයක් එවනවා එතුමා සූදානම් කියලා මොනම අවස්ථාවකදීවත් අපි පාර්ලිමේන්තුව හංගලා නෙමෙයි මේ වැඩ කටයුතු කරේ
1: විනිසුරු වරුන් දැඩි පීඩනයක සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ.
7: ජනාධිපතිතුමා වටෙන් එන්නේ පොල් පැලේ කණ්ඩ අපි දන්නවා. ජනාධිපතිතුමා වටෙන් ඔයා පොල් පැලේ කණ්ඩ ඔයාට ඕනද මේ බයිබරිගේ කට්ටියට සන්තෝෂන් ටිකක් දීලා වැඩියෙන් පඩි ටිකක් දීලා අනිත් ඒවා ගිරේ දාන්න ඒ වගේම නීතිපතියකට ටිකක් සන්තෝෂ කරලා කස්ටම් එක සන්තෝෂ කරලා යන ගමනකට මේ ලැහැත්ති වෙන්නේ. මේ නඩුකාරතුමා ඉන්නේ නඩුකාරතුමාලාට ස්ට්‍රෙස් ඔළුවේ ප්‍රශ්න යන්නකොර මම දැන් හැමදාම යන නඩුවලට ඔච්චර නඩුද ඔච්චර තීන්දු දෙනවද අර අලුත් කඩේ අංක එකට ගිහිල්ලා බැලුවම මේ අම්මා ඒ නඩුකාරතුමාගේ ඔළුවට ප්‍රශ්න මඤ්ඤා වෙනවා අනිවාර්යෙන් 60 නෙවෙයි මේ මිනිතු 55 න් පෙන්තන් යවන්න ඕන මොකද ඒගොල්ලන්ට මේක වැඩි මොකද හේතුව මේ මිනිතු පෙන්තන් යවලා හොඳ පෝමිට් එකක් දීලා හොඳ වාහන පෝමිට් එකක් දුන්නා නම් අන්න හරි
1: ව්‍යවස්ථා සංශෝධනය වකින් අධිකරණ කටයුතු කඩිනම් වන්නේ දැයි සැකමතුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා
8: මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න කටයුතු කරලා තියෙන්නේ මොනවටද දැන් මේගොල්ලෝ එක එක කතා කියනවා අධිකරණයේ කටයුතු වේගවත් කරන්න කියලා නමුත් එහෙම දෙයක් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වෙනවද අද ඔබට ඉතා පැහැදිලි අද මේ අධික ස්වාධීන අධිකරණය පැලවත්තට බාර කරගන්නයි හදන්නේ පැලවත්තට ඕනේ විදියට අධිකරණය මෙහෙවන්න දරන උත්සාහයක්
1: ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කර නොමැති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ.
9: දැනට පවතින නීතිය තුලත් අනුර කුමාර් දිසානායක ජනාධිපතිතුමාට කැමැති අග්‍රනිෂ්කාරවරයෙක් පිටතින්පත් කර ගැනීම හැකියාවක් නැතුවත් නෙමෙයි. අපි මේක තේරුම් ගන්න ඕන. මේ කියනවනේ මේ කියන ආකාරයට මේ අග්‍රනිෂ්කාරවරයෙක් ගැන ප්‍රශ්නයක් නම් තියෙන්නේ. ඒ අග්‍රනිෂ්කාරතුමාව පිටතින්පත් කිරීමේ හැකියාවක් දැනටත් තියෙනවා. එහෙම කරලා තියෙනවා. ඒකට ප්‍රෙසිඩන්ට් එකක් ලංකාවේ තියෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. අපි එහෙම කරලත් නැහැ. අපි එහෙම කරන්නේත් නැහැ. දැන් මේ අවුරුදු දෙකකට අග්‍රනිෂ්කාරතුමා ඇතුළු සුප්‍රීම කෝට් එකට අවුරුදු දෙකක විශ්‍රාම වයස් දික්රීමක් ලැබුණාට පස්සේ ඉතුරු අවුරුදු දෙකට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම විනිසුරුවරයෙක් පත් කිරීම හැකියාව ජනාධිපතිතුමාට හම්බ වෙන්නේ නැහැ. අපිවම ලොක් කළා තමයි අපි මේ එක්ස්ටෙන්ෂන් එක කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට විතරක් නෙවෙයි, අභ්‍යාචන අධිකරණයට, මහා අධිකරණයට, දිස්ත්‍රික් උසාවියට සහ මහේස්ත්‍රාත් අධිකරණයට. මොකද අපි හිතනවා අධිකරණ පද්ධතියේ සමස්ත වෙනස්කමක් සිදු වෙන්න ඕන කියලා.
1: බලය පවතින්නේ කෙටි කලක් පමණක් බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කළේ.
10: මේ සම්බන්ධයෙන් අදහස් දරනවා විශේෂයෙන්ම ඇමතිවරයා එතුමා කිව්වා

0: ඔය රනිල් වික්‍රමසිංහලා තමයි මේ රට මේ තත්ත්වයට ඇදදාන්න එක පැත්තකින් කටයුතු කළේ. ඒ රනිල් වික්‍රමසිංහ තමයි මේ රටේ ජනතාවට අමතක නෑ 2048 වෙනකන් රට හදන්න ඕන කියලා කිව්වේ. ඒ රනිල් වික්‍රමසිංහ කියනවා දැන් 2028 ද කොයිද වෙනකොට රට නැවත බංකොලොත් වෙනවලු. බිල්ලු මවනවා. රනිල්ගේ අවවාද අනුශාසන අපිට ඕනේ නෑ. රනිල් පෙන්නන බිල්ලන්ට මේ රටේ ජනතාව යලි රැවටෙන්නෙත් නෑ කියලා අපි අවධාරණය කරන්න ඕන.
1: ආණ්ඩුවට ඉතිහාසය අමතකව ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පැවසුවේ.
2: මේ වංචාව සිදුවෙන්නේ අඩි 40ක කන්ටේනරයක එනවා වාහනවල අමතර කොටස්. මේ වාහනවල සීට් තියෙනවා, ඒ වගේම එන්ජින් කෑලි, ඒ වගේම අමතර කොටස් රාසිය මේ වාහනයක එනවා. රේගුවෙන් මේ කස්ටම් එකේම තියෙන මධ්‍යම විමර්ශනාංශණයට මේක යොමු කරනවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා. යොමු කරන් පස්සේ ඔවුන් ගිහිල්ලා බලනවා. ඔවුන් ගිහිල්ලා කන්ටේනර් ටික පරීක්ෂා කරාම ඒගොල්ලෝ හොයාගන්න අයිතම 85ක් තියෙනවා මේකේ. මේ සීට් ඊළඟට වාහනවල කෑලි අමතර කොටස් අයිතම 85ක් තියෙනකොට මේකේ 45ක් පිළිබඳවම රේගු සටහන් කරන්නේ නැහැ. 85ෙන් 45ක්ම මේක රේගු සටහන් කරන්නේ නැහැ. ඒ වගේම මේ 45ට අයිති යුනිට් 355ක් හොරට ඇවිල්ලා කන්ටේනර් එකේ තියෙනවා. ඊට අමතරව ගත්තම ඒ ප්‍රකාශ කරපු අයිතම්, ඒ කියන්නේ ප්‍රකාශ කරපු අයිතම් 15ෙන් යුනිට් 254ක් තියෙනවා. ඒවත් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව තියෙනවා සටහන් කරන්නේ තිබුණු 7ක් තියෙනවා මේක අර අඩුවෙන් ටැක්ස් ගෙවන අයිටම්. ඒ මේක ඇතුළේ නෑ. ඊළඟට අයිතම 23ක් තියෙනවා. ඒකේ යුනිට් 7474. ඒකත් අතුරුදහන්.
1: මුද්‍රිත කෘති සඳහා පවතින වැඩබද්ධ හේතුවෙන් ඇතැම් පොත් ප්‍රකාශකයන් ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එහි අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ගාමිණී මොරගොඩ පැවසුවේ මෙම බද්ද තවත් වසර 10ක් ක්‍රියාත්මක වුවහොත් සාහිත්‍යයට දැඩි බලපෑමක් එල්ලවන බවයි.
3: ලෝකයේ බොහෝ රටවල කිසිදු විදියකින් අය කරන්න නැති බද්දක් ලංකාවට පමණක් සීමා වෙලා ලංකාවේ සාහිත්‍යදරයන්ට සහ ලේඛකයින්ට එහෙම නැත්නම් දුවදරුවන්ට පොත්පත් පරිශීලනය කරන සියලුම අයට මරුපහරක් වෙලා තියෙනවා මේ වැඩපත්. හැම අලෙවිකරණ හැම දෙයකටම රජයට 10%ට ආසන්න මුදලක් එවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි අපි කියන්නේ මේ කියවීමේ පොත්වලට තමයි ලෝකේ බදු අය කරන්නේ. ලංකාවේ කිසිම කාලයක අය කරේ නැහැ මේකට බද්ද. තව අවසර 10ක් මේ බද්ද තිබුණොත් ලේඛන කලාව සම්පූර්ණයෙන්ම අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙනවා.
1: ඇතැම් ග්‍රන්ථ කර්තෘවරුන් කෘති රචනයෙන් ඉවත්ව සිටින බවයි සංගමේ ලේකම් ලසිත රවින් උමගලිය සඳහන් කළේ.
4: සමීක්ෂණයක් කරලා බලන්න මේවා තමයි සමීක්ෂණය කළ යුතු දේවල්. අද වෙද්දි ප්‍රකාශක කී දෙනෙක් අයින් වෙලා ඉන්නවද මේ ප්‍රකාශන කර්මාන්තයෙන්? පැහැදිලිම සංඛ්‍යාලේඛන ගත්තොත් එහෙම ප්‍රකාශනයේ ප්‍රාමාණිකව අඩු වෙලා තියෙනවා. සමහර අය ප්‍රකාශනය අත්හැරලා තියෙනවා. ශාස්ත්‍රීය පොත් කරන්නෙම නැති තත්ත්වයකටපත් වෙලා ඊළඟට වෙනත් ස්මාර්ට් ෆෝන් නිසා සාමාන්‍ය අනීතික PDF සංසරණය වෙනවා. ඒක කොයිතරම් දුරට අපේ සාහිත්‍යයට බලපාලා තියෙනවද කියන්නේ ඇතැම් ලේඛකයෝ පොත් ලියන එක නතර කරලා තියෙනවා මේ වෙද්දි.
1: 2028 වසරෙන් පසුව විදෙස් ණය ගැවීමට අවශ්‍ය විදේශ සංචිත ශක්තිමත් කරගැනීමේ ගැටලුවකට රට මුහුණ පා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු සඳහන් කළේ තවත් ඇමරිකා ඩොලර් බිලියන 8කින් විදේශ සංචිත ශක්තිමත් කරගත යුතු බවයි.
5: අමාරු හිතුවා මේ අපි ආර්ථිකය කඩාවැටෙන නැවැත්වේ නිසා වර්ධනය ඇති වුණේ නිසා ප්‍රශ්නේ ඉවරයි ආපහු ණය ගෙවන්න කියලා. ඒ නිසා අපිට 2028 වෙනකොට ණය ගෙවන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියේ කියලා. 14.7 දැන්ට තියෙන්නේ 6යි. අපිට තියෙනවා 2026 ඉඳන් 2028 වෙනකොට ඩොලර් බිලියන 14කට යන්න. ඒ කියන්නේ ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා. මහා බැංකුවේ කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙන කොට ඩොලර් බිලියන 8ක් තියේ කියලා. ඉතින් ඩොලර් බිලියන 8 තියෙනවා නම් තව 6ක් හොයන්න තියෙනවා. කොහෙන්ද ඒක එන්නේ? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.
1: විදේශ සංචිත සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රකාශ කරන බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක් වෙමින්.
6: විශේෂයෙන් මේ චෝදනා එල්ල කරමින් තියෙනවා මේ සංචිත ප්‍රමාණය අපේ ප්‍රමාණවත් නැහැ කියලා. ඇත්තම ගත්තාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අපි ලබා ගත යුතු සංචිත 2023 දී අස්තමේන්තු කරද්දී ඒ දුන්නු ඉලක්ක වේගෙන් එකලන් අඩු කරගත්ත හේතුව අපි ඇති කරගත්තු ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාවලට මේ සංචිත නිදහස් කළා. උදාහරණයක් වශයෙන් ගත්තාම අපි වාහන ආනයනය සඳහා නිදහස් කරාට පස්සේ මේ වෙනකොට LC විවෘත කරලා තියෙනවා ඩොලර් මිලියන 3.5ක් වෙනකම්. ඒ 3.5ක් අපි LC විවෘත කරන්නේ නැතුව වාහන ගෙන්නුවේ නැත්නම් තව 3.5කින් අපේ සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. ණය ගෙවලා තියෙනවා ඩොලර් බිලියන 2.6ක් දක්වා. සංචිත ඩොලර් මිලියන 6.6ක් මේ මොහොත පවත්වාගෙන තියෙන්නේ ආනයනය සඳහා විශාල සංචිත ප්‍රමාණයක් වැය කරමින්. ඒ වගේම අපිට පාලනය කරන්න

0: බැලුව ඉන්දිනවලටත් සංචිත ප්‍රමාණයක් එළියට ගමන් කරමි. එනිසා මේ සංචිත කියලා කියන්නේ ස්වාරක්ෂකයක් මිසක් ආර්ථිකයේ මනින එකම මිනුම් දන්න නෙමෙයි. කිසිදු පදනමකින් තොරව දත්ත ඉදිරිපත් කිරීමේ සංචිත ප්‍රමාණවත් නැහැ කියන කාරණය නිවැරදි වෙන්නේ නැහැ.
1: අපවත් වී වදාළ ප්‍රවීණ ගීපද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අනිද්දා සිදු කිරීමට නියමිතයි. ඒ දෙහිවල සරණංකර ක්‍රීඩා පිටියේදී දේහය තැන්පත් කර ඇත්තේ වැල්ලවත්ත සුධර්මාරාම විහාරස්ථානයේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ඊයේ අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76. 1950 වසරේ මේ 22 උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ දෙනියාය රඹුකන ප්‍රදේශයේ. ලාදලු බෝපත් පිහිටක් නැති බුදුගුණ කිව්වා නිරන්තරය ඇතුළු ගීත රැසක් උන්වහන්සේ රචනා කළ ගීත අතරට අයත්. ගීපද රචනා වෙනුවෙන් උන්වහන්සේට සමාන රැසක්ද හිමි වුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දෙවන කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පෙරහර නැරඹීමේදී අලියතුන් කැළඹීමට පත්වන කිසිදු ක්‍රියාවක නිරත නොවන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2: ජනතාවට බයක් වෙන්න දෙයක් නැහැ. අපි දම්වැල් දානවා පරිස්සමට. අත්‍යවශ්‍ය දම්වැල් විතරයි දාන්නේ. ඒ දාන්නේ අලියාගේ මහජනතාවගේ ආරක්ෂාවට මිසක් සතුන්ගේ හිරියර කරන්න නෙමෙයි. සැක සහිත අලි නොයව ඉන්න මෙදාසරේ ගිය සැරේටත් වැඩිය බොහොම පරිස්සමෙන් ඒක තෝරන්නයි කල්පනා කරගෙන ඉන්නේ. අලි කුලප්පු වෙන කිසිම දෙයක් ලයිට් ගහනේවා තියෙනවා. ගොඩක් වෙලාවට ඇහැට ලයිට් ගහනවා ළමයි නොදැනුවත්වම. අනවශ්‍ය සද්ද කරන්න එපා. අලි ඉස්සරහා දඟලන්න යන්න එපා. බැලුම් බෝල බලාපොරොත්තු රහිතව එකපාරට උඩ යන දේවල් ලයිට්
1: මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස කිහිපයක සුරාසැල් ලබන 28 දක්වා වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම හේතුවෙන් මහනුවර කඩවත් සතර හා ගඟවට කෝර්ලයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවල සියලු සුරාසැල් වසා දැමුණා. කොණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස්සේ පිහිටි සුරාසල් කිහිපයක්ද වසා දමා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර මතින්තොර කලාපයක් බවට පත්කිරීම සඳහා සුරාබදු නිලධාරීන් යොදවනු ලැබුවා. ජගත් පුෂ්පකුමාර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා. ඇය මියගොස් ඇත්තේ ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක දෙවන මහලින් ඇදවැටීමෙන්. ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණා. මියගොස් ඇත්තේ 55 හැවිරිදී දෙදරු මවක්. දේහය ජගත් පුෂ්පකුමාරට අයත් තනමල්විල පිහිටි නිවසට රැගෙනීමට නියමිතයි. අමරිකාව සමග තවදුරටත් ගැටුම් ඇතිකර ගැනීම වෙනුවට රටේ යහපත සලකා කටයුතු කළ යුතු බව හිටපු ඉරාන ජනාධිපති මොහොමඩ් කතාමි පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ඉරානයේ ඇතැමුන් රටේ පැවැත්ම සහ අනාගතයේ රඳා පවතින්නේ යුද්ධය මතයයි විශ්වාස කරන බවයි. රටක් පාලනය කිරීම හැඟීම් මත පමණක් සිදු කළ නොහැකි බවයි හිටපු ඉරාන ජනාධිපතිවරය අවධාරණය කළේ. මේ අතර ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බාග ගලීබාෆ් පවසන්නේ තම ඉරාක සංචාරය අරමුණ විදේශීය මෙදුහැත්වීමලින් තොර නව කලාපීය ක්‍රමවේදයක් ශක්තිමත් කිරීම බවයි. හිටපු ඉරාන හමුදා ප්‍රධානි කසිම් සොලෙයිමානි ඝාතනයේ උත්සාහනයේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කලාපයේ සියලු රටවල් අතර සහයෝගිතාව වේගවත් කිරීම තම අරමුණක් බවයි. ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉන්දිය කණ්ඩායම ලකුණු 165 ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දිය කණ්ඩායම තරග කළ 600 වන ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි.
3: තරගේ පැවතුනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව පළමුවෙනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 462ක්. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 284ක් රැස් කළා. මුල් ඉනිමේ ලකුණු 178ක වාසියද සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දියාව සියල්ලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 193ක්. තරගේ ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක් හඹා යාමට දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවි රැස් කළේ ලකුණු 206ක් පමණයි. දෙවනි නිමේදිත් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභය වූ සොනා දිනුෂ ලකුණු 84ක් රැස් කළේ 6 පාරක් සහ 4 පාර 8ක් සමගින්. නායක ධනංජයද සිල්වා ලකුණු 59ක් රැස් කළා. නිෂාන් මදුෂ්ක රැස් කළ ලකුණු සංඛ්‍යාව 6ක්. ලහිරෝ දාර දැවිගේ ලකුණු 16ක් ලබා සිටියදී දිනේෂ් චන්දිමා ලාභාදයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට කණ්ඩායමට එක් කළ පසිඳු සූර්ය බණ්ඩාර ලකුණු නොලබාම දැවි ගියා. කමිදු මෙන්ඩිස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 2ක් පමණයි. නිරෝෂන් දෙක්වැල්ල රැස් කළ ලකුණු සංඛ්‍යාව 10ක්. කේසර නුවන්ත දැවිගේ ලකුණු 20ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු කුමාර ලකුණු නොලබා දැවි ගියා. තරගයේ වීරයා සම්මානය දෙව්දත් පඩික්කාල්ට හිමි වුණා. ඔහු පළමු නිමේදී ලකුණු 167ක් රැස් කළ අතර දෙවනි නිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 44ක්. තරඟ දෙකකින් සමන්විත දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1.0ක් ලෙස පෙරමුණගෙන සිටින්නේ ඉන්දියා කණ්ඩායමයි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 23 වනදා කොළඹ SSC පිටියේදී ආරම්භ වනු ඇත. තරඟාවලියේ මෙරට නිල විකාශක ලෙස සියත TV කටයුතු කරනු ලබනවා.
4: සියත ස්පෝර්ට්ස් රවුන්ඩ්අප්.
1: යළි සිරස්තලම 22 රෙහිව පෙත්සම් නවයක්. බිමල් සජිත් මැතිසබේ පැටලෙයි. වැට්පිසා සාහිත්‍ය කෘති අර්බුදයක. අපවත් වී වදාළ සිද්ධාර්ථ හිමියන්ගේ දේහය විහාරස්ථානයට. ඉන්දියාවට ලකුණු 165ක ජයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
5: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: the town.
1: ළඟදිම රිලීස් වෙන්න තියෙන හිතට දැනෙන කන්සෙප්ට් එකකට කරපු ෆිල්ම් එකක් තමයි ක්‍රිකට් සාදු.
2: මේ ෆිල්ම් එකේ සනුක කියපු අම්මේ එනවාද සොන්ග් එක ඊයේ රිලීස් වුණා.
3: හමන සුලං හරි අමුතුයි.
4: චින්තක ජයකොඩි අයියා තමයි මුලින්ම මට කතා කරේ. ඊට පස්සේ විශාරත් මේ කෝල් එකකින් අපි කතා වුණා. ඊට මික්මනින් සිදු වෙච්ච ප්‍රොජෙක්ට් එකක් ඉදින්.

0: මේක සනුක කියපු වෙනස්ම විදිහ සෝන් එකක් නේද?
1: ඉමෝෂනල් මූවි සෝන් එකක් මම සිංකල නෑ මීට කලින්. මට හරිම සතුටුයි ඒ අවස්ථාව මට ලැබීම ගැන. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඒ සීලුම දෙනාට, අධ්‍යක්ෂවරයා ඇතුළු.
2: ෆිල්ම් එකකට සිං කරද්දි මොනවද ස්පෙෂලි බලන්නේ?
1: ඔය ඇත්තටම මූවි සෝන් එකද ඉතින් ගොඩක්ම ඒ සින්දුව එන අවස්ථාව ඒ මූවි එකේ බලලා හරියට තේරුම් අරගෙන ඒ හැඟීම් ටික ඇඟට අරගෙන ඒක බලන කෙනාට ආන කෙනාට දැනෙන විදිහට ප්‍රකාශනය කරන්න තමයි ඉතින් මම හිතන්නේ. තියෙන්නේ නිකම්ම අපේ සින්දුවක් කියනවා වගේ නෙමෙයි.

0: talk of the town.
1: ඉන්දියාව පෙදිලා අලුත් රටක් විදිහට පාකිස්තානයේ බිහි වුණු අවුරුද්ද 1947.
2: ඒ බෙදීමත් එක්ක ලක්ෂ ගානක් මිනිස්සු තමන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් ජීවිත කාලෙම හුරුපුරුදු වෙලා හිටපු හැම දෙයක්ම දාලා අලුත් පාකිස්තානයට යන්න පටන් ගත්තා.
1: අන්න ඒ වගේ දුෂ්කර කාලෙක සිද්ධ වුණු දේවල් ගැන හැදෙන ෆිල්ම් එකක් තමයි බට්වාරා 1947.
2: මේ ෆිල්ම් එක පහුගිය අගෝස්තු 14 වෙනිදා තියටර්ස් වලට ආවා.
1: සනී ඩියෝල්, ප්‍රිටි සින්ට වගේ ස්ටාර්ස්ලා මේන් කැරක්ටර්ස් කරන මේ මූවී එක ඩිරෙක්ට් කරන්නේ රාජ්කුමාර් සන්තෝෂි.
2: ස්පෙෂල්ම දේ තමයි මේ මූවී එක ප්‍රොඩියුස් කරන්නේ අමීර් ඛාන්.
0: Talk of the town.
3: හද ගැස්මට සියත.
4: උමේ දරුවට දිගටම කැස්ස තියෙනවද?
5: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
4: කුඩා දරුවන්ට, විශේෂයෙන්ම පෙර පාසල් යන වයසින්න දරුවන්ට නිතර ඇතිවන රෝගී තත්ත්වයක් තමයි එක දිගට කැස්ස ඇතිවීම. මේ සඳහා හේතු කීපයක් බලපානවා. ඔවුන්ට නිතර නිතර ඇතිවන ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන වෛරස් ආසාදන නිසා, පීනස සහ ළමා ඇදුම වැනි රෝගී තත්ත්වයන් නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඔබේ දරුවාට සති 4කට වඩා පවතින කැස්සක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ඒ වගේම මේ කැස්සත් එක්කම හුස්ම ගැනීම අපහසුතාවය, හුස්ම ගැනීම වේගයේ වැඩිවීම, දිගටම පවතින මද උණ තත්ත්වයත්, දරුවාට ඇතිවන කෑම අරුචියත්, දරුවාගේ බර අඩුවීමත්, දරුවා සෙල්ලම් කරනකොට, ක්‍රීඩා කරනකොට කැස්ස වැඩිවීමත්, ඒ වගේම රාත්‍රී කාලයේදී, පාන්දර කාලයේදී මේ කැස්ස වැඩි වෙනවා නම් මෙවැනි රෝගී තත්ත්වයන් ඇති විට ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මේදී වැදගත් වෙන්නේ කොහොම හරි කැස්ස අඩු කර ගැනීම නොවේ, කැස්ස ඇතිවීමට හේතුව සොයාගෙන ඒ සඳහා ප්‍රතිකාර ගැනීමයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
5: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
6: මතකද Single Big Bonanza. 60% discount අරගෙන මේ අවුරුද්දට ආවා.
7: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
8: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: මොකෝ මේ තරහින්?
11: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: ඒක හරිම අපූරු ලෝකයක්.
15: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
16: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
17: මියුසික්.
16: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
18: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
16: එයාගේ නම සීතා.
17: සීතා!
16: මට කෑ ගැස්සුනානි.
17: එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
19: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
20: අවිසා වේලට 98.4 රෙන්.

රාත්‍රී 7යි විනාඩි 10යි. ආදරේ, අපි හැමෝම බලාපොරොත්තු වෙන, අපි හැමෝම විඳින්න කැමති සමහරක් අය සමහරක් වෙලාවට ආදරයට වෛර කළාට ඒ අයත් කැමති ලස්සන ආදරයක් ලබන්න. එහෙම නේද? අද දවස ගොඩාක් දේවල් සිද්ධ වෙන්න ඇති. උදේ හිතාගෙන එළියට බැහැලා ඊට පස්සේ කරන්න ඕන දේවල් ටික ඔළුවේ තියාගෙන එකපාර හිතන් නැති විදිහට එක ඉන්සිඩන්ට් එකකින් ඔයා හිතාගෙන හිටිය වෙනස් වෙන්නත් ඇති. තව කෙනෙක්ට එහෙම නොවෙන්නත් පුළුවන්. ජීවිතේ හැම දෙයක්ම හිතන දෙයක්ම ඒ විදිහටම වෙන්නේ නැහැ. උදාහරණයකින් කියනවා නම්, මේ විදිහට කියනවා නම්, ඔයා කොච්චර නෙගටිව් දේවල් කොච්චර අපහසු දේවල්

ඒ විදිහට හිතුවත් ඔයා තන්නේ නෑ ඔයාට පොසිටිව් දේවල් ඔයා හිතන්න නැති විදිහට ඒ ආතරය ඔයාළඟට එනවා කියන එක. තව දෙයක් තමයි, කතා කළේ නැති වුණට කමක් නෑ. හැබැයි වෙනස් වෙන්න එපා. හැමදාම කතා කරන්න ඕනෙත් නෑ. හැම මොහොතකම කතා කරන්න ඕනෙත් නෑ. ජීවිතේ අපි හැමෝටම එක එක විදිය වැඩ තියෙනවනේ නේද? ඒක අපි තේරුම් අරගෙන ඉන්නේ. හැබැයි කවමදාක්වත් වෙනස් වෙන්න එපා. මොකද ඔයාගේ පුංචි වෙනසක් ඇති එක හිතක් ඒ හිත තුවාල වෙන්න. ඔයා ඔයාට ආදරය කරන්න නැති වුණාට කමක් නැහැ. එයාට ආදරය කරන්න. හැබැයි ඔයා ඔයාට ආදරය කරනවා නම් ඔයා හරියටම දන්නවා කෙනෙක්ට ආදරය කරන්න කොහොමද කියලා. පරර්ථකාමි වෙන්න. එන්න විශ්මින්නෝ රෑ 9 වෙනකන් සියත ආදරේක ඔයත්

0: දැන් වෙලාව රාත්‍රී 7:17.
1: හද ගැස්මට සියත ඩ්‍රයි අයිස් හදන්නේ මොන වායුවෙන්ද? 1 නයිට්‍රජන්, 2 කාබන් ඩයොක්සයිඩ්. දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම වට්ස්ඇප් කරන්න.
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: SVC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Egg Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න.
7: ජනපදය එක්සත් රාජධානය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තික් සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
11: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718 492 492. 0718 132 77.
13: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි ගෝල්ඩී චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි එලිෆන්ට් හවුස් වොන්ඩකෝන් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 45යි කාගිල්ස් ෆුඩ් සිටි
14: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
15: ඒත් ලොකු කරලා නේද
14: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ලඟයි.
16: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
17: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන
16: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
17: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV
18: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
17: සියත

රාත්‍රී 7යි විනාඩි 31යි. අපි ජීවිතය ආදරය කරද්දී එකෙනා කියන දේවල්, අපි හිතන දේවල්, එයා විශ්වාස කරන දේවල්, අපි එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් මුල් දවස්වලදී ටිකක් වෙනස් වගේ දැනුණට කාලෙත් එක්කම එයා විශ්වාස කරන්නේ මොකද්ද? එයා හිතන්නේ මොනාද? එයා කැමති දේවල් මොනාද? එයා බලාපොරොත්තු වෙන්නේ මොනාද? මේ හැමදේම දෙන්නම එකම විදියට හිතන්න කරන්න පටන් ගන්නවා. සමහර අපේ ඇටිටියුඩ්ස් කාටවත්ම වෙනස් කරන්න බැරි වුණු ඇටිටියුඩ්ස් කෙනෙක් හින්දා අපිවත් දන්නේ නැහැ අපි වෙනස් කරගෙන. සමහරක් වෙලාවට ඒ දේවල් හොඳට වෙන්නත් පුළුවන්, නරකට වෙන්නත් පුළුවන්. හැබැයි දෙන්නම යන්නේ එකම පාරේ. ඔය දෙන්නගෙම එක්කෙනෙක් ඉස්සර හිටපු විදිහට නැතුව එක පාරම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාට පුංචි පුංචි සයින්ස් වලින්, සිග්නල්ස් වලින් ඒ දේවල් දැනෙන්න පටන් ගන්නවා. දැන් නැති වුණා කියලා නෙමෙයි, සමහර දුරස්වීම් වචන අඩු නිසා වෙන දේවලුත් නෙවෙයි, කතාව අඩු වුණා කියලා වෙන දේවලුත් නෙවෙයි, ඔයාට දැනෙන හැඟීම් වෙනස් වෙන හින්දත් නෙවෙයි. කාලෙත් එක්කම සමහරක් අයගේ ඇත්ත ස්වරූපය අපිට දැනෙන්න, ඇහෙන්න, විඳින්න වෙන අවස්ථා ඕන තරම් ජීවිතේ හම්බ වෙනවා. කතා නොකලත් කමක් නැහැ. මට ඔයා හුරු කරපු, මට ඔයාව හුරු කරපු දේවල් මගේ ඇස් ඉස්සරහම වෙනස් කරලා දාන්න එපා කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. ඒ හින්දම තමයි අද මට ලියන්න හිතුනේ, කතා නොකලත් කමක් නැහැ, වෙනස් වෙන්න එපා. මොකද වෙනස් වීම අපිට එකපාර දරා ගන්න අමාරුයි. හැබැයි ඔයාගේ ජීවිතයට හොඳක් නම් වෙන්නේ ඔයා කොහොම හරි ඒ වෙනස් වීම දරා ගන්නම වෙන. එන්න මේ පැත්තට ඇවිත් ලියන්න. ආදරේක අහගෙන ඉන්නකොට සමහර වෙලාවට හිතනවලු අපි හැමෝගෙම හිතේ කාටවත් නොකියපු පුංචි කතාවක් තියෙනවා නේද කියලා. කෙනෙක් මතක් වෙනවා, හිතට හිනාවක් එනවා, ඒත් ඒ හිනාව පිටිපස්සේ කාටවත් නොපෙනෙන කඳුලක් තියෙන්නත් පුළුවන්. ඉතින් අතත් කියන්න තියෙන්නේ කියන්න බැරිව හිතේ තියෙන ඒ පුංචි හැඟීමකට වචන ටිකක් හොයාගන්න ආදරයක අහන්න කියලාලු. ඉතින් ඒ විදිහට KTH ලිව්වා වගේ ඔයාටත් ලියන්න පුළුවන් රෑ 9ට කලින් 0711982294 අපේ WhatsApp නම්බර් එකට, හරි ආදරේ කවුන්සිය FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එක යටින් comment එකක් තියන්න. කතා නොකලත් කමක් නැහැ, වෙනස් වෙන්න එපා. ඒ වෙනස් වීම ආදරණීය හිතකට දරා ගන්න අමාරුයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.

0: සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
1: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
8: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
10: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
11: real මට experience එකකට ඇල්වත්ත බට
12: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
13: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
15: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතර 0111580400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
16: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
17: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
18: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
19: ගංගාතරට සුරසිරුලට දැන් මම බය නැහැ
2: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
6: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
6: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
13: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
7: අවන්ස් ටිකෙන් ටික පේ
15: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
4: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න මොකද යාලත් තාසයි 2 ලැබෙනවනะ ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුණත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
0: සින්දු සියෝතය. අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාතරේ.
10: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
18: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
20: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත ආරක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

රාත්‍රී 7යි විනාඩි 56යි. අද අපි කතා කරන්නේ කතා නොකලත් කමක් නැහැ වෙනස් වෙන්න එපා කියලයි. මොකද මේ මොහොතේ ඉන්න කෙනා මීට කලින් වෙනස් විදියට හිතපු කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ මොහොතේ ඉන්න කෙනා ඊළඟ තප්පරේ අලුත් විදියට හිතන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ආදරයේදී අඩුවක් නොකළ කෙනෙක්ට හිතන් නැති වෙලාවක හිතලම දඩුවම් දෙන්නත් එපා. බොරු කියලා රවට්ටන්නත් එපා. විශ්වාසයත් එක්ක සෙල්ලම් කරන්නත් එපා. මොකද ඔයාගේ පුංචි වෙනසක් ඇති මුළු ජීවිත කාලෙම ආදරණීය හිතකට විඳවන්න. හැබැයි මන් දන්න ආදරය කරන ඔයා ගොඩක් ශක්තිමත්. ඔයාට ලැබෙන්න ඕනේ ලස්සන ආදරේ. මේ ලෝකේ තියෙන හොඳම ආදරය. අපි වහන්ගෙන කියලා රුක්ෂාන් කියලා තියෙනවා, මොරටුවේ ඉන්න රුක්ෂාන්. එයා ගොඩක් ආදරය කරන සඳ මාලිවත් එකතු කරගන්න කියලා. ඒත් එක්කම අද මාලි මේ විදිහට ලියලා තියෙනවා, මගේ සමහරක් යාළුවෝ කියන්නේ මට විෂු කියලා. මාලි කියනවා, විෂු ඔයා නිසා අද රේඛා අමරණීයයි. වෙනස් වෙන ලෝකේ වෙනස් නොවන එකම එක දෙය සීමා නැති ආදරයයි. විශ්වාසය ඇති එකම විශ්මය ඔයත් විශ්මයක්. මේ මට නේද කියන්නේ? බොහොම ස්තුතියි මාලි. සීත ආදර රේඛා හැමදාමත් වගේ අහන් ඉඳලා මේ විදිහට මැසේජ් එකක් එවනවට. එතකොට අපේ යාළුවා මෙන්න මේ විදිහට ලියනවා, KTH, කතා නොකර හිටියට කමක් නැහැ, දවස් දෙකක් නිහඬව ඉමු. ඒත් මන් දන්නවා ඔයාව වෙනස් කරගන්න නම් එපා. ඔයා ළඟ හිටියත් හිතින් නැතුවලා ඉන්නවා නම් ඒ දුර මට දරාගන්න අමාරු වෙයි. මට ඕනේ හැමදාම කතා කරන කෙනෙක් නෙවෙයි, කතා නැති දවසකත් ඉස්සර වගේම හදවතින්ම මගේ කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්. ලස්සනයි KTH. මට ඕනේ හැමදාම කතා කරන කෙනෙක් නෙවෙයි, කතා නැති දවසකත් ඉස්සර වගේම හදවතින්ම මගේ වෙලා ඉන්න කෙනෙක්. ඔයාටත් ඕනේ එහෙම කෙනෙක් නේද? අලුත් පැයේදී ඒකනත් මට කියන්න.

0: දැන් වෙලාව රාත්‍රිය 8යි විනාඩි 2යි.
1: හද ගැස්මට සියත. සියත පත්‍රයේ විතසා.
2: සඳගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරා ගන්න නිලධාරීන්ට බලපෑම් කරලා ජාතික රූපවාහිනියට පමණ ඉක්මවා සේවකයනුත් අරන්. ඒ දෙකටම නැපහම් වෙලා තියෙනවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුකැල්ල මහතා ඊයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. කෙනෙක්මාරක් එකකට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ ඉන්න මනුස්සයව අනිත් වරද්දට නැවත අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කෙහෙලියගේ හැම නඩු ටික බැලුවාම කරලා නැති එකක් නැහැ කියලා හිතෙනවා නේද? ඒ කියන්නේ කරලා නැති වරද කොයාගන්න බොහොම අමාරු තත්ත්වයක් තියෙනවා.
1: සියත පත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තිය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 071 7455
4: පන්සික අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අවන්සකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන්ස් ටිකෙන් ටික පේ.
6: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානු රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජෙන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
7: වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011 14 700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
8: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

රාත්‍රි 8යි විනාඩි 12යි. සීතාදරේ කහන් ඉන්න දෙවනි පැය. අතීතයෙන් කලින් පැයේ වගේම මේ පැයේදීත් අපි කතා කරන්නේ කතා නොකලත් කමක් නැහැ. වෙනස් වෙන්න එපා. අපේ පුරුදු, අපි හිතන විදිහ, අපි කෙනෙක්ට ආදරය කරන විදිහ, විශ්වාස කරන විදිහ, බලාපොරොත්තු වෙන විදිහ කවමදාක්වත් වෙනස් වෙන්න එපා. ඔයාගේ හොඳ දේවල් ඔයා ළඟින්ම තියාගන්න. මොකද ඔයා හොඳින් ඉද්දී, ඔයා හොඳ දේවල් කරද්දී ඔයාගේ ළඟින් ඉන්න එයත් ඒ විදිහටම හැදෙන්න පටන් ගන්නවා. ඒක රහසක්. ඒ වගේම තමයි සියත අහන ඔබට දැක් මතක් කරන්න ඕනේ. ඒ තමයි ඊයේ දිනේදී අපේ රටේ තියෙන පවත්වන වටිනාකමින් වැටිම අති උතුම් ගෞරවයට පත්වුණු සංස්කෘතික හා ආගමික උත්සවලින් එකක් තමයි ඊයේ දිනේදී පටන්ගත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය. ඉතින් දෙස් විදෙස් බැතිමතුන් මහා ප්‍රමාණයක් මේ අතු උතුම් පෙරහැර බලන්න නරඹන්න පැමිණෙන්නේ මහනුවරටනේ. ඉතින් මේ ලස්සන මහනුවර ඇස්වලින් දැකලා ඔබ රැගෙන යන ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්නත්, ප්ලාස්ටික් භාවිතය අවම කරන්නත් ඔබට ආදරේ මතක් කරනවා. මේ සඳහා ශ්‍රී දළදා මාලිකාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකාර්මික හා පරිසර අමාත්‍යාංශ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල එකතු වෙලා මහනුවර විශේෂ පිරිසිදු කිරීමේ සහ සුවපත් වීම පහසුකම් සපයන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔබේ උදව්වත් ඔබත් පරිසම් වෙන ගමන්ම ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න ගමන්ම පරිසරයටත් ආදරය කරන්න. මොකද මේ අපේ පෙරහැර මංගල්‍ය, අපේ අභිමානය, අපේ වගකීම. මේ සඳහා බැතිබර මාධ්‍ය අනුග්‍රහය සියත FM, සියත TV.

0: දැම්බලව රාත්‍රු යටටයි විනාඩි 19යි.
1: හද ගැස්මට සියත.

0: ප්‍රතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතන සාමාන්‍ය වඩා වැඩි වෙයි. ඒකට ඒ තත්ත්වයටත් අපි සූදානම් වීමේ අවස්ථාවේ තියෙනවා. වර්ෂාපතන වැඩිවීම කියන්නේ එක පැත්තකින් අපිට තුරු ස්වභාවික අනතුරුවලට ආයි මුහුණ දීමේ අවස්ථාව ඇතිවීමේ හැකියාව තමයි. විශේෂයෙන් ඔය ඔක්තෝබර් නොවැම්බර් මාසකෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තුලිකුණාටු වර්ධනය වීමේ හැකියාව, පිටින ආපාතෙන් වගේ දේවල් වර්ධනය වුණාම ප්‍රතිකාරය තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒකට ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492, 0.711 327 777. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
8: Ah, enna sir? Malli, enna ennama kade diunu karanawane?
9: Man ithin LB run ayek ganudunu karanne mahatthaya ad ekek innat kalin indanne.
8: LB run aya thamai mage haiya.
10: Kawadath wedi maathrikaramak dena LB run aya vyaparika obe diunuwata obalanda.
11: Me parat asala perahara balanna mahanorata enoka.
12: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
11: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
12: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපය, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ, එයාගේ තාත්තා නම විල්ල.
4: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
14: රාජ්‍යරුව ගොබ්බයා.
15: එයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
12: නිලබල කරේති ඔලමුල පුරේ.
11: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.

රාත්‍රී 8යි විනාඩි 32යි. කතා නොකලත් කමක් නැහැ, වෙනස් වෙන්න එපා. මොකද පුංචි වෙනස් වීමක් ආදරණීය හිතකට දරා ගන්න අමාරුයි. වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ. ලස්සන දේවල් වලින්, හිතන දේවල් වලින්, ඔයා කරන කියන දේවල් වලින් තවත් ආදරණීය විදිහටයි. යන්න හදන්නේ ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට. අද චමිල තරංග කියනවා මෙන්න මේ විදිහට කමෙන්ට් එකකින්. ගොඩක් අය බිසි වෙන්නේ හිත වෙනතක නැවතුනාම. සමහර අය බිසි වෙනවා රැකියාව එක්ක. ඒත් පුංචිම පුංචි වෙලාවක්වත් ගන්න බැරි තරමටම දවස පැය 24 එකම එක තප්පරයක්වත්. ඇත්ත, මම වැඩ කරනවා, ඔයා වැඩ කරනවා, නැත්තම් මෙතන හැමෝම එක එක විදිහට බිසි වෙන කට්ටිය. හැබැයි ආදරේදී ඔයාගේ ළඟින් ඉන්න කෙනා ගැන හොයලා බලන්න ඔයාට වෙලාවක් නැත්තම් පුංචි කෝල් එකකින්, මැසේජ් එකකින්. ඒ හොඳට මැති කෑවද බිව්වද, පරිස්සමෙන් ගෙදර ගියාද, අද දවස කොහොමද, මන් දන්න ඔයාටත් මහන්සේ කියලා. මන් නම් කියන්නේ විනාඩි 2ක් 3ක් විනාඩි 5ක්. ඒ කාලෙත් හොඳටම ඇති ඔය ඇත්තටම කෙනෙක් ගැන හොයලා බලනවා නම්, ආදරය කරනවා නම්, පුංචි පුංචි රණ්ඩු වෙන්න පුළුවන්, කේන්ති යනවා වෙන්න පුළුවන්, ඉමෝෂනලි ඩවුන් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි එයාගේ හයිය ඔයා, ඔයාගේ හයිය එයා. දෙන්නට දෙන්න ආදරය කරනවා වගේම තමයි වචනට ආදරේ නොකියා ඒ අය ගැන හොයලා බලනවා නම්, අන්න එතනදී කොච්චර කාලෙ ගියත් සමහරක් වෙලාවට කතා නොකලත් වෙනස් වෙන්නතු ඉන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති කියලා තමයි වෙලාවකට මමත් විශ්වාස කරන්නේ. මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ජගත්ගෙන්, අලුබෝමුල්ල ජගත්. කතා නොකර දවස් දෙකක් ඉඳලා තුන්වෙනි දවස කතා කරනවා. ඒක මන් දන්නවා. ඔයා වෙනස් වුණොත් ඒක මට දරා ගන්න බැරි වෙයි. මං කවදාක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම කියලා ඔයා මට ආදරය කළේ. මගේ හුස්ම වෙලා හැමදාම මන් ළඟින් ඉන්න. මට ඔයා ඕනේ. වෙනස් වුණොත් ජීවිත කාලෙටම ඔයාව මට නැති වෙයි. ඇත්ත තමයි, වෙනස් වෙන්න එපා. වෙනස් වුණොත් මට ඔයාව ජීවිත කාලෙටම නැති වෙයි, නැත්තම් ඔයාට මාව ජීවිත කාලෙටම නැති වෙයි. එහෙම ලියන්න ඕනේ නෑ නේද අපේ කතාව? එන්න, තව විනාඩි 20ක් වගේ කාලයක් තියෙන්නේ ඔබටයි මටයි සියත ආදර රේඛා අහලා අහගෙන ඉඳලා ආදරේ රසතැන්, මතක, කැමති දේවල්, බලාපොරොත්තු වෙන දේවල් වචන කරලා එවන්න මේ පැත්තට. 0711982894 අපේ WhatsApp නම්බර් එකට හරි ආදර රේඛාන් සියත FM අපේ Facebook page එකට ඇවිත් රණවයට කලින් ඔයාගේ කමෙන්ට් එක, මැසේජ් එක තියන්න.

0: දෙස් විදෙසි සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛයන් සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින්

0: 8:47 අපිට වට්ස්ඇප් කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරයක්.

රාත්‍රී 8:00 විනාඩි 52යි. දැන් ටිකකට කලින් පොඩි කෝල් එකක් ආවා. මිනිස්සු හරි අමතුයි. ඔයාටත් පුළුවන් නම් ඔයා ජීවිතේ ආදරය කරන, ඔයාගේ ළඟින් ඉන්න, ඔයා වෙනුවෙන් ඉන්න කෙනෙක්ට පුංචි විහිළුවක් හොඳ දෙයක් කරන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් ඒ පුංචි වෙලාව ඇති ඒ කෙනෙක්ගේ මූණට හිනාවක් එන්න. ආදරේදිත් ඒ වගේම තමයි. මැසේජ් එක කියවලා ඉන්නකො නේද? නැත්තම් මාත් යනවා වෙන ලෝකෙකට. ඔය අහන් ඉන්න සියත ආදරේක යන්න වෙලාවත් ඇවිත් තියෙන්නේ. අද ෆස්මි කාලෙකට පස්සේ අපිට මෙන්න මෙහෙම ලියලා තියෙනවා. රෑ හසේ බැපලෙන්න චන්ද්‍රයාට හැකිනම්, ඒ හසේ දුදුලන්න තරුවලට හැකිනම්, නුඹේ දිවිය සරසන්න ඇයි මැණිකේ තහනම්. ආදරය දයාව සැම සතට පොදුනම්, සිය පතට පූ දන්න ගොහොරු මඩ හෝ දන්නම්, නුඹේ දෑත අරගන්න ඇයි මැණිකේ තහනම්. අද සඳට තනි මැකුවේ එකම එක තරුවක්, පුරහඳට පාලු නැති පාට තරු ගොන්නක්, මං හැදුවේ මගේ කෙපැලේ තාමන එලියක්, ප්‍රේමයට කොහෙද ආගමක් ජාතියක්. හරිම ලස්සනයි ෆාල්ස්මි, හරිම ලස්සනයි. කාලෙකට කලින් ලියපු මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. අද මට ඒ මැසේජ් එක කියවන්න වෙලාව මදි වෙයි ෆස්මි. හැබැයි හෙටත් ආදරේ කහන්න පුළුවන් වුණොත් මේ වගේම ලස්සන මැසේජ් එකක් එවන්න. එතකොට ස්පෙෂල් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ වෙලාවේ මාරවිල චර්ච් ගිහින්. ආයෙත් නුගේගොඩ මිරිහාන පැත්තට එන ගමන් වෙන කවුරුත් නෙවෙයි, හැමදාමත් වගේම සියත ආදරේ කහන ඇන්ජි ඇන් ඇන්ජෝ. Thank you so much. කරපු, ප්‍රාර්ථනා කරපු, බලාපොරොත්තු වෙන හැමදේම ඔය දෙනගේ ජීවිතයටත් ලැපෙන්න ඕනේ, හිතනවටත් වඩා වැටියෙන් ලස්සනට. Thank you so much. සියත ආදරේ කහගෙන ගෙදර යන ගමන්, සියතහන් අපි වහගෙන යන ගමන් විශ්මිව මතක් වෙලා මැසේජ් එකක් එව්වට Thank you so much ඇන්ජි. ඔන්න ඉතින් අදත් මම ගෙදර යන්න හදන්නේ මට ලියපු කවියකින්. ආදරේ නම් කට්ටියට කියන්න ඕනේ. හිතක් අසරණ කරන්නේ නැතිව ආදරේ නම් දැම්ම ගිහින් එයාට කියන්න. යන දුරක නෙවෙයි නම් ඉන්නේ මැසේජ් එකකින් හරි කෝල් එකකින් හරි හෙට උදේම හරි කමක් නෑ. ආදරේ නම් එක තවත් හිතේ තියාගෙන ඉන්න එපා. මොකද අපි ජීවත් වෙන්න ඇවිත් තියෙන්නේ අවුරුදු 100,000 ගානකට නෙවෙයිනේ නේද? ඉතින් මේ පුංචි ජීවිතේ ආදරේ ගොඩක් එක්ක ලස්සනට ජීවත් වෙන්න. ජගත් ලියන මෙන්න මේ විදිහට, සයුර තරම් සෙනෙහ ගඟක් අපි පිටාර දැම්මා, රසික සිතේ ඔයාට ඇති ආදරේ නැත නිම්මා, නිසල රැයේ ඝන අඳුරද ඔබ නැති කර දැම්මා, මේ ලස්සන කෙල්ල මැවූ දෙවියන් ඔබේ අම්මා. බොහොම ස්තුතියි ජගත්, සියතට වගේම විශ්මිට දෙන මේ ආදරයට. එහෙනම් ඉතින් විශ්මිට යන්න වෙලාව ඇවිත්, හෙට රෑ 7:00 සියත ආදරේ කාරගෙන වෙනතටත් වැඩියෙන් ආදරය අරගෙන ඔබ ළඟට අනිවාර්යෙන්ම එනවා. සතුටින් ඉන්න ඕනේ, මොන හිනාව නැති කරගන්නත් එපා. ගෙහින් එන්න ඔබට සුබ රාත්‍රියක්.

0: දැන් වෙලාවරාත්‍රී 9:01.
1: හද ගැස්මට සියත.
2: සඳගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරා ගන්න නිලධාරීන්ට බලපෑම් කරලා ජාතික රූපවාහිනියට පමණ ඉක්මවා සේවකයනුත් අරන් ඒ දෙකටම නෑ පහම් වෙලා තියෙනවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේ. කෙනෙක් පාරක් එකකට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ ඉන්න මනුස්සයව අනිත් වරද්දට නැවත අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. කෙහෙලියගේ හැම නඩු ටික බැලුවාම කරලා නැති එකක් නෑ කියලා හිතනවා නේද? ඒ කියන්නේ කරලා නැති වරදක් හොයාගන්න බොහොම අමාරු තත්ත්වයක් තියෙනවා.
3: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
4: තාලි පියාඹනස්සෙක් වෙලත්
5: හරි
4: කකුලක් නැතුව ගිහිල්ලත්
5: හරි
4: අතාරින්න එන වැඩි කොල්ලා හැමදාම මාව අරගෙන
5: එනවනේ
4: ගැම්ම දැක්ක අතාරින්න කිසිම වෙලාවක වැඩි අතහැරලා යන්නේ නැති ගැම්ම. දැන් බලන්න ඔයා එකම විභාගේ කීපාරක් ලියලද්ද කියලා හිතන්නේ අතාරින්න නැහැ. එකම විභාගේ 100 පාරක් හරි ලියන එක මාර වටින එකක්
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
3: අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
9: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ අර්ජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
10: SBC සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Ag Base 2026 නව්‍ය තාක්ෂණය ක්ෂේත්‍රීය ප්‍රමුඛ සමග 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග අගෝස්තු 21 සිට 23 දක්වා BMICH
7: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තිය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 071 4551.
11: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
12: ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
14: මොකද මේ වගේ කියන්නේ?
12: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: පරිදිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතනය සාමාන්‍ය වර්ධනය වැඩි වෙයි. ඒකට ඒ තත්ත්වයටත් අපි සූදානම් වීමේ අවස්ථාවේ තියෙනවා. වර්ෂාපතනය වැඩි වීම කියන්නේ එක පැත්තකින් අපිට දුරු ස්වභාවික අනතුරුවලට ආවයි මුහුණ දීමේ අවස්ථාව ඇති වීමේ හැකියාව තමයි විශේෂයෙන් ඔය ඔක්තෝබර් නොවැම්බර් මාසකෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තුලිකුණාටු වර්ධනය වීමේ හැකියාව පිටන ආපාතෙන් වගේ දේවල් වර්ධනය වුණාම ඒ තත්ත්වය තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒකට ඒ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: Luna da sugu kotigen e Disney.
1: Danin Anna. Satiya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: ඩ්‍රයි අයිස් හදන්නේ මොන වායුවෙන්ද? 1 නයිට්‍රජන්, 2 කාබන් ඩයොක්සයිඩ්.
1: පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අත උතර දුන්නේ මොරටුවෙන් තිලිනි ෆර්නිනෑන්ඩෝ.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
5: Theater Pocket Money.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
5: අනුග්‍රහය
6: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: තියටර් ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද බඳගන්නේ නෑනේ.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.

0: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට නෝක.
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
3: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: සුබ දවසක්.
0: අලුත් වෙලා.
5: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
10: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
11: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
12: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapatic experience එකකට නැල්වත්ත බට.
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles.
0: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 road රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
15: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන්සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
16: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
17: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
18: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
19: ගන් අතරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
7: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
8: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
7: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
0: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
17: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
16: 98.4 මෙගාවාට්ෂයට.
4: CFM.

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 50යි. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා.
2: සඳගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරා ගන්න නිලධාරීන්ට බලපෑම් කරලා ජාතික රූපවාහිනියට පමණ ඉක්මවා සේවකයනුත් අරන්. ඒ දෙකටම නෑ පහම් වෙලා තියෙනවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුකැල්ල මහතා ඊයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේ. කෙනෙක්මාරක් එකකට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ ඉන්න මනුස්සයව අනිත් වරද්දට නැවත අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. කෙහෙලියගේ හැම නඩු ටික බැලුවාම කරලා නැති එකක් නෑ කියලා හිතනවා නේද? ඒ කියන්නේ කරලා නැති වරදක් හොයාගන්න බොහොම අමාරු තත්ත්වයක් තියෙනවා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: තාලි පියාඹ නැස්සෙක් වෙලත්
3: හරි
2: කකුලක් නැතුව ගිහිල්ලත්
3: හරි
2: අතාරින්න එන වැඩි කොල්ලා හැමදාම මාව අරගෙන
3: එනවනේ
2: ගැම්ම දැක්ක අතාරින්න සිම්බලක වැඩි අතහැරලා යන්නේ නැති ගැම්ම දැන් බලන්න ඔයා ඔයා එකම විභාගේ කීපාරක් ලියලද්ද කියලා අතාරින්න අතාරින්න එකම විභාගේ 100 පාරක් හරිය එක මාර වටින එකක්
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
1: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ හැකි සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවන්න 0775455.
7: සෙනසුරාද උදේ 8ට
8: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
9: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
8: මොකද්ද තාත්තා කිව්වේ?
9: මම දන්නේ නෑ ඉතින් මම ඇහුවේ නෑනේ.
10: නත් රෙජිස්ටර්ඩ් දුනත් ත්‍රිවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 747 700 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
5: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියත පොකට් මනි. ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: ගීතායයි.
1: අද මම රෑ 10යි ගී 10යි වැඩසටහනට සහභාගි වෙන්නේ. ගීත 10ක් තෝරගෙන, ගීත 10ක් තෝරන්න බැරි තරම් ගීත ගොඩක් හිතේ රැඳිච්ච ගීත තියෙනවා. ගීත 10ක් තෝරගෙන ඒ ගීත කොහොමද මගේ ජීවිතයට සංවේදී වුණේ, එහෙම නැත්නම් මගේ ජීවිතයට දැනුණු තැන කොහෙද කියලා ගැඹුරු කතා භාගය දෙන්න හදනවා. මම ඉපදෙන්නේ යටියන්තොට තැලිගම. හැබැයි මගේ ජීවිතේ කුඩා කල සිටම පටන් ගන්නේ අනුරාධපුරේ. මම රජරට කෙනෙක්, ටිකක් පිටිසර කෙනෙක්. මම පාසල් යන්නේ අනුරාධපුර සාන්ත ජෝසප් මහාවිද්‍යාලයට. මමත් අම්මත් තාත්තත් මට සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. අපි 3 දෙනාත් එක්ක තමයි අපේ පාසල් ජීවිතය ආරම්භ වෙන්නේ. අපි ටිකක් දුර බැහැර හින්දා පාසල් බසේ ඉස්කෝලෙ ගියේ. ඉතින් කොහොම ඇවිත් මට රජරට සේවයට සම්බන්ධ වෙන්න හම් වෙනවා 1981 අවුරුද්දේදී. ඉතින් එතනින් පස්සේ තමයි මගේ මේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ. දැන්නම් එහෙම ගත්තොත් අවුරුදු 45ක් විතර. හැබැයි මං ජනප්‍රිය තලයේ ගීතයක් ගයලා දැන් අවුරුදු 26ක් විතර ගෙවෙනවා. ඉතින් අපි මේ ගීත 10 අහමු. අහන ගමන් ඒ ගීත 10 කොහොමද මට දැනුනේ කියලා මම ඔබට කියන්නම්. මම රුශාන්ත රන්දක. මේ මම තෝරගත්ත 10 ගීතය. මේ ගීතය ඇත්තටම මම හොඳ බෞද්ධයෙක්. හැබැයි මම බෞද්ධයෙක් වුණාට මේ අර බෞද්ධකම ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. මම ටිකක් බුදුදහම ගැන අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙක්. ඉතින් මොකද ඒ රජරට පරිසරයේ ජීවත් වීම, ශ්‍රීමා බෝධිය, රුවන්වැලිසෑය ඇතුළු ඒ සියලු තැන්වල බොහොම ළඟින් දැනෙන විදිහට පොඩි කාලේ ඉඳලම හැසිරුණු නිසා මේ බෞද්ධාගමට තියෙන ආදරය, කරුණාව වැඩි. හැබැයි එහෙම කියලා මේ මම අර හැමදාම පන්සලේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. කොහොම වෙතත් අර ඒ අනුරාධපුරේ දැන් මම කොළඹ පදිංචි වුණත් අනුරාධපුරයට ගිහාම කොහොම හරි ගිහින් නිදහසේ පැයක් හමාරක් ගත කරලා එන එක තමයි මට ඇතුළු අපේ හැමදෙනාටම තියෙන සතුට. ඉතින් අර මෝස්තරයකට බුදුදහම ගැන නොකීවට ආකල්පයක් ඇති නොකරගත්තට මගේ හිත ඇතුලේ තියෙනවා ඒ ධර්මයේ තියෙන ඇතුළ මොකද්ද කියන එක. ඒක පුළුවන් උපරිමයෙන් මම ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ හින්දා මම මේ ගීතයටත් කැමති ඩිරෙක්ස් ගායනා කරන බුදුබණ පදයක් කියන ගීතය. එහෙම කිව්වහම කෙනෙකුට හිතන්න පුළුවන් නේ ජීවිතේ මේ මරණාසන්න වුණාම මේ බුදුහාමුදුරුව දකින්න ඕනේද වගේ කියලා. නෑ, එහෙම නෙමෙයි. ඒ ගීතේ පද රචනයේත් යම්කිසි අලුත්කමක් තියෙනවා. ඒ වගේම සංගීතයත්, ඒ වගේම ඔහුගේ ගායනයත් අර මම පොඩි කාලේ කියපු මගේ අර බෞද්ධ සිතුවිල්ල තිබුණු. ඒ කියන්නේ අපි පන්සලට ගියාම දැන් අපේ ගමේ ඉඳලා එන බස් එක ඉස්සර යන්නේ ඔය ත්‍රස්තවාදී අනුරාධපුරයට LTT ගහන්න ඉස්සෙල්ලා ඒ බස් එක යන්නේ ශ්‍රීමා බෝධිය දොරකඩ ගාවේ. ඉතින් අපි උදේ හවස යන බස් එකෙන් පිට ඉබේම අපි ඔළුව පහත් කරලා සීට් එකෙන් නැගිටලා අපි අර අපේ ගෞරවය අපි පුද කරනවා. ඒක ෆැෂන් එකක් නෙවෙයි. එහෙම බැඳීමක් තිබුණු මිනිස්සු අපි. එතකොට එහෙම වුණාම අර ගීතේ මට මොකද්ද අමුත්තක් දැනෙනවා. ඉතින් මම ඒ ගීතේට ගොඩක් කැමතියි.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන්ත රන්දක.
2: මං ඊළඟට තෝරගත්තේ නම්වෙනි ගීතය විදිහට මහින්ද දිසානායකයන් රචනා කළ, පාලි ජයලත් මහත්මයා සංගීතවත් කළ, කරුණාරත්න දිවුල්ගනේ දිවුලයා ගයන රෝගී දෑසේ ඇසරඳවන්නට ඇයිද පමා වෙන්නේ කියන ගීතය. මේ ගීතේ ඇත්තටම හරි අපූර්වත්වයක් තියෙනවා. මේ ගීතේ පොඩි මගේ ජීවිතේට පොඩි බැඳීමකුත් තියෙනවා. මමත් මගේ බිරිඳත් ප්‍රේම කරන කාලේ මම කොළඹ එතකොට රැකියාවක් කරමින් හිටියා. ඒ ඉන්නකොට මම චුට්ටක් අසනීප වුණාම, ඉතින් අසනීප වෙලා බෙහෙත් අරගෙන බෙහෙත් බිබී හිටියත් අර හිතේ තියෙන අසනීපේ හොඳ වෙන්නේ නැහැ. අර මගේ බිරිඳ බිරිඳනේ කලින් ආදරවන්තිය දකින්නකක්. ඉතින් ඇත්තට මේ ගීතේ ඇතුලේ තියෙන්නේ එහෙම අපූරු සංසිද්ධියක්. ඉතින් මට ඒ අවස්ථාවේ මේ ගීතේ බොහෝ වෙලාවට මිමිනුණා. පස්සේ මම ඇය ළඟින් තියාගෙන මේ ගීතේ ගයලා පෙන්නලා තිනවා. මම රෝගී දෑසේ ඇසරඳවන්නට ඇයිද පමා වෙන්නේ, නුඹ ළඟ නැතිදා කෙලෙසක දෝ හද ගිමන නිවි යන්නේ. හරිම ලස්සනයි මේ ගීතේ ඇතුලේ තියෙනවා හරි ලස්සන තැනක්. දැන් රෝහලකට මම රෝහල් ගත වෙලා තියෙනවා. අපේ රටේ ජාතික රෝහලකට අනුරාධපුරේ ඇතුල් වුණාම ඉතින් තනියෙන් ඇඳක ඉන්න ඕනේ. ඉතින් අපේ රටේ නීතිය අනුව උදේටත් දවල්ටත් හවසටත් තමයි කාට රැවිත් රෝගියාව බලන්න පුළුවන්. ඒතර ඒ රෝගියා ඇවිල්ලා බලන්න, දැන් මමත් ඒ ඇඳේ ඉන්නකොට අල්ලපු ඇඳ වටේ ගොඩ දෙනෙක් එකතු වෙනකොට මට හිතෙනවා කෝ මම බලන්න ආපු අය නෑනේ තාම කියලා. ඒ වගේ මම මගේ ඇඳ වටෙත් කට්ටිය එකතු වෙලා යාළු මිත්‍රාදී අම්මල තාත්තල නෑදෑයෝ ඉන්නකොට ඊට එහා පැත්තේ හිටුව තරුණ ගෑන් ළමෙක්, ඒ ගෑන් ළමයාගේ ඇඳට ඒ දවස් ගානම කවුරුත් ආවේ නෑ. ඉතින් මට ඒ හැඟීම හරි දුකයි නේද, එයාගේ හිතේ මොනව නොහිතෙනව ඇද්ද. ඉතින් ඒ අපූර්වට මනසානාක මතම ගීතේ ලියලා තියෙනවා. මං කියන ඉතා ජනප්‍රිය ගීතයක් මේක. මේ ඒ අදහස තියෙන තැන තමයි ජීවක දෑතේ පහස ලැබුවද සුවන හැලන්වන්නේ. බෙහෙත් දුන්නට නේද නොහස්ල දොස්තර මහතුරු හිටියට ඒකෙන් සුවපත් වෙනවා වගේ නෙමෙයි, අර සමීපව ඉන්න කෙනා ළඟට ඇවිත් කතා බහ කරනකොට, බලාපොරොත්තුෙන් ඉන්න කෙනා ළඟට ඇවිත් කතා බහ කරනකොට ඒ සුවපත් වීම ඊට වඩා හත්පස වෙනත්. ඉතින් හරි ලස්සන නිර්මාණයක්, මගේ ජීවිතයට ළඟ මට දැවුණු ගීතයක්. ඒ වගේම මහින්දසානායකමත්මගෙන අපේ රටේ ඉන්න විශිෂ්ට ගණයේ ගීත රචකයෙක්. ඉතින් ඔහු අතින් ලියවුණු, පාලි ජයලත් කියන්නේ අපිත් සංගීත ඉගෙන ගත්ත අනුරාධපුර ඉන්න බොහොම නිර්මාණ ගොඩක් කරපු සංගීතවේදිය. ඉතින් මම මේ ගීතයට ආසේ නිසා
1: අංක

රාත්‍රී 10යි විනාඩි 16යි. හද ගැස්මට සියත.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන්ත තේරන්දක.
2: අටවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මගේම ගීතයක්. මේ ගීතය පටිගත වෙලා නම් වැඩි කාලයක් නෑ. හැබැයි මේ ගීතය දැන් ඇහෙන ප්‍රමාණය තියෙන ගීතයක්. මේ ගීතය කියන්නේ මේ සර්ව සමාජය ඇතුළෙම මේ හැමෝටම අත්විඳින්න වෙන ඉරණමක කොටසක්. මම තාත්තා කෙනෙක්. මට දුවල දෙන්නෙක් ඉන්නෝ. මට පුතාලා නෑ. හැබැයි අර කතාවට කියනවනේ පුතෙක් හිටියොත් අම්මට ආදරෙයි නේද, දුවෙක් හිටියොත් තාත්තට ආදරෙයි කියලා. ඒ කතාව ඇත්තද නැත්තද මම දන්නේ නෑ. නමුත් මට මගේ තියෙන අත්දැකීමත් එක්ක දුවල දෙන්න මට තියෙන ආදරේ වැඩි. ඉතින් මේ ගීත රචනා කරන්නේ බණ්ඩාර හැලීගොඩ මහත්මයා, සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මට දවසක් බණ්ඩාර කතා කරලා කියනවා මේ වසන සින්දුවක් ලියුණා, මේ වචන ටික අහගන්නකෝ කියලා. ඉතින් මට මේක කිව්වා. ඒක මට මේක හරි පුදුම හැඟීමක් ඇති වුණා. ඒ කියන්නේ තාත්තෙකුයි දුවෙකුයි අතර තියෙන බැඳීම මේ එක සංසාරගතයි. දැන් සරච්චන්ද්‍ර මහත්තයා හදපු සිංහබාහු නාට්‍යයේ නේද, ගල්ලෙන බිඳලා සිංහයා ඇවිල්ලා නේද, එයා වැඩියෙන් දුක් වෙන්නේ තුව ගියපු එකට නේද. එයා ඒකනේ කියන්නේ ඇය මට කවන්නේ, ඇය මට පුවන්නේ කියලා බොහොම දුකින් අඬන්නේ ඒ සංවේදීකමට තමයි. ඒ වගේම තමයි මට ආයි හිතෙන නිකන් මට නිකන් හිතෙන දේ තමයි සිධවත් චරිතය ගත්තාම සිධවත් කුමාරයාට රාහුල ඉපදුන දවසනේ සිධවත් කුමාරයා ගිහිගෙයි නික්ම යන්නේ. ඒක එහෙම වෙන්න පුළුවන්, බුදු වෙන සිධවත් කුමාරයාට එහෙම වෙන්න පුළුවන්. නමුත් බැරි වෙලාවත් දුවෙක් හිටියන සමහර සිධවත් යන්නත් බැරි වෙන්න පුළුවන්. ඒ තරම් මේ සසරේ බැඳීම තියෙනවා. ඉතින් මේ ගීතේ කියනවා මේ දැන් දුවෙක් කවදා හරි දවසක මේ දැන් මටත් මේ අත්දැකීමට මුණ දෙන්න වෙනවනේ. මගේ දුවලා තාම අධ්‍යාපනය ලැබමින් ඉන්නේ. කවදාද දවසක දුවෙක් කසාද බැඳලා යනවා නේද, පුතෙක් ගාවට යනවා. එතකොට කෙනෙක් මගෙන් පුතෙක් කාටද, පුතෙක්ටද දුවව දෙන්නේ බෑණෙකුටද කියලා. එතකොට මට එකපාරම හිතිච්ච දේ තමයි පුතෙකුට තමා දෙන්න ඕනේ කියලා. බෑණ තමයි. හැබැයි පුතෙක් කියන්නේ තමන්ගේ වගේම නේද. ඉතින් තාත්තෙකුට ඇතිවන හැඟීම හරි ලස්සනයි. මේක කියනවා පුතෙකු නිවසට ආ යුතුයි, දුවක පිට වී යා යුතුයි. මේ වෙනස ඇති කලේ කවුරුද, නොනිමිසේ නිහස මාසතුයි. දැන් අපේ සංස්කෘතිය ඇතුලේ පුතෙක් ඇවිත් දුවෙක් අරන් යනවා නේද. හැබැයි දුවෙක් කියන්නේ කවුද මේක ඇති කලේ? එහෙම නැතුව පුතා ඇවිල්ලා ඉන්න බැරිද දුවත් එක්ක? එතට තාත්තා කෙනෙකුට සංවේදී වෙනවා මේ දුවෙක් කවදා හරි එළියට යන්නේ එක සම්බන්ධයෙන්. ඉතින් මේකේ හරි අපූර්ව තැනක් තියෙනවා. මෙයා කියනවා ඇට මිදුලුතෙක් පැතිර පවතින දරු සෙනෙහ නාමෙන් මෙතෙක් මගේ දූ සිප වැළඳ රැකගතිමි ආදරයෙන්, අදින් පසුවේ ඔබට පවරා බලායමි ඈත.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන්ත රන්දක.
2: හත්වෙනි ගීතය මේ මගේ තෝරගත්ත. මේක ටිකක් කාලෙකට ඉස්සෙල්ලා නිර්මාණය වුණු ගීතයක්. මේ ගීතේ නිර්මාණය වෙන තැනදී මේ ගීතයට මටත් තියෙන පොඩි අයිතිවාසිකම. ඒ කියන්නේ ගීතේ අයිතිවාසිකම නෙමෙයි, මේ ගීතේ නිර්මාණය වෙන්නේ රජරට සේවයේදී. මගේ මතකයේ නිවැරදි නම් 982 3 විතර. ඒ කාලේ රජරට සේවයේ පාලක විදිහට ස්වර්ණශ්‍රී බණ්ඩාර මහත්මයා. මගනේ ඒක ඉතාම ස්වර්ණමය යුගයක් රජරට සේවය කියන්නේ. ගුවන්විදුලි සංස්ථාවේ හොඳම ප්‍රාදේශීය ගුවන්විදුලිය අපිව ජාතික තලයට නිර්මාණය වෙන්නේ රජරට සේවය හරහා. සංගීත ශිල්පීන්, ගීත රචකයන්, ගායන ශිල්පීන් මේ වගේ ගොඩක් දෙනෙක්. ඉතින් මේ ස්වර්ණශ්‍රී මහත්තයා වයස අවුරුදු 42 විතර නැති වෙන්නේ. හැබැයි එයා ඒ වෙනකොට එයාගේ සාහිත්‍ය රසය කියන්නේ ඉතාම ඉහළ තැනක තිබුණු කෙනෙක්. හොඳ ගීත හොයන, හොඳ ගීත ලියන, හොඳ ගීතවලට වටිනාකමක් දෙන ඉතාම ඇසූ පිරූ තැන් තියෙන කෙනෙක්. ඉතින් ස්වර්ණශ්‍රී මහත්තයාටත් දූල දෙන්නෙක් ඉන්නවා. මම ඒතකොට පොඩි, මම ළමා ගීත කියන කාලේ මට මේ ඇහිච්ච සිදුවීම. ඒ දුව වැඩිවියටපත් වුණාම එයාගේ හිතේ ඇතිවෙච්ච හැඟීම තමයි මේ ගීතේ ලියලා තියෙන්නේ. ඉතින් මේක අත්විඳපු තැන් මමත් තියෙනවා. දැන් මගේ ජීවිතය ඇතුලේ මම රෑ ප්‍රසංග වලට ඉස්සර යනවා. ගිහිල්ලා රෑ ආපුහම පාන්දර එන්නේ 4:05. ඉතින් දුවලා දෙන්න ස්කූල් යන්න ලෑස්ති වෙනවා. මම එතකොට නිදි. හැබැයි මගේ පොඩි දුව ඒ වෙලාවේ එයා තේක බොන්නේ නැතුව මට ඇහැරවන්න කියනවා, අම්මට තාත්තා තේ බොන්න ඕන කියලා. ඒතර මං 4:00 නිදාගත්ත. මං ආයි නැගිටලා 5:00 තේක බීලා ආයි නිදාගන්න. ඒ කියන්නේ එයාට තියෙන හැම සංවේදීකමක් මේ බැඳීම නේද, මේ ජීවිතය ඇතුලේ තියෙන බැඳීම. ඉතින් එයාටත් එහෙම වෙන්න ඇති කියලා මම හිතනවා. මේ ඒ ඒ ඒ ඒ කියන්නේ දුවලත් එක්ක ජීවිතය ගෙවනකොට ඒ ඇතිවෙන ආදරයේ සෙනෙහස ලංවීම, ඒ වැඩිවියට පැමිණීමත් එක්ක චුට්ට චුට්ට දුරස් වෙනවා. මෙයා මේක හරි ලස්සනට ලීලා තියෙනවා. දෑතේ ඉල්ලී මියුරු කතා කි සුරතල් දෝනියනේ, කාලේ රියසක මහලු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ. මේක උපේක්ෂාවෙන් බලන්න ඕනේ. මේක තමයි සංසාරේ හැටි. මම බලපුවහම මම වැඳලා ඉන්නේ බිරිඳත් ඔහොම වෙන්නේ නැති යාගේ තාත්තා ගාව. මේක චක්‍රයක්. මෙහෙම යනවා. ඉතින් මේ ගීතය ඇත්තටම රජරට සේවයේදී සංගීතවත් වෙන්නේ. අමරදේව මහත්තයාම තමයි මේක සංගීතවත් කරලා ගයන්නේ. ඉතින් මට හරිම දැනුණු ගීතයක් මේක. මේ ගීතය කීප තැනකදී මම ගයලා තියෙනවා රංජන්ලාගේ හැම අවසර ඇතුව. මේකේ ලස්සන තැනක් තියෙනවා. අර පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ, ඇස නැල වූ සිත පින වූ, මතක වලාවෙන් නොපෙනෙන ඈතට වැලිබත පාවෙන්නේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන්ත රන්දකා.

0: ආනම් ඔබ සිටියානම් ඒක මගේ ගීතයක්. ඒක ඇවිල්ලා ආදරේ ප්‍රේමයේ විරහව උපරිමයෙන් විඳින ගීතයක්. විඳින්න පුළුවන් ගීතයක්. හැබැයි මං 6 වෙනි ගීතේ විදිහට තෝරගන්නේ ඒක නෙමෙයි. තෝරගන්නේ මේ සුලේදිරි සිංහ මහත්මයා ගයන ඒ වගේම දිශා නානකර රචනා කරපු කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කරපු එපා යලි හමු වෙන්න ජීවිතය කියන ගීතය. ඇත්තටම මේ ප්‍රේමය කොච්චර සුන්දරද ඒ වගේම තමයි විරහවත් එයා සමානම සුන්දරයි. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් විරහව සුන්දරද නෑ පුදුම අමාරුවක් ගෙවා ගන්න කියලා. හැබැයි ජීවිතේ විරහව කියන්නේ හරි සුන්දර තැනක්. විරහව ඇතුලේ තමා ජීවිතේ සතුට තියෙන්නේ. ජීවිතේ ශක්තිමත් වෙන්නේ. ජීවිතේ හයිය ගොඩ නගා ගන්න ජීවිතේ පටන් ගන්න හිතෙන්නේ. විරහවක් දැනුණු කෙනෙක් තමා يعني දැනුණු අයගෙන් තමා හොඳ නිර්මාණ බිහි වෙලා තියෙන්නේ නේද? අපි දන්න නාට්‍ය කලාව වුණත් චිත්‍රපට කලාව වුණත් පොතපත ලිව්වත් ඒ ගීතයක් වුණත් විරහවේ තියෙනවා ලස්සන තැනක්. දැන් මන්දාරම් මඳුර කියන ගීතයත් මට ලියලා දෙන ගයාමන් සංගීතවත් කළේ ආචාර්ය වුණ විරසිංහන්. ඒක ඇතුලේ තියෙන ලස්සන විරහවක් ඒ විරහවේ විරහව දරාගත්තාම තමයි ජීවිතේ අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ ගීතේ තියෙන්නේ තේමයි. ඩිෂාන් හරි ලස්සනට මේකේ කියනවා එපා යලි හමු වෙන්න ජීවිතේ ගමන් මග ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගන්න. හරි මම දැන් මේකෙන් පරාජය බාරගත්තා විරහ විඳිනවා. හැබැයි මගේ මතකය අරගෙන වා පුළුවන් තරම් ඈත් වෙන්න. අද සමාජය එහෙම නැහැ. අපිට අහන්න ලැබෙන්නේ මෙහෙම නැති සමාජයක් නේ. ප්‍රේමය බිඳුනහම නැවත පෙරලා ඒකට වෛරයෙන් ක්‍රෝධයෙන් මොන හරි කරන්න. ඒ හින්දානේ අපි පෞගේ දවසක දැක්කා අපිට අහන්න ලැබුණා නිවුස් එකක් නේද? අර කොළඹ කැම්පස් එකෙන් නේද ළමෙක් කරගෙන ගිහිල්ලා අර තුරඟ පිටිය ළඟට තැන් තුනකට එක්කන් ගිහිල්ලා නේද? ඒ දරා ගැනීම කොහෙවත් තිබිලා නැහැ ජීවිතේ ඇතුලේ. පිහියෙන් හත්තට පොලකට ඇනලා ජීවිතේ නැති කරනවා. හැබැයි ප්‍රේමය දිනුම වගේම ප්‍රේමයේ පරාජය හරි රහයි. මට මේක කියන්න ඕනේ. ඒක දැන් මේ ගීත ඇතුලේ තියෙන්නේ ඒක. මේක හරි ලස්සනයි. මේක කියනවා මේ අන්තිමට ඔබ මා වෙත තිලින කළ ඔබේ බැතිබර සුවඳ මගේ මතකය වසා සදාකල් රැකිනු ඇත. සංසාරයේ යලිදු නවාතැන් සොයා යන මගේ මළගම දාට ඇවිත් යන්නට එමු.
1: අංක 6.

0: වහන්සේම ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන් තේරන්දකා.
1: රෑ දහයයි ගී දහයයි තෝරන්නේ මම ක්‍රිෂාන් තේරන්දක. ඊළඟට තෝරගත්තේ පස්වන ගීතය. මම තෝරගත්තේ මේ ටිකක් වෙනස් ගීතයක්. ප්‍රේමයේ විරහව ගැන මම කිව්ව උනාට ප්‍රේමය නිසා විවාහයට පත්වෙන බිරිඳ හා ස්වාමි පුරුෂ ගැන ආදරවන්තයා හා ආදරවන්තයා ඒ කුටුම්භයක් ගොඩනගාගෙන ජීවත් වෙන්න ඕනේ. කාටත් කරදරයක් නොවී තමන්ගේ ජීවිතවලටත් කරදරයක් නොවෙන්නේ. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ තියෙනවා එකට හිටපු දෙන්නෙක් නෙවෙයි දෙපැත්තක දෙන්නෙක් එකට එකතු වුණාම ඒ දෙන්නගෙම ගැළපීම් නොගැළපීම් දරාගෙන යන්න ඕනේ. ඒක හරි අමුතුයි. අනිත් එක තමයි අපි කවුරු හරි ජීවිතේ පටන් අරන් යනකොට පොඩි හරි මොකක් හරි සිදුවීමක් වෙනකොට ඒක දරා ගන්නවා වගේම තමයි ඒ සිදුවීම් ගැන අපි කතා බහ කරන්නත් ඕනේ. ඒ වගේම තමයි අපිට දැන් නම් ගොඩක් දොරට මේ සෝෂල් මීඩියා හරහා හම්බෙන නිවුස් එහෙම නැත්නම් ඒවෙන් දැනගන්න ලැබෙන දේවල් තමයි ඉතා බිහිසුණු සිදුවීම් වලින් තමයි මේවා කෙලවර වෙන්නේ. අනිත් පැත්ත තමයි මේවයි කිසිම දරා ගැනීමේ හැකියාවල් නැති අය නේද? උඩින් පෙන්නපු දේ නෙමෙයි ඇතුලෙන් තියෙන වගේ එකක් නේ. ඉතින් මට මේ ගීතේ රවි සිරිවර්ධන ලියන්නේ, දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළේ. මේ ගීතය ගයන්නේ ශානිකා සුමනසේකර. මේ ගීතේ නම තමයි සඳගිරි පව්ව උසයි කියන ගීතේ. හරිම ලස්සන ගීතයක්. මේ ගීතේ ඇත්තට මම කියනවා මේක ගැහණු කෙනෙක් ඔහුගේ ආත්මය ගයනකොට මං කියන්නේ මේක වැඩියෙන්ම අහන්න ඕන පිරිමි අය කියලා. ඒ කියන්නේ ගැහණු අයගේ සංවේදී මේ සිදුවීම අහන්න ඕනේ පිරිමි අය කියලා. එතකොට තමයි මේ සතුට මේ ඛේදවාචකේ බර තමන්ට තේරෙන්නේ. සඳගිර පව්ව උසයි කිඳුරා හරිම වසයි මං ගෙදර එන්න ආවා අම්මේ දොර අරින්න නුඹ විතරයි ඉන්නේ. වැඩි පැහැදිලි නේද? මේ කියන්නේ මම මේ ගීතය විග්‍රහ කරනවා නෙමෙයි, ඇහෙන අපිට දැනගන්න හම්බෙන නිවුස් වලින් තියන්නේ මේ පවුල් දික්කසාදෙන් කෙලවර වෙන මේ පවුල් සංස්ථාව ඇතුලේ මෙන්න මෙහෙම සිදුවීම් තියෙනවා. දැන් මෙයා මේ කියන චරිතේ ඇත්තටම මේ බලෙන් වගේ ප්‍රේමයට ප්‍රේමය නිසාම කසාද බැඳලා ගිහිල්ලානේ. මේකේ කියනවා රත්තරන් කියා කඩුතුඩ මං ඇනගත්තේ පපුවට උඹ එපා කියද්දීමයි අම්බේ. ප්‍රේමය තියෙන තැන අන්දයි කියන කතාවුත් තියෙනවා. හැබැයි ඒ දෙන්නට දෙන්න එකතු වෙනකොට ඒ දෙන්නගෙම කැපවීම නේද ඉවසීම මේ සියල්ල තියෙනවා.

මම ඊළඟට හතරවෙනි ගීතය විදිහට තෝරගත්තේ ටිකක් වෙනස් ගීතයක්. මහාචාර්ය සුනිල් ආරත්න මහත්මයා රචනා කළ ටිකක් කාලෙකට ඉස්සෙල්ලා ගැයුණු ආචාර්ය නන්දා මාලනිය ගයන සරුංගලේ වරල් සැලේ කියන ගීතය. මේ ගීතය ඇත්තටම හරි අපූරු ගීතයක් නෙමෙයි. කියන්නේ මේ ගීතේ තියෙන්නෙම මේ බුද්ධිගලණය සම්බන්ධ කතාවක් තාම තියෙන්නේ මේක ඇතුලේ. සරුංගලේට ආදේශ කරාට සුනිල් ආරත්න මහත්මයා සියල්ල නිර්මාණය වෙලා සියල්ල හැදිලා අන්තිමට රට හැරලා දාලා යන්නේ මේ සමාජය ඇතුළෙන්ම ගොඩනැගුණු මිනිස්සු. මේ ගීතේ මට ආයි ආයි දැනෙන්න ගත්ත පහුගිය කාලේ මේ අර පාස්පෝර්ට් පෝලිම දිග වැඩි වුණාම. මං එතනින් යනකොට එනකොට දැන් නම් ඒක බොහෝ දුරට අඩුයි. යනකොට එනකොට මට හිතෙනවා ඇයි මේ මොකද්ද මේ හදිස්සිය මේ ඔක්කොම රට යන්නද? එහෙම නැත්තම් බයටද කලබලයටද කියලා හිතෙනවනේ. ඉතින් ඔය හිතෙනලා ආයි වාහනෙන් එනකොට මට හිතෙනවා මේකද මේ කරන්නේ මේ සරුන් නේද? මේකේ ලස්සන බෑන්නකෝ මේ ගීතේ තියෙනවා. දැන් අපි මේ රටේ අපිට ජීවත් වෙන්න අපහසුකම් තියෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපි ජීවිතේ සියල්ල අතෑරලා දාලා යනවද? ඒ කියන්නේ ඒ යන්නේ අපි තනියෙන් නම් අපිට අතෑරෙන කොටස කොච්චර වැඩිද නේද? අම්මා තාත්තා බිරිඳ දුවා දරුවෝ සහෝදර සහෝදරියෝ හිතමිත්‍රාදී මේ ඈත ඇතෑරෙනවා. හැබැයි එහෙමයි කියලා ආර්ථිකයට මුණ දෙන්න ඔය කියන කාටත් බෑ. තමන්ම තමයි. නමුත් ඒ අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තියෙනවද කියලා බලන්න ඕනේ. මට මේකේ දැවුනේ මේක. මෙයා කියනවා සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි. සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි. ඇතන දේශපාලන කාරණාව පැත්තකින් තිබ්බහම මේ මට හිතෙන්නේ මේ දැන් අපි සාමාන්‍ය පුරවැසියෝ විදිහට හිතපුවාම මේක එහෙම අත්‍යවශ්‍යමද කියලා බලන්න. කියන්නේ දැන් අපි හිතමු පිටරටකට යන්නේ ආර්ථික ප්‍රශ්නයක්ම මුල් කරගෙන නම් ඒක හරි යනකොට ඇතෑරෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ හින්දා මේක ටිකක් අර සමබරව හිතන්න ඕනේ වගේ එකක් තියෙනවා. ඉතින් පොඩි කාලේ මම මේක අහනකොට මට මතක විදිහට ඇත්තටම සරුංගලයක් උඩ යනකොට මේ ගීතයක් මතක් වෙනවා නේද? නිකන් හරි අමුතුයිනේ. මේක වෙන කාරණා ගොඩක් තියෙනවා. දේශපාලන කාරණාවක් වෙනම තියෙනවා. ඒක වෙනකතන. ඔක තමයි ඊළඟ මන්තරගත ගීතය.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන් තේරන්දක.
2: තුන්වෙනි ගීතය විදිහට තෝරගත්තේ මේක ඇත්තටම මේ මට ටිකක් ළඟයි. හේතුව මේ දැන් මගේ අම්මා ජීවතුන් අතර නැහැ, තාත්තා ඉන්නවා තාම. තාත්තා හරි නිහඬ අහිංසක මිනිස්සේ, තාත්තා රජයේ සේවකේ. තාත්තා හැමදාම ඇවිත් වත්තේ පිටි වැඩ කරා, කුඹුරට යනවා, කුඹුරේ වැඩ කරනවා, එනවා. ඉතින් ගෙදර අපේ හැමදේම කරන්නේ යා. ඉකින් අර මම කියන්නේ මේ ඒ දෙන්නත් ප්‍රේම කරලා බැඳපු දෙන්නේ. එතකොට තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තමයි අනුරාධපුරයට ගිහිල්ලා තියෙන්නේ. තාත්තා මේ නිහඬයි වගේම තාත්තා හරි හැමදේම කරනවා. දැන් මම සාමාන්‍ය මගේ රසවින්දන වැඩේ ඇතුළෙදිත් මම කියන දෙයක් තියෙනවා, මේ අපේ ගෙදර වැඩියෙන් බත් කාලා තියෙන්නේ තාත්තා විපු බත් කියන එක. ඒතර කෙනෙක් මම අහුවා ඇයි අම්මා නැද්ද කියලා. නෑ අම්මා ඉන්නවා. හැබැයි තාත්තා තමයි උදේම නැගිටින්නේ. තාත්තා නැගිටලා මේ තාත්තා ඒ ඔක්කොම ටික කරලා දැන් වගේ ගෑස් ලිප් අරවම නැහැ නේද? දර ලිපේ අපි ගොම් පිටිසර ගම්වල අයනේ. තාත්තා හාල් එකක් ලිපේ තියලා තමයි අම්මා වැහැරවන්නේ. ඒ දෙන්නගේ ප්‍රේමය වෙන්න ඇති. ඊට පස්සේ අම්මා එතන ඉඳලා දවස පුරා වැල්ටික් කරගෙන යනවා. එතකොට මේ තාත්තා කියන්නේ ටිකක් වෙනස් චරිතයක් නෙමෙයිද නිකන්. අපේ ලෝකේ නම් ඇත්තටම රජෙක් වගේ අපේ ජීවිතය ඇතුලේ. තාත්තා කියන්නේ අර මම කියන්නේ අර මූදෙ මැද්දේ තියෙන ග්ලැසියර් එකක් වගේ නේද? උඩට පේන්නේ ටිකක් ලස්සනට, හැබැයි යටින් ලොකු පදාසයක් අල්ලගෙන ඉන්නවා උඩ ටික පේන්නේ නේ. ඒ අල්ලන් ඉන්න ඩිංග තමයි අපේ තාත්තලා අපිට දීලා තියෙන්නේ. කියන්නේ ඒක පෙවුනේ නෑ අපිට. දැන් මමත් ඇත්තට හොඳ ගීතයක් ගයලා තියෙනවනේ නේද? අව්වේ මුතු වැටව පුරා ඒ මුතු පනමට හරවා. දැන් මේ ගීතෙත් ඊට හාත්ව සරි ලස්සනයි. මේක කියනවා මේ රන්මැලි සෑය. මේක මේ කිරමේ හාමුදුරුව ලියන්නේ, මංගල හාමුදුරුව. මනෝරි උග්ගලගේ තමයි සංගීතවත් කරන්නේ. ඒකත් මට විශේෂයි. මනෝරිත් මම දන්න කෙනෙක්. මේක හරි ලස්සනයි. රන්මැලි සෑය විය දිව්‍යාඹරට නැගෙන, සුදුහුන් පියා විය සක්විති මග තනන, සමනල පව්ව විය දුක සැප සමදරන, පිය මහ රජුනි අපගේ පැලේ රජ කරන.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන්ත රන්දක.
2: රෑදහයයි ගීදහයයි අද මම තෝරගන්න දෙවන ගීතය. මේ ගීතය මගේ ගීතයක්. මේකත් මෑතක පටිගතිගුණ ගීතයක්. දැන් බලනවන කෙනෙක් ඇයි මේ මගේ ගීත තෝරන්න එහෙම එකකුත් නෑ. මම මට දැවුණු ගීත ටිකක් තමයි මේ ගීත 10ක්. හැබැයි ගීත 10ක් නෙමෙයි, මට ඉඩඩි ජනිත ගීත තියෙනවා. නමුත් මේ වැඩසටහනත් එක්ක ගීත 10ක් නේ තෝරන්න පුළුවන්. මගේ ජීවිතයත් මේ ගීතේ බොහොම සමීපයි. මොකද මගේ අම්මා ජීවත් වුණ අතර නැහැ. අම්මා තමයි මගේ ජීවිතයේ ඇත්තටම පරමාදර්ශී චරිතය. අම්මා තමයි මේ හැමදේම මගේ මේ ගායන ශාස්ත්‍රයේ යම්කිසි තැනක් තියෙනවනම් ඉන්නවනම් අම්මා තමයි මේකේ පසුබිම. මම හැමතැනම කියන දෙයක් අම්මා හොඳ රජරට සේවී ශ්‍රාවිකාවක්. අම්මට තමයි ඇහිලා තිබ්බේ මේ 979-80 විතර ළමා කටහඬ පරීක්ෂණයක් තියෙනවා. ඒකට අම්මා ඇප්ලිකේෂන් එකක් දාලා මාව එක්කන් ගිහිලා වයස අවුරුදු 7 විතර මම ගීත ගයලා මෙහෙම හරි අපූරු ගමනක්. ඉතින් අවුරුදු සෑහෙන කාලයක් මේකට. ඉතින් අම්මා දකින්නේ නැති නේද මේ පුංචි කාලේ මට තිබුණු හැකියාව. අම්මා දකින්නේ නැති ඒකට ඉතින් ඒ අවස්ථාව හදලා දුන්නා. ඊට පස්සේ අම්මා මාව සංගීත විෂයක් විදිහට හදාරවන්න හැම පන්තියකටම එක්කන් ගිහිල්ලා ඒක අපකිරීම කළා. ඉතින් මේ ගීතය ලියන්නේ බණ්ඩාර හැලියගොඩ, සංගීතවත් කරන්නේ ආචාර්ය ඕන විරසිංහ. මේ ගීතේ තියෙන්නේ මේ අපේ ජීවිත ඇතුළේ තියෙන ඛේදවාචකය. මුළු ගමට බත උයපු, දරු පැටව් ලොකු කරපු, මහ ගෙදර කඩාගෙන වැටෙනවා, දුක සතුට මැද ගෙවපු, ජීවිතය සිහි කරපු අම්මගේ කිවිඳුම ඇහෙනවා. මං කිව්වනේ කලින් අපි හරි පිටිසර ගමක ජීවත් වුනේ. අපි එහෙම ලොකු ගෙවල් තිබ්බා ය නෙමෙයි, චූටිකයක් තිබුණු අය. ඉතින් ඊට පස්සේ මම හැබැයි ජනප්‍රිය වෙලා ජනප්‍රිය තලයට ඇවිල්ලා මේ හදාගත්තට පස්සේ මම ඉස්සෙල්ලම කරපු දෙයත් ඒක තමයි. මං අම්මටයි තාත්තටයි අපිටයි ඉන්න කියලා ගෙයක් හදපු එක තමයි ඉස්සෙල්ලම කරේ. මේ ගීතේ තියෙන්නේ එහෙම එකක්. දැන් අම්මා අපේ ගෙවල් වල එහෙම තමයි, කවුරු ආවත්, යාළුවෙක් ආවත්, තව කවුරු ආවත්, පාර යන කෙනෙක් ආවත් කෑම ටිකක් දෙන සිරිතක් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් දැන් මේ මුළු ගමට බත උයපු, දරු පැටව් ලොකු කරපු, මහ ගෙදර කඩාගෙන වැටෙනවා, දුක සතුට මැද ගෙවපු, ජීවිතේ සිහි කරපු අම්මගේ කිදුම ඇහෙනවා. දැන් මෙහෙම යනකොට අපි හිතනවා රයිටා මටත් ඒක කරගන්න ටිකක් පුළුවන් වුණා. හැබැයි හැමෝට මෙහෙම බෑ. හැමෝම යම් ජීවිතේ යම් තැනකට ආපම අනේ අම්මා මහ ගෙදර ආපව හදාගන්න ඕනේ, අම්මට ඉන්න දෙන්න ඕනේ, හොඳට තාත්තට ඉන්න දෙන්න කියලා හිතනවනේ. එහෙම හිතලා ඔය වැඩේ කරන්න පටන් ගත්තාම දන්නේම නැතුව අපේ කාලය අපි විසින් ගෙනහිල්ලානේ. ඉතින් මේ ගීතේ හැර ලස්සනට ඒක කියනවා. උණු කඳුළු සෝසුසුම් පිසදමන අදහසින් මං ගෙදර අලුතෙන්ම හදනවා. හැමෝම වගේ අපිත් පටන් ගන්නවා. බිත්ති ඉහෙලට ගිහින් ගේ හැදෙනකොට හෙමින් ඇය ගිලන් වී ඇඳට වැටෙනවා. අපි නොහිතන තැනකට වෙනවා නේද? අපි බලාපොරොත්තු තියාගෙන එහෙම ගමනක් යනකොට මේ කාලය තරණය කරගන්න බැරි. ඊට පස්සේ දැන් මේ අම්මා ඇත්තටම නැති වෙනවා. හැබැයි ඒත් මෙයා මේ ජීවිතේ අතාරින්න නැතුව මේ කෙනා හිතනවා කිරිසුවඳ ඉතිරි කර ඈ ගිහින් අපව හැර පොඩි පැටව් මගේ උසට හැදෙනවා. ඒ කියන්නේ මගේ පොඩි උනුත් දැන් මගේ උසට හැදෙනවා. එයා කියනවා කරගන්න බැරි වෙච්ච දේ මෙහෙම හරි කරන්න ඕනි කියලා. හිතේ දුක නැති වෙන්න ඇවිත් අම්මට ඉන්න මං තාම මහගෙදර හදනවා. මෙහෙම සමාජ ස්තරයක් ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. අපිට තියෙන ජීවිතේ ප්‍රශ්න, දරිද්‍රතා, මේ හැම දෙයක්ම විඳගෙන අරගෙන යන්නේ නේද? මේ හැමදේම මොකුත්ම නැතුව නිදහසේ හම්බෙච්ච අය ජීවිතේ ඉන්න පුළුවන්. හැබැයි ඒ අයට මේ දුක දැනෙන්නේ නැත්තම් මේ සමාජ ඉස්සරහට යන්නේ නැහැ. ඒ හින්දා මං හිතන්නේ මේ දුක කියන දේ දැනෙන තරමට තමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. ඒ හින්දා මම මේ අම්මත් සිහිපත් වෙන්න මං හිතුවා මේ ගීතේ මම දෙවෙනියට තෝරනවා.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂාන් තේරන්දකා.
2: අද රෑ දහයයි ගී දහයයි වැඩසටහනට සහභාගි වුණා. බොහොම සතුටෙන් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා සියතට. ඒ වගේම ගීත 10ක් තෝරන්න කීවහම ඉතින් ටිකක් ගීත 10කින් කොහොමද ආස ගීත, ඒ කියන්නේ දැනුණු ගීත ජීවිතේ අත්දැකීම් ඇති වෙන හැඟීම් ඇති වෙන ජීවිතේ ගීත මේ ගොන්නක් තියෙනවා. ඒ ගොන්න අතරින් මට හදිසි වගේ එක හම්බුණු ගීත ටික තමයි මම මේ තෝරගත්තේ. අද පළවෙනි ගීතේ විදිහට මම තෝරගන්නෙත් සුනිල් එදිරිසිංහ මහත්මයා ගයන චන්දිකිත්ති හාමුදුරුව රචනා කරපු නාලකාංජන කුමාර නාලකයියා අපේ බොහොම සහෝදරයා සංගීතවත් කරපු ගීතය. මේ ගීතෙත් මට අපූර්වත්වයක් තියෙනවා. මේ දැන් මේ අපි අපේ ජීවිත ඇතුළේනේ මේ හැමදේම තියෙන්නේ. මේ ගීතේ තියෙන්නේ දැන් අපේ එක එක ජීවිතේ කාල වයස් ගෙවි ගෙවි යනවා නේද. අපි ළමා කාලේ තරුණ කාලේ ඇවිල්ලා තරුණ කාලෙන් වැඩිවියට පත් වෙන කාලේ, ප්‍රේමය හොයන කාලේ, ප්‍රේම කරන කාලේ, විරහව විඳින කාලේ නේද ප්‍රේමය ඇත්තටම අරගෙන. ඉතින් මේ ගීතේ තියෙන්නේ එහෙම දැකලා ප්‍රේමයෙන් බැඳිලා එකට එකතු වෙලා ජීවිතේ ගලාගෙන ගිහිල්ලා දැන් ඉන්නේ ජීවිතේ අවසාන අඩියේ. මේක මටත් ඇත්තට මගේ බිරිඳ දිහා දැක්කහම දැන් අපි බැඳලා අවුරුදු 25ක් විතර වෙනවා, 25කට කිට්ටුයි. අපි පටන් ගත්ත තැනම නෙමෙයිනේ දැන් තියෙන්නේ නේද. පටන් ගත්ත විදිහ නෙමෙයි, කියන්නේ මං කියන්නේ ස්වરૂපයෙන් එහෙම නෙමෙයි තියෙන්නේ. අපි බොහොම වැහැරිලා ගිහිල්ලා ජීවිතේ ඕක තමයි හැටි. අපේ තාත්තම්ම දිහා බලපුවාමත් එහෙමයි, අපි සමාජ වැඩිහිටියෝ දිහා බලපුවාම මේක මෙහෙම මෙහෙම ගලාගෙන යනවා. මේක හැර ලස්සනයි. මේ අපේ ආමඳුරු ලියලා තියෙන එක, නිල්ල ගැසීන වෙල්ලිපනැල්ලේ සිහිල් සුරන් රැල්ලට නටනා ඔබේ නීල වරලස දුටුමා සිත මතකයි එකතන නතර වුණ. මේ ගීතය කියන්නේ වරලසින්ද නැතුණා කියලා. සමහර කෙනෙක්ගේ එක එක දේවල් තියෙන්න පුළුවන් නේද. දැන් මම්මගේ බිරිඳට ප්‍රේම කරන්න දැයෙන්න පටන් ගන්න එයාගේ ලස්සන හිනාවට. ඒ හිනාව නිසා තමයි මට ඒ හැඟීම ඇති වුණේ. ඇත්තටම මට මතකයි ඒ කාලේ අපිට SMS මේ ෆෝන් මේ මොනවත් නැති කාලේනේ. මම ලියුමක් ලියලා දෙනවා අසංගල් කියපු, සමන්ත මියුසික් කරපු, මේ නිලාරයිය ලියපු. සඳදී දෙවුන සේසිනහව පිපුණාම නුඹ කොයි තරම් සුවඳද මගේ හිත ගාවගේ. මම මේ ඔය ලියුම් කෑල ලියලා දෙනවා. ඉතින් මං කියන්නේ ඒ කොහේ හරි තැනක් තියෙනවනේ අපිට ජීවිතේ අල්ලගන්න. මේකෙත් එහෙම වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ තියෙනවා දිගු සංසාරේ මාසෙව වේරුව ඔබ තුල සිත්තම් වී තිබුණා. දෙහදක ඉපදුණු පෙම්දිය උල්පත නොසිඳී අදටත් ඉතිරි වුණා.

0: රාත්‍රී 11යි විනාඩි 18යි දැන්. හද ගැස්මට සියත. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132277.

0: නඩසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
5: මන්නම් හිතන්නේ නැහැ සර්
3: දකින හේන පිනන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8යි 30ට සියත ටීවී තුලින්
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: තාමත් ඉස්කෝලයක්ද්දි ගෙදරින් සල්ලිල්ලනවද? ආයෙම එහෙම සල්ලිල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: යපෝ පොකන් මනි.
3: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බුරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවනම්.
4: ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප.
3: මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට 100 තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
5: සින්දු 100ට අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිනාරේ චම්කාරේ.
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
1: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

0: රාත්‍රී 11යි විනාඩි 54යි. හද ගැස්මට සියත.
1: සියත පත්‍රයේ විතස.
2: සඳගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරා ගන්න නිලධාරීන්ට බලපෑම් කරලා ජාතික රූපවාහිනියට පමණ ඉක්මවා සේවකයනුත් අරන්. ඒ දෙකටම නැපහම් වෙලා තියෙනවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුකැල්ල මහතා ඊයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේ. එකමාරක් එකකට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ ඉන්න මනුස්සයව අනිත් වරද්දට නැවත අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කෙහෙලියගේ හැම නඩු ටික බැලුවාම කරලා නැති එකක් නැහැ කියලා හිතෙනවා නේද? ඒ කියන්නේ කරලා නැති වරද කොයාගන්න බොහොම අමාරු තත්ත්වයක් තියෙනවා.
1: සියත පත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0770455111
4: සෙනසුරාද උදේ 8ට
5: ඔබට තියෙන ලොකුම දුක මොකද්ද?
6: මම තාත්තා කියපු දේ ඇහුවේ නෑ.
5: මොකද්ද තාත්තා කිව්වේ?
6: මම දන්නේ නෑ ඉතින් මම ඇහුවේ නෑනේ.
7: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: හතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
8: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
9: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

சதகம் சேர்த்த බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත්

சதகம் சீர்த்த බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

صدهم سيرتا රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔහුගේමුණු රජතුමාණන් විසින් රන් පතික ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: සියත දෙවයින පුරා
1: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: Good morning, Mashi. උදේ 5:00 විනාඩි 25යි දැන් වෙලාව.
3: Good morning, Nishan.
2: ජීවිත දිනන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඒ උත්සාහය කවදාවත් නතර කරන්න එපා.
3: මොකද
2: උත්සාහය නතර කරොත් එහෙම ඔබේ ජයග්‍රහණයත් එතනම නතර වෙනවා.
3: ඉතින් මේත් උත්සාහය වෙනුවෙන් වැඩ කරන ලස්සන දවසක් නේද?
2: ඔව්, අදත් ලස්සන දවසක්. මේ සතියේ ඔන්න පොකට් මනි දිනන්න බලාගෙන ඉන්න අයට අද දවසක් සුබ වෙන්න ඕන කියලායි අපේ ප්‍රාර්ථනාව.
3: අනිවාර්යයෙන්ම ඉතින් අපිට මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මැසේජස් වලින් අපි පොඩ්ඩක් 4 දිනකට අද දවසේ chance එක දීලා තියෙනවා. ඉතින් හෙට දවස ඔබේ ඒ නිසා මැසේජ් එකක් එවන්න 0714 151 151 අපේ WhatsApp නම්බර එකට.
2: ඉතින් අද බ්‍රහස්පතින්දා තමයි මේ දවසේ මේ සතියේ තියෙන අපිට පොකට් මනි බෙදන්න. අදත් පුරුදු විදිහට පොඩ්ඩක් 4 දිනකුයි හැම කෙනෙකුයි ලෑස්ති වෙලා ඉන්නවා. පොකට් මනි දිනන්න. එහෙනම් උදේ 7 වෙනකන් ටිකටම ශ්‍රේතා හගෙන ඉන්න. මම නිශාන්.
3: මම ආශි. We're smiling together.